කලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමී.

0: Nakhanda, Radio ITN.
1: ලකන් අහගෙන ඉන්න වෙලාව උදේ 5:45යි.

0: දිනමලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: ජීවිතය දිනන්නට positive vibes with charge
0: අයිබෝවන් සුබ දවසක්. ජීවිතේ සමහර වෙලාවට මහා පීඩනයක් ඇති දෙයක් විදිහට ඔබට බලපෑම් කරනවා වෙන්න පුළුවන්. හැබැයි දන්නවද? පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරනවා. විවිධ අසීරු තත්ත්වයන් යටතේ ඔබව පරීක්ෂා කරනු ලබනවා. මේ තලයේ මත තියෙන වටිනාම දේ තමයි දියමන්ති කියන්නේ. එතකොට වටිනාකමින් අඩුම ගල් වර්ගය වෙන්නේ අඟුරු. මේ දෙවර්ගයේම හැඳිලා තියෙන්නේ කාබන් වලින්. කාලාන්තරයක් තිස්සේ අධික පීඩනයට නැතවීමෙන් අඟුරු කැබලි පවා දියමන්ති බවට පත් වෙනවා නම් ඔබට දැනෙන පීඩනෙන් කවදාවත් නරකක් වෙන්නේ නැහැ. හැම දෙයකම කලින් මම ඔබට කියන්නේ සන්සුන් වෙන්න. අයම වතාවක් සන්සුන් වෙන්න. මොකද දන්නවද? කලබල වුණාම ඇරණු දොරවල් අපිට වැහිලයි පේන්නේ. වැසුණු දොරවල් ඇරිලයි පේන්නේ. එහෙම වුණාම තමයි පීඩනය තුලින් කරදර ඇති වෙන්න පටන් ගන්නෙ. හිතනවටත් වඩා ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. පහු කරගෙන ආපු අතීතයේ අපහසුම දවස්වලට ඔබ මුහුණ දීපු විදිහටම කල්පනාවෙන් ඉවසීමෙන් මේ වතාවෙදිත් වැඩ කරගෙන යන්න. දන්නවනේ, වලාකුළු වලට ලැබෙන පීඩනය නිසා තමයි වැස්ස වහින්නේ, සබහාදාමේ මල්පල හටගන්නේ. ඒක නිසා ඔයාගේ ජීවිතෙත් පීඩනය තුලින් මල් පීදෙන දවසක් ළඟදීම එනවා. ඒ නිසා මේ ගෙවන මොහොතේ ඔබට යම් පීඩනයක් හිත ඇතුලේ තිබුණත් ඒ පීඩනය ලස්සන වැස්සක් කළා ඔයාගේ ජීවිතේ මල් පීදෙන උයනක් බවට පත්වෙනවා. ඒ ලස්සන දවස එනකන් ජීවිතේ අතරින් නැතුව අල්ලගෙන යා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
3: ජීවිතය දිනන්නට
4: positive vibes with charmy
3: charmy
2: lakhanda radio itn
5: වෙලා උදේ 6යි.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: ලක්ෂණ

0: අයිබෝවන් සුබු දැසනක්. අද ජූනි මාසයේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා දවස තවත් ජයග්‍රහය අලුත් දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. සුප්‍රකට රුසියානු නවකතාකරුවෙක් වන ලියෝ ටෝල්ස්ටෝයි මෙහිම කතාවක් කියනවා. ආශ්වාස කිරීමට වාතය වගේම ජීවත් වෙන්න අධ්‍යාපනය අවශ්‍යයි කියලා. ඔබේ ජීවිතයට අධ්‍යාපනය වැදගත්කම කොයි තරම්ද කියලා පහදලා දෙන්න තියෙන හොඳම උදාහරණය දීලා තමයි ඔහු මේ පණිවිඩය ගෙන එන්නේ. අධ්‍යාපනය තමයි සාර්ථක සහ යහපත් දියුණුවක් ඔබට වගේම රටකට ලබා දෙන්නේ. ඉතින් අද අපි සූදානම් ලංකාවේ වගේම ලෝකෙ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවෙබ් අඩවි සහ ලක්හඬ ප්‍රත්‍යංශ ඔබ වෙත ගෙන එන තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. ප්‍රවදානියම ක්‍රම අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අද සටහන් කරලා තියෙනවා. අත්අඩංගුවට ගත් යෝෂිතට ලක්ෂ 50ක ඇප. කලා විෂයන් කර නාවික හමුදා තනතුරකට ගිහින් බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කරලා කිසිදා ක්‍රියාන්විතේ රාජකාරී කර නැහැ. බ්‍රිතාන්‍ය පුහුණුවට අයදුම් කරද්දී සිවිල් පුරවැසියෙක් අල්ලස් කොමිසම අධිකරණයට කියයි කියලායි අද සඳහන් කළ තියෙන මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කළ තියෙනවා දිනමින පුවත්පතේ. ලංකාදීප පුවත්පත තද ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කළ තියෙන මේ සම්බන්ධයෙන් තොරතුරු යෝෂිතට ඇප විදේශ ගමන් තහනම් නාවික හමුදාපති සුදුසුකම් වෙනස් කර යෝෂිත බඳවාගෙන හමුදාවට යන්නත් කලින් එංගලන්තයේ පුහුණුවකටත් නම් කරලා අල්ලස් කොමිසම උසාවියට කියයි මනු ප්‍රගුණසේකර සහ රෝෂන් තුෂාරයි අද වාර්තා වරගෙන ඉන්නේ. දිවයින පුවත්පත තද ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරන මේ සම්බන්ධයෙන් තොරතුරු යෝෂිතට ඇප රට ගමන් බැහැ. නියමිත සුදුසුකම්වත් නැතිව නාවික හමුදාවේ විධායක නිලධාරියෙකු ලෙස බඳවාගෙන සිවිල් පුරවැසියෙකු ලෙස සිටියදී එංගලන්තයේ රාජකීය නාවික හමුදාවේ පාඨමාලාවකට සැකකරුගේ නම යෝජනා කරලා අල්ලස් කොමිසම මෙහෙම සඳහන් කරනවා කියලා අද දෙවයින පුවත්පතට AJA අබේනායක සහ හේමන්ත රන්දුණු ගිරණ වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තින. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ඇතුළු පිටුවලට. අද දීර්ඝ විස්තරයක් සටහන් කරමින් ඔහුගේ ඡායාරූපත් සමගම මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. මහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ශිෂ්‍ය භටයන්ගේ විශේෂිත පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් නොලත් සිවිල් පුරවැසියෙකු ලෙස ඉදිරිපත් වීමෙන් රජයට රුපියල් ලක්ෂ 62කට වඩා වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ නියෝග කළා කියලායි සඳහන් වෙන්නේ. අලසෝ දූෂණ කොමිසම විසින් සැකකරුට පෙරේදා පෙනී සිටින ලෙස දන්වන ලද අතර අභියාචනාධිකරණයේ පෙනී සිටීමට නියමිත බව දන්වා යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් නොවීය කියලායි සඳහන් වෙලා තියෙන්නේ. අනතුරු ඊයේ පෙනී සිටින ලෙස දැන්වීමක් ලැබුණු අතර ඕගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනුණා කියලා තද වැඩිදුර තොරතුරු විදියට සටහන් කළා තියෙනවා. සැකකරු ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු අතර පසුව ඒ විභාග කිරීම අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට පැවරුණා කියලායි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ. Economy has stabilized, minister said. For the more in detail, growth rate of 5.1% in 2026 first quarter. Highest growth rate since 2021. For the more in detail, the National People's Power government not only managed to stabilize Sri Lanka's economy in 2025, but went a step further by laying the proper foundations to achieve the expected economic growth and development in the country, Labour Minister and Finance and Planning Deputy Minister Dr. Anil Jayanta Fernandez said. අද මේ සම්බන්ධයෙනුත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන තෙල් මිල දැම්ම බස්සන්න බැහැ. මුදල් නියෝජ්‍ය ඇමති කියයි කියලා සටහන් කළ තියෙන මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත්. ඒත් එක්කම අද දිනමින පුවත්පත් සටහන් කළ තියෙනවා විනිමය සුරැකීමට ගත් පියවරින් ඩොලර් රැකගත් හැටි ඇමති අනිල් කියයි. මේ සම්බන්ධයෙන් මේ විදිහට තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු ලක්හන් ප්‍රවෘත්‍යංශයට. ලක්හන් ප්‍රවෘත්‍යංශය මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. 2021න් පසු වැඩිම ආර්ථික වර්ධන වේගයක් මේ වසරේ පළමු කාර්තව තුළ පෙන්නුම් කර ඇති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා. මේ වසරේ පළමු කාර්තවයේදී ආර්ථික වර්ධන වේගය 5.1% බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
1: ආර්ථිකය අපි 2025 දී ස්ථාවර කළා විතරක් නෙමෙයි ඒ ස්ථාවරත්වයෙන් ඔබට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය සංවර්ධනය අත්පත් කර ගැනීම මූලික අඩිතාලම් නිසි පරිදි දාලා තියෙනවා කියන කාරණේ 2026 පළවෙනි කාර්තුවේ 5.1% සාපේක්ෂව ගත්තොත් එය සැලකිය යුතු ජයග්‍රහණ ගණනාවක් අරගෙන තියෙනවා. පළවෙනි එක තමයි ආර්ථිකමය කරුණු පැත්තෙන් සාපේක්ෂව ගත්තාම මෙය තමයි 2021 පස්සේ අපි රට අර්බුදයකට මුහුණ දීලා ආර්ථිකයේ බිඳ වැටිලා තිබුණු ඒ සියලු වර්ෂයන් අරගත්තාම පළවෙනි කාර්තුවේ වැඩිම ආර්ථික වර්ධන වේගය 2020 සිට මූර්තාගය කියන දලදේශීය නිෂ්පාදිතය අපි ඉකොනොමික් ඩිෆ්ලේටර් එක එතනින් තමයි ආර්ථික වෘද්ධිය මනින්නේ. එතකොට එන්නේ ස්ථාවර මිල ආනුව තියෙන ඒ වර්ෂවල පළවෙනි කාර්තුවේ වැඩිම ආගයක් වාර්තා වෙන්නේ මේ 2026 දී. එතකොට මේ කාල පරිච්ඡේද අරන් බලපුවාම ඊටාම පැහැදිලිව පෙනෙනවා ආර්ථික වර්ධනය සැලකිය යුතු මට්ටමකට අත්පත් කරගෙන තියෙනවා කියන කාරණේ. කිසිදු ආකාරයක ආර්ථික අර්බුදයක් හෝ ඍණාත්මක ලක්ෂණයක් ඒව ඇතුලේ පෙන්눔 කරන්නේ නැහැ. ආර්ථික වර්ධනය ඇතුලේ කැපී පෙනෙන වර්ධනය අත්පත් කර දෙන්නේ කර්මාන්තාංශයේ 7.2% වර්ධනයක්. ඊළඟට සේවාංශයේ
0: නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාද මෙහිදී අදහස් පළ කළා.
2: අපේ රජයේ ප්‍රධාන ආදායම ගත්තාම රජයේ ආදායමෙන් 93% වගේ වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාපත් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව කියන ආයතන තුනෙන්. මේ වෙනකන් ලබා දීලා තියෙන මේ ආදායම් ඉලක්ක ගත්තාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වෙනකොට අපිට එන්න ඕනේ ආදායමට වැඩිය 116% එහාට යන්න සමත් වෙලා තියෙනවා. මේ පළවෙනි මාසයේ ජූනි මාසයේ දක්වා අපි ආදායම ගත්තොත් ශ්‍රී ලංකා රේගුවට දීලා තියෙන ඇස්තමේන්තුගත ආදායමට වැඩිය ජූනි මාසයේ වෙනකොට ලබා ගන්න අවශ්‍ය ආදායමට වැඩිය 127% ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒත් එක්කම සුරාබද දෙපාර්තමේන්තුව ගත්තත් ඒ තමන්ගේ ජූනි මාසයේ වෙනකොට ලබා ගන්න ඕනේ ආදායම් ඉලක්කයට වැඩිය එහාට 120% වගේ ඉලක්කයකට යන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේක විතරක් සුවිශේෂී කාරණයක්. මොකද ඉතිහාසයේ 2025ට කලින් පරණ අවුරුදු ගත්තාම දෙපාර්තමේන්තුව වලට ලබා දීපු ආදායම් ඉලක්කය බොහෝ විට ඒ ආදායම ඉක්මවා යන්නේ මීට පෙර කිසිම 2025ට කලින් කිසිම අවස්ථාවක රජය සමත් වෙලා නැහැ. අපි රජයේ බලයටපත් වෙලා පවත්වගෙන යන නිවැරදි මුල්‍ය සහ මුදල් ප්‍රතිපත්තිය ඇතුලේ තමයි මෙන්න මේ කාරණා. මේක සහ මේ රජය කෙරෙහි තියෙන ජනතාවගේ විශ්වාසය වඩවලා තහවුරු වීම ඇතුලේ තමයි මෙන්න මේ ජයග්‍රහණ ලබා ගන්න සමත් වෙන්නේ.
0: Let's move to the Daily News newspaper. Godabia's petition against arrest heard today. For the moon detail, the writ petition filed by former President Gotabaya Rajapaksha seeking an order preventing his arrest in connection with the ongoing investigations into the 2019 Easter Sunday terror attacks was yesterday fixed for today by the Court of Appeal. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරනකොට සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. පාස්කු දින ප්‍රහාරයට ගෝඨාභය අල්ලන්න එපායයි ඉල්ලූ ගෝඨාභයගේ පෙත්සම අද කැඳවයි. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි අද තොරතුරු සටහන් කරලා තියෙන. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රැඳවුම් නියෝගයේ යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම වලකාලන ආඥාවන් නිකුත් කරන්නේ ඇයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණය විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉවත් වුණා කියලයි සඳහන් වෙන්නේ. චැනල් ෆෝ නාලිකාවෙන් හෙළිකල තොරතුරු මත පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ සහ රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවධානමක් ඇතැයි කියමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබිස්සූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සමේ විභාගයෙන් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දුන්නා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබිස්සූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද යලි සලකා බැලීමට නියමිතයි කියලා තමයි දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. මාසයක් ඇතුළත බැසිල්ට 4 වෙනි වරටත් වරෙන්තු. අල්ලන්නේ ඇයි අධිකරණයෙන් CIDට නියෝග කළ සුභාෂිනී සේනානායකයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරලා තිනවා දිනමින පුවත්පත් ඇතුල් පිටුවල ඊට කලින් අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පත් රට ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා Court orders Basil's arrest in 2014 T-shirt case. Suspect Jaufer to provide confidential statement. For the more detail, Colombo Fort Magistrate Pasan Amarasinghe ordered the Criminal Investigation Department yesterday to immediately arrest and produce former Economic Development Minister Basil Rajapaksha in court. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරමු කොහොමද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මිලියන 7.8ක මුදලක් භාවිතා කර 2014 වර්ෂයේ පැවති ඌව පළාත් සභා මැතිවරණයට ටී-ෂර්ට් මුද්‍රණය කර ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළ චෝදනා ගොනු කර ඇති හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාමත් අඩංගුවටගෙන අධිකරණයේ ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේශාත් පසන අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළා. සරකාර බැසිල් රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන් බවත් සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජෞෆර් යන අය දැඩි අපකොන්දේසි මත උදාහරණ ලෙසත් මහේශාත්වරයා මෙහිදී නියෝග කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරුව ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා ලක්කන්ඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එකේ FM 93.5 93.7 ලක්කන්ඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක එකතු වෙන්න. වෙලාව 2:13.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ලකන්ඩ රේඩියෝ ITN

0: ලක්කන මෝර්නින් නිවුස් අලට අහගෙන බලා උදේ 6 විනාඩි 17යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වෙලාවද 6 විනාඩි 19 අපි සූදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නද ලංකාදීප පුවත්පතේ සටහන් වෙලා තියෙනවා මරණය අබිරහසක් බෞද්ධ චිකිත්සක නිලධාරිනියගේ සිරුර මෝටරියක JL අබේසිංහයද වාර්තාව අරගෙන ඉන්නේ අම්පාර රෝහලේ බෞද්ධ චිකිත්සක නිලධාරිනියකගේ මල සිරුර මෝටරියක තිබී ඊයේ තෙල්දෙණිය අධිකරණ සංකීර්ණයේ අසලදී සුවගත් බව තෙල්දෙණිය පොලිසිය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් කරලා තිනේ චාරූපත් සමගින් අද තොරතුරු සටහන් කරලා තිනේ මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න මෙම මරණය අබිරහසක් බවද මෙය ඝාතනයක් විය හැකි බවද පොලිසිය සඳහන් කරනවා මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර රෝහලේ බෞද්ධ චිකිත්සක නිලධාරිනියක බවත් ඇය වැලිගම කුරුඳුකොරටුව පළල්ල යන ලිපිනේ පදිංචි කාරණියක වන අතර රත්නායක පතිරණගේ ශාමා දර්ශනී යන තැනැත්තියක වන බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ කියලායි සඳහන් වෙන්නේ තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක MD චන්ද්‍රපාල මහතාට ලද තොරතුරක් මත තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් විසින් මෙම සිරුර ඊයේ සොයාගත්තා මල සිරුර තිබූ මෝටරියේ දොරගුළු දමා තිබූ බැවින් පොලිස් නිලධාරීන් එම දොර කඩා මල සිරුර පරීක්ෂාවට ලක් කිරීමට පියවරගත් බවයි සඳහන් වෙන්නේ මෙම කාන්තාව අතුරුදන්ව ඇති බවට ඇගේ සොහොයුරෙකු නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බව තෙල්දෙණිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරා කියලා අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා ලංකාදීප පුවත්පත. දිනමින පුවත්පතරයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඊට කලින් අපි දිවයින පුවත්පතර අවධානය යොමු කරමු. දිවයින පුවත්පතේ සටහන් වෙලා තිබුණා ආණ්ඩුවේ හිටපු ඇමතිට චෝදනා කියවයි. මම නිවැරදිකරු හිටපු ඇමති කියයි. දිවයින පුවත්පතරේ ජේ අබේනායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද ඩේලි න්ියුස් පුවත්පතත් තොරතුරු සටහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි න්ියුස් පුවත්පතර කොහොමද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. Former Minister Jayakodi pleads not guilty to charges. For the more in detail, the charge sheet against former Energy Minister Kumar Jayakodi for allegedly causing loss of over 8.8 million rupees to the government by misappropriating funds belonging to the Lanka Fertilizer Company while serving as its procurement manager in 2016 was yesterday read out the accused before the Colombo High Court. Let's see more details about it in Sinhala. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙනවාද දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගයේ ඊයේ කොළඹ මහාධිකරණයේ හමුවේ ආරම්භ වුණා මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා කියලා තමයි තොරතුරු සටහන් කළා තියෙන ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තිබුණා අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අද කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අදාළ චෝදනාව විරුද්ධ අධිකරණයේ කියවනු ලැබුව අතර ඊට තමන්ගේ වැරදිකරු බව විත්තිකරු ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කර්මනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියේදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් මිලියන 8.8ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. වාහන මිල යලි නහුතෙට නගින ලකුණු චමින්ද සිල්වායි අද වාර්තාව අරගෙන ඉන්නේ. පාවිච්චි කරන ලද වාහනවලට රේගු වටිනාකම තීරණය කිරීමේදී මෙතෙක් පවතින 15%ක තක්සේරු වටිනාකම අඩු කිරීමේ සූදානමක් පවතින බවත් එසේ වුවහොත් ආනයනය කෙරෙන පාවිච්චි කළ වාහනවල මිල ගණන් සැලකිය යුතු මිලකින් ඉහළ යා හැකි බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති මෙන්ම ඒ සංගමයේ උපසභාපති අරෝෂ රොඩ්රිගෝ මහතා සඳහන් කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. මේ තීරණයේ බලපෑම සමස්ත වෙළඳපොළටම දැනුණු ඇති බවත් ඒ අනුව ජනප්‍රිය වාහන මාදිලිවල සැලකිය යුතු මිල වැඩිවීමක් අපේක්ෂා කරන බවත් මේ මහතා සඳහන් කළා. හොන්ඩා විසල් ඉසෙට් ප්ලේ වැනි ඉතා වැඩි වේගයෙන් අලෙවිවන මාදිලියක මිල රුපියල් ලක්ෂ 20කින් පමණ ඉහළ යා හැකි අතර සුසුකි වැගන් රථයක මිල රුපියල් ලක්ෂ 7.5කින් සහ යාරිස් රථයක් ලක්ෂ 10කින් පමණ ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කරන්නේ. ආනයනය කරන ලද පාවිච්චි කළ වාහන සඳහා යොදා ගන්නා රේගුතක් සේරු ක්‍රමවේදයේ සිදු වූ වෙනස්කම් මෙම ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලයි අද දිවයින පුවත්පතේ සටහන. සලේ නිරුවත් කර පරීක්ෂා කළ බව CID මුල් වරට පිළිගත්තා. බිරිඳ මනෝරී කියයි. චතුර පමුණුවයි වාර්තාව අරගෙන එන්නේ. රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා රඳවා සිටියේදී නිරුවත් කර පරීක්ෂාවට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සුරේෂ් සලේ මහතාගේ බිරිඳ මනෝරී සලේ මහත්මිය මාධ්‍ය හමුවේ පවසා සිටිනවා කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලත් අද තොරතුරු සටහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සලේ මහත්මිය සඳහන් කරේ සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට අසාධ්‍ය මට්ටමක පවතින බවයි. එහිදී සඳහන් වෙලා තියෙන ප්‍රශ්නය කොහොමද දැන් එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිතුර විදිහට සටහන් වෙන්නේ. සුරේෂ් දිගින් දිගට කන්නේ නැහැ, බොන්නෙත් නැහැ, එයා ඒක අතාරින්නේ නැහැ. සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙනවා. එයා එන්න අසාධ්‍ය වෙනවා. කතා කරන්නත් ටිකක් අමාරුයි. එක දිගට ඉඳගෙන ඉන්න බෑ. හේතුව කැණිවුලා හින්දා, අත් ඔක්කොම ඉදිමිච්ච හින්දා ඒවා ගලවලා දැන් එකක් දාලා පොඩ පොඩ දියර දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකෙන් තමයි ඉතින් කොහොම හරි ડોක්ටර්ස්ලා ජීවත් කරවගෙන ඉන්නේ කියලා අද තවත් දීර්ඝ තොරතුරු සටහන් කරමින් මේ සම්බන්ධයෙන් දෙවයින පුවත්පත තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. ලෝක තෙල් මිල බැස්සත් මෙරට තෙල් මිල බස්සන්න ආණ්ඩුවට බැරි වෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි මෙහෙම කියන්නේ. වත්මන් රජයේ මැද පෙරදිග යුද්ධයේ පෙන්වා බොරතෙල් මිල වැඩි වුණා කියමින් මෙරට තෙල් මිල වැඩි කළත් අද බොරතෙල් බැරලයක මිල යුද්ධයට පෙර තිබූ තත්වයට වඩා පහළ වැටී ඇති බවත් ලෝක තෙල් මිල වැඩිවන විට ලංකාවේ තෙල් මිල වැඩිවෙනවා නම් ලෝක තෙල් මිල අඩුවන විට අප රටේද තෙල් මිල අඩු විය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ කියලා අද දෙවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. ඩෙංගු වසංගතයක් වෙලා අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. දිගින් දිගටම අපි ලක්හන මෝර්නින් න්ියුස් ඇලර්ට් වලින් ඔබට සටහන් කළා මේ ඩෙංගු වසංගතය සම්බන්ධයෙන්. මේ වර්තමානයේ වන විට ඩෙංගු වසංගතයක් බවට පත් වෙලා කියලා මේ පුවත්පත් නිරන්තරයෙන් සඳහන් කරනවා. අපි ඒ තොරතුරු සියල්ල ඔබට ලක්හන මෝර්නින් න්ියුස් ඇලර්ට් වලින් අරගෙන ආවා. අද ලංකාදීප පුවත්පත සටහන් කළ තිනවා රෝගීන් 42,807ක්, ඒ වගේම මරණ 27ක්, වැඩිම බස්නාහිරින් කියලා තමයි සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ලක්නන් ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දෙවයින පුරා ඩෙංගු රෝගීන් 42,807ක් ඊයේ හඳුනාගෙන තිබෙනවා. වාර්තාවේ ඇති මරණ සංඛ්‍යාව 27ක්. ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා මදුරු මර්ධන සතිය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. මෙවන විට පරීක්ෂා කර ඇති පරිශ්‍ර සංඛ්‍යාව 97,000ක්, මදුරු කීඩීන් බෝවන ස්ථාන 26ක් හඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කරන්නේ. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: 2026 ජූනි මාසේ 17 වෙනිදා වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 42,807ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 27ක් වාර්තා වෙලා තියෙනවා. මේන් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වීම දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතේ. කියන්නේ 51% රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා. දකුණු පළාතෙන් රෝගීන් 116ක් වාර්තා වෙනවා. සබරගමු පළාතෙන් රෝගීන් 109ක් වාර්තා වෙනවා. එයින් වැඩි වශයෙන් ගත්තොත් කොළඹ, ගම්පහ, මාතර, රත්නපුර, කළුතර, ගාල්ල, නුවර, කොළඹ මහනගර සීමාව, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව, කුත්තලම දිස්ත්‍රික්කවල තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. 97,000ක් පමණ පරිසර පරීක්ෂා කරා එහිදී 26% මදුරු කීටයන් බෝවනසේ තබාගෙන තිබෙනවා. 8% මදුරු කීටයෝ හම්බ වෙලා තියෙනවා. අපි නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා පරිසර 2000කට.
0: අපි ඔබට නිරන්තරයෙන් මතක් කරනවා ඔබගේ නිවස අවට වටපිටාවේ ඩෙංගු බෝවන ස්ථාන තිබේ නම් පරීක්ෂාවට ලක් කරන්න, පිරිසිදුව තබා ගන්න. ඔබගේ ජීවිතය වගේම ඔබගේ අවට සිටින පුද්ගලයන්ගේ ජීවිතයත් වැදගත් බව මතක තියාගෙන ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා අපි දිගින් දිගටම ඔබට මතක් කරනවා. එතකම අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නයි සූදානම. අද දිවයින පුවත්පත සටහන් කළා තින මෛත්‍රීගේ පුතාට පහර දී හිංසා කළයි පෑලියගොඩ හිටපු සී අයිලින්ට නැතුළු හතර දෙනෙකුට චෝදනා. ඒජේඒ අබිනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී මීට වසර 5කට පෙර නීති ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහර දී වදහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය අපරාධ කොටසේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම දිනමින පුවත්පතරයි අපි අවධානය යොමු කරන අද දිනමින පුවත්පතේ සටහන් කරලා තියෙනවා පාස්කු දින ප්‍රහාරය ගැන කාදිනල් හිමි කලින් දැන සිටියේ නැහැ. අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරනවා. රද නිරංජලා වික්‍රමසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙනවා. පාස්කු ඉරිදා එළවු ප්‍රහාරය පිළිබඳව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කලින් දැන සිටි බව සහ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා සහ ප්‍රකාශ බොහොමයක් පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරනවා. පාස්කු ඉරිදා එළවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයේ තීරණාත්මක අවධියක් මේ වන විට ගත වෙමින් නැති බවත් ප්‍රහාරයේ පිටපස කුමන්ත්‍රණයක් තිබූ බවට කරුණු ක්‍රමයෙන් අනාවරණය වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ඊයේ මේ විදිහට සඳහන් කළ බවයි අද දිනමින පුවත්පත මේ විදිහට තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. තවත් බොහොමයක් තොරතුරු මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න ලක්කන මෝර්නින් න්ියුස් ඇලර්ට් එක FM 93.5 FM 93.7. ලක්කන මෝර්නින් න්ියුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 6:30.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.

वेला उदय है विनाडी तीस का एपिसोड ना मिदा से दे जाति के लोटराई मंडले दिनों मदिन लदे लोटराई पत्तले नील प्रतिपाल सटाहन वेनी को हम दिखेला बालन ये जून मासे दाहत वेनी द बदा दा दा समाजन संपत है दाहस दसे विसे एक वन जागरू है दिनों वारे इदा से दे क्रियात्मक ने जी इंग्लिश अक्षर है वासनावंत इंग्लिश अक्षर है जागरू है अंक अंक है अंक देख नवता अंक देख अंक अट अंक नमे सह अवसाने अंक नमे तमाय जागरू है इंग्लिश अक्षर सह जागरू है अंक बवट पातो ने ගොවිසෙත 4063 ජයග්‍රහ දිනුම් වල ඒ දවසේ දෙක් ක්‍රියාත්මක වුණා. ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක අංක 35 අංක 36 අංක 75 සහ අවසානයේ අංක 76 විදිහටයි සටහන් වෙන්නේ. මෙගාපව 2569 වන ජයග්‍රහ දිනුම් වලයි ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහයි සුපිරි අංකයේ අංක 15 අනෙකුත් ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 9 අංක 49 අංක 51 සහ අවසානයේ අංක 76. දරණ නිදහනේ 2251 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේ දෙක් ක්‍රියාත්මක වුණේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක අංක 8 අංක 47 අංක 56 සහ අවසානයේට අංක 72. හඳහන 1530 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේ දෙක් ක්‍රියාත්මක වුණේ අරගෙන බලන්න ඔබ මිලදී ගත්ත හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහයි ලග්න සංකේතයේ විදිහට මිතුන ලග්න සංකේතයේද කියලා ජයග්‍රහයි අංක අංක 16 අංක 38 අංක 57 සහ අවසානයේට අංක 58. අද සම්පත 796 වන ජයග්‍රහ දිනුම් වාරයේ G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක අංක 2 අංක 8 අංක 9 සහ අවසානයටත් අංක 9. NLB ජය 489 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේ දෙක් ක්‍රියාත්මක වුණේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක අංක 3 අංක 8 සහ අංක 8 සහ අවසානයේට අංක 3යි. NLB ජය 489 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රහයි අංක බවට පත් වුණේ. සුබ දවසක් 337 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දී ක්‍රියාත්මක වුණා මිතුන ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහයි අංක අංක 19 අංක 25 සහ අවසානයේට අංක 64. එතෙකම සුබ දවසක් 337 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 8926 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න. වෙලාව උදේ 6:33යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත

වෙලාවදී 6 විනාඩි 46 වෙනකොටත් ලක්කන මෝර්නින් න්ියුස් සලට් සමගින් අපි අවධානය යොමු කරමු දින මින පුවත්පතට. ශ්‍රී ලංකා තැපැලට ස්ථිර තැපැල් ස්ථානාධිපතිවරුන් 192ක් අද පාරිණ්‍යා ගුණදාස සහ රොෂෙල් ප්‍රනාන්දුයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා වැඩිදුර තොරතුරු විදිහට. ඇතුල් පිටුවල තමයි අද සටහන් කළා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු චාරූපත් සමගින් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. තොරතුරු විදිහට සටහන් කළා තියෙනවා උපතපැල් කාර්යාලයේ සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට පියවර ගනිමින් වත්මන් රජයේ මඟ පෙන්වීම යටතේ වැඩ බලන උපතැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකු සඳහා ස්ථිරපත්වීම් පිරිනැමීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබෙනවා. එහි නිල උත්සවය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රධාන තැපැල් මූලස්ථානයේදී අද පැවැත්වීමට නියමිතයි. 2019 වසරේ පමණ සිට වැඩ බලන උපතැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ නිලධාරීන් 192 දෙනෙක් ස්ථිර කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2020 වර්ෂයේ ඔක්තෝබර් මාස 15 වෙනි දිනට පෙර වැඩ බැලීමට යොදවා සිටි 196 දෙනෙකු අතුරින් සුදුසුකම් සපුරන ලද වැඩ බලන උපතැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකු සඳහා මෙලෙසින් ස්ථිරපත්වීම් පිරිනැමී කියලයි සඳහන් වෙන්නේ. මෙම තනතුරු සඳහා ස්ථිර විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. පොලිසියේ හොඳ නරක කියන්න ජනතාවට QR කේතයක්. අද රක්ෂණ ශ්‍රයන්තයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන නිදින මිනුපුවත් පතට බවධාන යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. මහජනතාව විසින් ලබා දෙන තොරතුරු වෙදිමත් ලෙස විශ්ලේෂණය කරමින් වඩාත් ගුණාත්මක පොලිස් සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොලිසියේ නව ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය මගින් සපයනු ලබන සේවා පිළිබඳව මහජනතාවට අදහස් පැමිණිලි ප්‍රශංසා හෝ යෝජනා ඍජුවම ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් කමියුනිටි ෆීඩ්බැක් පෝර්ටල් කියලා අද මේ සටහන් කළ තියෙනවා. නව ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දී තිබෙනවා කියලා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට අද ඇතුල් පිටුවල සඳහන් කරලා තිනවා. දිවයින පුරා පිටි සියලු පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල හරහා පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂිත බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මහජනතාවට ඉතා පහසුවෙන් මෙම පද්ධතිය සමග සම්බන්ධ විය හැකි බවයි වැඩිදුර තොරතුරු විදිහට අද දිනමින පුවත්පතේ සටහන් වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්. ලංකා සතොස බඩු මිල අඩු කරයි. සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 196යි, සුදු සීනි කිලෝවක මිල රුපියල් 217යි. රන්වලි සොමසිරි අද වාර්තාව අරගෙන ඉන්නේ. මහජනතාවට සහන සැපීමේ අරමුණින් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ලොකු කඩල කිලෝවක් රුපියල් 339කටත්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 196කටත්, පොනි සම්බා කිලෝවක් රුපියල් 229කටත්, රතු නාඩු සහල් කිලෝවක් රුපියල් 234කටත්, සම්බා රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 224කටත්, පාන් පිටි කිලෝවක් රුපියල් 159කටත්, සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 204ටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 217කටත්, සුදු කැකුළු සම්බා සහල් කිලෝවක් රුපියල් 235ටත් රටපුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් පාරිභෝගිකයින්ට අද සිට මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් වෙන්නේ. වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිත අමාත්‍යාංශ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීමට පියවරගෙන තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දින මින පුවත්පතේ සටහන. පරණගම කනත්තේ මිනි වලක් හරහා තොවිලයක් නටලා ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට. අද දිවයින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. චෛරූපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන්. යකඳුරා ඇතුළු තවත් 6 දෙනෙක් අල්ලන්න සොයයි. කොස්ගම පරණගම සුසාන භූමියේදී එකම ස්ථානයක භූමදාන කර තිබූ තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු වලින් තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඒ සිරුරු භාවිතා කර තමයි මේ
තොවිලේ නටා තිබෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මේ සිරුරු තිබූ ස්ථානයේ වලහාරා තොවිලයක් නටන ලදයි කියන සිද්ධියට අදාළව පෙරේදා ව්‍යාපාරිකයෙකු අතරංගුවට ගත් බව කොස්ගම පොලිසිය සඳහන් කරනවා. මීට අමතරව එම තොවිලේ නැටූ බව කියන යකැදුරා ඇතුළු තවත් 6 දිනක අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුල් පරීක්ෂණයක් ආරම්භ තිබෙනවා කියලාද දිවයින පුවත්පත සටහන් කරලා තියෙනවා. අත්අඩංගුවටපත් කොස්ගම් පදිංචි ව්‍යාපාරිකයාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ රෝගාතුරව සිටින තම බිරිඳ සුවපත් කර ගැනීම සඳහා මහියංගනයේ සිට යකැඳුරෙකු ඇතුළු පිරිසක් කැටුව පැමිණ එම ස්ථානයේ තොවිලයක් නැටු බවයි එම තොවිලෙන් පසු ඕන් පිටත්ව ගිය බවද ව්‍යාපාරිකයා වැඩිදුරටත් තොරතුරු විදියට සඳහන් කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. කෙහෙලියගේ දියණියට එරෙහි නඩුව. අබිරහස් ලෙස මියගිය දෙවැනි විත්තිකරුගේ මරණය ගැන පරීක්ෂණයක්. චන්දන ජයවීරයි වාර්තාව අරගෙන ඉන්නේ. හෙටපොම මාතේ කෙහෙලිය රඹක්වැල්ලගේ දියණිය වන චමිත්‍රී ජයනිකා රඹක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින සේදීව හානි කරගෙන අබිරහස් ලෙස මියගිය රත්නපුර මැණික් ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කොළඹ මහාධිකරණයේ නියෝග කළා. ඒ සඳහා සාක්ෂිකරුවන්ගේ ලයිස්තුවක් සති දෙකක් තුළ ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලට දැනුම් දුන් කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා වැඩිදුර විභාගය සඳහා ලබන ජූලි 21 වනදා දින නියම කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මැණික් පතලකින් ලැබුණු ආදායම් බව දක්වමින් රුපියල් ලක්ෂ 450ක මුදලක් සංගවා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ චමිත්‍රී ජයනිකා රඹක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පත. එතකම අපේ දෙවයින පුවත්පතට අවධානය යොමු කරාමද දිවයින පුවත්පතේ සටහන් වෙලා තියෙනවා විදේශ ශ්‍රමිකයන්ගෙන් මැයි මාසයේදී ඩොලර් මිලියන 847ක වාර්තාගත ආදායමක්. චමින්ද සිල්වායි වාර්තාව අරගෙන එන්නේ. ශ්‍රී ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 847ක වාර්තාගත මුදලක් රටට එවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදියට සටහන් වෙන්නේ. ඒ ඉතිහාසයේදී එක් මාසකදී වාර්තා වූ දෙවැනියට වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය වන අතර මීට පෙර එක් මාසකදී ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූයේ 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කියලා සඳහන් වෙනවා. එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 879.1ක් කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒ තමයි අද දවසේදී ප්‍රධාන සියස්තල විදිහට පුවත්පත් වල සටහන් වෙලා තිබුණේ. මේ විරාමයෙන් අනතුරු සූදානම් විදේශ පුවත් ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන් සොබ වෙත ගෙන එන FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් න්ියුස් ඇලර්ට් එක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ලක්කන මෝර්නින් න්ියුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:47යි.

0: Radio ITN.
1: ලකන මෝනින් න්ියුස් අලට අහගෙන ඉන්න වෙලාව 6:52.
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වෙලාව 2:52 එපිසෝඩ නම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
1: Around the world.
0: අදත් විදේශ තොරතුරු විශ්ලේෂණය සඳහා අපත් සමග සම්බන්ධ වෙනවා. ලක්හඬ ප්‍රවෘත්ති සහකාර කළමනාකරු විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ අයිබෝවන්.
2: අයිබෝවන් මේකලා.
0: චන්දන මහත්මයා දැන් අපි දිගින් දිගටම කතා කරමු මේ මැද පෙරදිග යුදමේ තත්ත්වය පිළිබඳව. දැන් ඉරානයේ පැත්තෙන් වාර්තා වෙන කරුණු කොහොමද සටහන්
2: වෙන්නේ? අතන දැන් අද වෙද්දී සුභවාදී තොරතුරක් වාර්තා වෙනවා. ඒකට හේතුව තමයි සටන් විරාමයේ දීර්ඝ කරන්න ඕන අවබෝධතා ගිවිසුමට අත්සන් කරලා තියෙන ඉරානයේ සහ ඇමරිකාව.

0: ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම ඉරාන ජනාධිපති මසූද් පෙසෙස්කින් ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය ඔස්සේ තමයි මේ ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ. දැන් ඔවුන්ගේ මේ ක්‍රියාකාරකම් වලට සහ එකඟතාවලට කාරණා 14ක් අඩංගු වෙනවා. මේ කාරණා 14 අතර යුද ගැටුම අවසන් කිරීම කියන කාරණේ ප්‍රධාන වෙනවා. ඒ වගේම මේ මෙතෙන්ට ලෙබනනයත් ඇතුළත්. එතකොට ඊශ්‍රායලයේ ලෙබනනයට ප්‍රහාර එල්ල කරනවා. හැබැයි මේ ගිවිසුමට අනුව ප්‍රහාර නතර කරන්න ඕනේ. නමුත් ඊශ්‍රායලය තාම මේ කාරණේට ප්‍රතිචාර දක්වලා නැහැ. ඒත් එක්කම අභ්‍යන්තර කටයුතු වලට ගරු කරන්න, ඒ කියන්නේ ඉරානයේ අභ්‍යන්තර කටයුතු වලට ගරු කරන්න බලහත්කාරකම් කරන්න බෑ, සානිකුත් කලාපේ රටවලට බලහත්කාරම් කරන්න බෑ කියන කාරණේ තමයි මෙතනදී මතුවලා තියෙන්නේ. දැන් ඇමරිකාව පහුගිය කාලේ අවහිර කරා නෞකා ඉරානට යන්න හෝ එන්න බැරි වුණා. නමුත් මේ ගිවිසුමට අනුව අවහිර කිරීම අවසන් වෙනවා. ඊට පස්සේ ඉරානයට සහ අනිකුත් රටවලට යන්න පුළුවන්කමක් තියෙනවා සහ හෝමුස් විවෘත කිරීම තම වැදගත්ම කාරණයක් වෙන හෝමස් විවෘත කිරීම. මොකද කලපේ බලශක්ති ප්‍රවාහණය ගත්තොත් එම 20% වගේ ප්‍රමාණයක් මේ හරහා සිද්ධ වුණා. මේ ගිවිසුමට අනුව හෝමස් විවෘත කිරීම සිද්ධ වුණා. මේ විදිහට ඒ විවෘත කරලා තියෙන්නේ. සහ අනිත් කාරණේ දැන් තාම බරපතල හානි සිද්ධ වුණා ඉරානයට. දැඩි විදිහට හානි සිද්ධ වුණා, ගොඩනැගිලි විනාශ වුණා, ජීවිත විනාශ වුණා. මේ ප්‍රතිසංස්කරණ කටයුතු වල $300 billion හොයාගන්න ඉරානයට අවස්ථාව ලබා දීලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම ආයෝජන හෝ වෙනත් ක්‍රමවේද මගින් හොයාගන්න ඕන. ඇමරිකාව මුදල් ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉරානයට පහසුකම් සලසනවා මුදල් හොයා ගැනීම සඳහා මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට. ඒත් එක්කම තවත් යෝජනාවක් තමයි ඉරානයට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන්න බෑ කියන එක. ඒ ගිවිසුම ප්‍රතෝණ එකඟ වෙලා තියෙනවා. දැන් මීට කලින් 2015 වසරේදී ඉරානය සම්බන්ධ න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කරගත් ඇමරිකාවේ විදිහත් වීමෙන් බැරක් ඔබාමා පරිපාලනය. දැන් මේ සාකච්ඡාවලට මාස 20ක විතර කාලයක් ගියා. හැබැයි මෙතනදී මාස 2ක් ඇතුළත මේ එකගතාවලට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා. කොහොම වෙතත් ජිහත සම්බුල අතරතුර ජනාධිපතිවරයා ඇමරිකා ජනාධිපතිවරයා කිව්වා මේ කාරණේ සම්පූර්ණ කරනවා කියලා. දැන් මේ වෙද්දී රටවල් දෙකම ප්‍රකාශ කරලා තියෙනවා ගිවිසුම බලාත්මකයි කියලා. ගිවිසුම බලාත්මකයි කියන්නේ යුද්ධය හෝ යුද ගැටුම් දැන් කිසිම ආකාරයකින් සිදු විය නොහැකි කියන කාරණේ. හැබැයි යම් විදිහකින්, මොකද මීට පෙරත් අවස්ථා ගන්නවකද ඉරානය කිව්වා ඊශ්‍රායලයේ ලෙබනනයට ප්‍රහාර එල්ල කළොත් මේ සාමක්‍රියාවලියට බලපෑම් ලැබෙයි කියලා. ඒ නිසාම තමයි ගිවිසුමට ලෙබනන් ප්‍රහාරත් නතර කිරීම ඇතුළත් කරලා තියෙන්නේ. ඊශ්‍රායලයේ දක්වන ප්‍රතිචාර අනුව මෙහි සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ රඳාපවතින තිබෙන තැන කොහොම වෙතත් ජාත්‍යන්තරයට ලෝකයට සුභවාදී පණිවිඩයක් අවස්ථාව රටවල් දෙකම ගිවිසුමට එකඟයි කියලා අත්සන් කිරීම. මොකද යුද ගැටුම් නතර කිරීම බොහෝ ගැටලුවලට යම් ආකාරයක සහනයක් හිමි වෙනවා. හැබැයි මේ සහනය තත්ේ කාලයක් යන්න ඉඩ තියෙනවා. මොකද එක පාටම ලැබෙන එකක් නැහැ.
1: ඔව්, ඒ විදිහට තමයි මැද පෙරදිග යුදමේ තත්ත්වය පිළිබඳව තොරතුරු සටහන් වෙන්නේ. දැන් සාමගාමී තත්ත්වයකට හැරමින් පවතින බව තමයි සඳහන් කරන්නේ. බෙහෙවින්ම ස්තුතියි ඔබට අද දවසේදී විදේශ පුවත් විශ්ලේෂණය සඳහා අපිත් සමග සම්බන්ධ වුණාට. අපි ක්‍රීඩා තොරතුරු සඳහා අවධානය යොමු කරමු. ලෝකශූරයා පරදවා රුමේෂ් තරංග ලක්මව රනින් බබලවයි. මාස පහක් තුල දිනාගත් 6 වැනි රන් පදක්කමයි කියලා තමයි සඳහන් වෙන්නේ. ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. පැරිස් ඔලිම්පික් පදක්කම් ලාභී දෙවරක් ලෝකශූර ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් පරාජයට පත් කළ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග චෙක් ජනරජයේ පැවති 65 වැනි ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලයේදී රන් පදක්කම දිනාගත් බවයි සඳහන් වෙන්නේ. රුමේෂ් තරංග මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා මලල ක්‍රීඩා තරඟවලදී දිනාගත් 6 වැනි රන් පදක්කම වීම විශේෂත්වයක් විදිහටත් අද සටහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු සියලුම පුවත්පත් ආරවුලට මැදි වූ සූර්යවංශිට සහ හැලඹගේට තරඟ ගාස්තුවෙන් 50% දඩයක් මැදට පැන දික්වැල්ලටත් දඬුවම් නියම කරලා. අද ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් දෙනමින පුවත්පතේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. මෙසීගෙන් ගෝල ත්‍රිත්වයක්. වත්මන් පාපන්දු ලෝකශූරයන් වන අර්ජන්ටිනාව මෙවර තරඟාවලිය ආරම්භ කරමින් ඇමරිකාවේ කැන්සස් සිටි ක්‍රීඩාංගණයේදී ඇල්ජීරියාවට එරෙහිව තරඟ බිමට පිවිසියා මේ තරඟයේදී වැඩිම අවධානයක් යොමු වූ ලයනල් මෙසි විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් අර්ජන්ටිනාවට ගෝල 3-0 ජයගත් කර දුන්නා කියලයි සටහන් කළ තියෙන දින මෙන පුවත්පතේ. අපේ අවධානය යොමු කරමු කාටුන්ස් වලට.
2: කාටුන්ස්
1: දිනමින පුවත්පත සටහන් කරනවා අංජනගේ කාටුනේ මෙහෙම. යුද්ධය ඉවරයි. කවුද දිනු කියලා තමයි ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද සඳහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අද මෙහෙම කියන්නේ, රුපියල හැකිලෙනවා දිගෑරෙනවා, ඒකත් අපේ බඩ වගේ කියලා තමයි සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් අද කියන්නේ මේ විදිහට, බොරතෙල් මිල අඩු වුණත් මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ කියන්නේ, එයාලා විපක්ෂයේ හිටියානම් අඩු කරවා ගන්න තිබ්බා කියලා තමයි සඳහන් කරන්නේ අද අපේ ලක්කන මෝර්නින් නිවුස් වල නිමා කරන්න තොරගන ශ්‍රී සමයන් කාටුනේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වෙලා සර්, මෙහි අඩු කරන්නේ දැන් හම්බ කෙරුව ඇති කියලා හිතෙනකොට තමයි කියලා තමයි අද දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙන්නේ. හෙටත් උදැසන 6ට බහම වේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අනුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියෙ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711 1
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි.
6: Good morning සුබෝදයසනක්.
7: Good morning.
6: අද 7 විනාඩි 6යි අද දවස ගත්තොත් එහෙම බ්‍රහස්පතින්දා.
7: ඔව් 18 වෙනිදා ජූනි 18 වෙනිදා.
6: එතකොට ඊයේ දවස් ගැන ලෝකයේ පාපන්දු ලෝලීන් ලොකු බලාපොරොත්තුවක හිටියා. ඊ උදේ වෙනකොට මෙසි මාතෘකාවක් වෙනවා. හවස් වෙනකොට ඊට පස්සේ රොනාල්ඩෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්බන්ධව රාත්‍රී වෙනකොට බලාපොරොත්තුවක් තිබ්බා. ඊයේ දවස් ඇතුලේ මේ පාපන්දු ලෝකයේ ඉන්න වීරයින් දෙන්න දෙවිදිහකට තමයි පර්ෆෝම් කරේ. අපි කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රීඩාවේ නිරත වෙන්නේ. මෙසි එක පැත්තකින් කොච්චර වයස ගියත් අත්දැකීම් පරිපූර්ණ අත්දැකීම් එක්ක එයාගේ ජීවිතයේ තවත් සුවිශේෂ කඩීමක් එහෙම නැත්නම් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කරපු ක්‍රීඩකයා ගෝල ත්‍රිත්වයක් වාර්තා කරපු ක්‍රීඩකයා මේ වගේ අවස්ථාවක් උදා කරගන්නවා. හැබැයි ඊයේ රාත්‍රිව මැච් එකේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ එච්චර හොඳට කරේ නැහැ කියලා ක්‍රීඩා විචාරකයෝ කියලා තියෙනවා. කියන්නේ දැන් එයාගේ කාලය ඉවරද වගේ එකක් තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ කොහොම වුණත් ඇත්ත සමහර වෙලාවට කාලේ ඉවරයි වගේ දැන්නකොට නේද මට හිතෙන්නේ. දැන්
7: මොකද වෙන්නේ?
6: ඔව් ක්‍රිස්ටියානෝට හිතුණා නම් දැන් මගේ කාලේ හරි කියලා ඊයේ මැච් එකෙන්වත් තේරුම් ගත්තා
7: නම්
6: මං කියන්නේ ඊළඟ මැච් එක නෑවිත් ඉන්නයි තියෙන්නේ නේද?
7: ඒක තමයි.
6: එතකොට දක්ෂ ක්‍රීඩකෙක් නමුත් යම් කාලයක් ගියාට පස්සේ අපි කියන්නේ සමහරලාට වයසට යනකොට වෙන්න පුළුවන්. ඔව්. හැබැයි ඒක බොරුයි කියලා කිව්වා අපි ඊට කලින් දවසේ කවුරුදු 40 ක්‍රීඩකයා ගැන කියලා. ඉතින් එහෙම තියෙනවා අපේ ජීවිතවල සමහර විට ඔබ රැකියාව කරන තැන වෙන්න පුළුවන්. ඔබ අවුරුදු 25 30ක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නවකේ ඔය එක සමානලා ඔබට බෝඩ් වෙන්න බැයි නම් ඔබට කරන් තියෙන මොකද්ද? විස්රාමය අනේක නේ?
7: ඒකනේ.
6: ඒකනේ 55න් විස්රාමය යන සමහරු.
7: ඔව්.
6: රයිට්. එතකොට සමහරු කියනවා නෑ නෑ මම 55න් යන්නේ නෑ මම 60 වෙනකන් ඉන්නවා.
7: 60 වෙනකන් ඉන්නවද?
6: ඔව් එතකොට 60 වෙනකන් ඉන්නවා කියලා සමානලාට කරන්නේ එතනින් එහාට අපි කතා නොකරමු.
7: කතා නොකරනවා.
6: කියලා මේ ඔබට එහෙම හිතනවා වෙන්න පුළුවන්. හරි. හරි වයසේදී හරි වෙලාවේදී නේද ඕනම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ
7: හරි තීරණයක් ගන්න.
6: ප්‍රේමේදී විශේෂයෙන්ම අර කියනවනේ යන්න කියනකම් ඉන්නපා. ඔබට දැනෙනා නම් ඔබට තියෙන සැලකිල්ල අඩුයි කියලා නේද?
7: නෝනේ.
6: ඔබට අවධානය අඩුයි කියලා ඔබ යන්න කියන්න කලින් නික්මිලා යන්න කියලා. ඒක ප්‍රේමේ විතරක් නෙවෙයි සමහරලාට ඔබේ ආයතනය ඔබට කියනවා නම් ඔබ හිටියා ඇති වගේ එකක් ටටා බයි කියලා යන්න. 7:09 සුබ දවසක් ඔබට.

0: ਉਹਦੇ ਹੱਥਾਂ ਵੀ ਬਿਨਾਂ ਡਿਪਾ ਹਲਵਾ ਹੈ
1: සියවසක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: පිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි ලංකා බැංකුවට මෙවන්න. කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
2: මෝනිින් සුබදසනක් අපි මෝනිික්ෂෝ හගෙන නොට මතක් කරන්න ඕනේ ක්‍රමරාජ නිෂ්පාතන ගැන ක්‍රමරාජ කියල කියන්නේ දශක ගණනාවක් තිස්සේවාගේ ගෙදර විශෂෙන්ම පරම්පරා ගණනාවක මේ නමෙක් බැඳුරු සම්බන්ධයක් තියෙනවා. එතන්දි ක්‍රමරාජ කරල්සා ගුලි ගැන තමයි අපි හැමදාම කතා කරලා තියෙන්නේ. කියන පොඩි බඩේ අපහසුතාවයක් දැන්නත් ඔයාට ක්‍රමරාජ කරලක් ගෙනල්ල අරගෙන ඒකට පොඩි තෙහි මිශ්‍ර ටිකක් දාලා එහෙම අතීතයක් අපිට ලස්සන අතීතයක් තිබ්බා. දැන් තමයි අපි පොඩි දෙයකට උනත් කෙලින්ම ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙන්නේ. හැබැයි ක්‍රමරාජ නිවසින් අවදානුව නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් කමක් තියෙනවා ඔබේ ගෙදර ගෙනල්ලා මේ නිෂ්පාදන අතර එකක් දෙකක් තියාගන්න.
3: ඉතින් ක්‍රමරාජ ගැන අපි කතා කරද්දී ක්‍රමරාජ පේයාව ගැන කියන්නත් පුළුවන් නේද? මොකද අපිට හදිස්සියේ කැස්සක් උණක් හැමිරිස්සාවක් මේ වගේ දෙයක් හැදුනොත් අපිට කෙලින්ම මතක් වෙන්නේ ක්‍රමරාජ පේයාව ගැන. ඒ වගේම තමයි දැන් අපිට කකුල ඔලුක්ක වීමක් එහෙම නැත්නම් කොන්ද ඔලුක්ක වීමක් මේ වගේ දේවල් ඇති වුණොත් එහෙම අපිට ගන්න හොඳම දේ තමයි ක්‍රමරාජ හන්දි තෛලය. ඉතින් මේ විතරක් නෙමෙයි ඔයාට ආයුර්වේද ඖෂධ ගොඩක් තියෙනවා මෙලදී ගන්න. ඔයා කැමති විදිහට. ඉතින් ඔයා ක්‍රමරාජ කියන නමින්ම ඉල්ලන්න තමතක කරන්න එපා. අපි ෆෝන් නම්බර් එක මතක් කරමු නේද?
2: ඔව් ෆෝන් නම්බර් එක දාගන්න. ඒ වගේම දන්න කියන කෙනෙකුට කියන්න ඕනම කෙනෙකුට ක්‍රමරාජ නිෂ්පාදන කියලා කියන්නේ ගෙදර තියෙන මොන නිෂ්පාදන පෙළක්. ඔබ පොඩි කඩයක් වුණත් කරන කෙනෙක් නම් ක්‍රමරාජ නිෂ්පාදන ටික තිබුණොත්
3: විජය
2: නිෂ්පාදන ගැන කැමරස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදක හැමදාම අපි කියනවා මේ ජාත්‍යන්තර මට්ටම කියලා කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ප්‍රශ්න කරනවා නම් මම කියන්නම්. ජාත්‍යන්තරයේ ඕනම දෙයක් පිළිගන්න යම් ප්‍රමිතියක් තියෙනවානේ. අන්නේ කියන නියම ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරපු කුළුබඩු නිෂ්පාදන තමයි විජය නිවසින් වට ගන්න පුළුවන් කමක් තියෙන. විශේෂම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සහතික, ඒ වගේම SLS සහතික, ඒ වගේම ISO සහතික, මේ සියලු නිෂ්පාදන මේ සහතිකත් එක තමයි මේ සියලු නිෂ්පාදන ඔයා අතර පත් වෙන්නේ. නිසා ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම දැන් පිළිගන්නවා ඒ ප්‍රමිතිය රකින්න ලංකාවේ එකම කුළුබඩු නිෂ්පාදකයා විජය නිෂ්පාදන කියලා. ඒ වගේ මතක් කරන්න ඕනේ මහජන සම්පත රුපියල් 40කින් ජීවිතය වෙනස් කරගන්න මහජන සම්පත මිලදී ගන්න.
3: එනිදුවාගේ වාසනාව රඟා බලන්න හොඳම වෙලාවක් තමයි මේක. ඉතින් දශක ගණනාවක් තිස්සේ දැන් අපේ රටේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට, රාජ්‍ය සේවයට හරියට දායක වුණා මේ මහජන සම්පත ලොතරැය්. ඉතින් ඔයාටත් පුළුවන් කෝටිපතියෙක්, ලක්ෂපතියෙක්, ඒ වගේම සුපිරි මෝටර් රථ හිමියෙක් බවටත් පත් වෙන්න. ඉතින් ඔයාත් අදම පුංචි රුපියල් 40ක් වියදම් කරලා මහජන සම්පත මිලදී අරගෙන බලන්න.
2: 7:19

0: හතරයි 24යි වෙලාව. අපි දැන් පොඩ්ඩක් ඉරානය සහ ඇමරිකාව ඊශ්‍රායලයේ පැත්තට අවධානය යොමු කරමු.
1: යුද්ධයක්
0: තිබිලා ඉවර වුණා. මාස 3කට වැඩි කාලයක් පුරා ඇදීගිය මේ මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා වෙච්ච සාකච්ඡා එක්ක පොඩි එකඟතාවයකට එනවා. දැන් යුද්ධ ඉවරයි, දැන් සාම කතාවකට යමු කියලා. එතකොට යුද්ධය තුල ඇමරිකා එක්සත් ජනපදයේ ලැබූ දැවැන්ත අසාර්ථකත්වයට කියන තව නමක් තමයි සාමය කියලා කියන්නේ. මේ සාම සාකච්ඡා කියලා කියන්නේ කියලා ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බග ගාලිබාෆ් ප්‍රකාශයක් නිකුත් කළා තියෙනවා. ඒගොල්ලෝ ෆේල් වෙච්ච නිසා තමයි මේ සාම කතාවකට ආවි කියලා. ඉතින් මම පරාද වුණා කියලා කියනට වැඩිය අපි සාමය සඳහා දෑත දිගු කරා කියලා කිව්වම ලෝකය ඒක වෙන විදිහකට ගත්තා කියලයි මේ කතානායකවරයා කියන්නේ. කොහොම නමුත් මේ දෙපාර්ශ්ව අතර ඇතිවෙච්ච සාම කිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමයි මේ කතාව කිව්වේ. මේ එකඟතාවයේ මගින් ඇමරිකාව බලාපොරොත්තු වෙච්ච මිලිටරි එහෙම නැත්නම් දේශපාලනික අරමුණු කිසිම දෙයක් මේ ඉටු කරගන්න දැන් පුළුවන් කමක් නැහැ කියලා කිව්වා. ඉතින් ඒ නිසා මේක පොඩි එක්තරා විදිහකට යම් පොඩි හීනියට කනාත ගාලා පොඩි කනට ගැහුවාගේ අවස්ථාවක් කියලා විචාරකයෝ කියනවා. පොඩි අර අපි කියන පොඩි නෝන්ඩියක් වගේ එක.
1: සාමෙන් ගිහිල්ලා මොන වගේ දෙයක් වෙයිද නේද?
0: ඔව්, දැන් සාමය කියන කාරණාවෙදී අපි ලෝකයේම පොදුවේ ගත්තම හරි එකඟයි. සාමය තමයි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නේ. නමුත් මේ කතාව ඇතුලේ තව දිගුවක් එහෙම නැත්නම් මෙතනින් එහාට මේ වගේ ප්‍රකාශ හරහා යලි මේ සාම මාවතේ තියෙන කතාව පිටපයින්න පුළුවන්. ඔව්, අන්න ඒ නිසා ඒ ගැන පොඩි යම්කිසි අවධානමක් තියනවා කියලා සමහරු කියනවා. පුළුවන් තරම් කටවහගෙන ඉන්න තරමට නේද මේ කතාව එහෙම නැත්තම් මේ ගමන සාර්ථක ඉස්සරහට යන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් මැද්දට පැනලා පොඩ්ඩක් කටවරද්ද ගත්තොත් එහෙම ට්‍රම්ප් මහත්තයා තරහා ගියොත් එහෙම ගලින්ම ආයි ගහන්න පටන් ගනි. කොහොමද දැන් ට්‍රම්ප් මහත්තයා කියන එක අහලා අහන්න නැතුව ඊශ්‍රායලයේ වුණත් ලෙබනන් වලට ගහන එක තාම සිද්ධ වෙනවා. එතකොට බ්‍රසීලයේ පැත්තටත් පොඩ්ඩක් අත දාන්න යන කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඔය මැතිවරණ ක්‍රමය සම්බන්ධ වෙහෙම ඇමරිකාවේ අවධානය යොමු වෙලා තියෙනවලු බ්‍රසීලයේ. එතකොට බ්‍රසීලයේ ලූලා මහත්තයා එයා කියනවා අපේ මේ මැතිවරණ කටයුතු වලට ඕගොල්ලෝ මැදිහත් වෙන්න එපා.
1: ඔව්.
0: ලුයිස් ඉන්සියෝ ද ලූලා එයා කිව්වා අපි අපේ දේවල් කරගන්නම්, මේක අපි තනි රටක් විදියට හිතනවා, අපේ ඡන්දේ කරන විදිය අපි මේ කොහොමද පත් කරගන්නේ, ඒවට ප්ලීස් පින්සිද්ධ වේ මහත්තයෝ ඔයාට දාන්න එපා කියලා.
1: තමයි
0: 7:26 වෙලාව. අපි සින්දුවකට යමු. සින්දුවෙන් පස්සේ අපි එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ ඔයාගත්ත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික කියන්නේ.

0: අපි බලමු එහෙමනම් ඊයේ දවසේ ඔයා ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ ඔව දිනවන තැන ඔයාගේ
1: වාසනාව තියෙන තැන නේද
0: ඔයාගේ සිහින සැබෑ කරන තැන ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා අද දවසෙත් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න ඔයාට දිනන්න අවස්ථාවක් තියෙනවද කියලා සමහරට ගත්ත පළවෙනි ටිකට් එකෙන් ඔයා දිනනවා කියන්න බෑ හැබැයි ඉතින් ඔයා
1: නිතර
0: ඔව් ඒ උත්සාහය දරනවා නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා ජැක් රාහකෙක් වෙන්න අපි ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි ප්‍රතිඵල බලන්න සූදානම් වෙන්නේ සුබ දවසක් ලොතරැයි දවසේ දිනුම් මැද්ද මිතුන ලග්නය තමයි ජැක් රාහි ලග්නේ බවට පත් උනේ ඒ වගේම ජයංක අංක 19 අංක 25 අංක 64 වාසනාවන්ත අංක බවට පත් වෙනවා ඒ වගේම ජය ලොතරැයි ගත්තා නම් සී අක්ෂරයත් එක්ක අංක 3 අංක 8 අංක 8 අංක 3 ජැක් රාහි ප්‍රතිඵලයේ බවට පත් වෙනවා ඊළඟට වාගේ අතේ තියෙන අද සම්පත ලොතරැයි ජැක් රාහි අංක ටික බලමු අංක 9 අංක 9 අංක 8 අංක 9 අංක 9 අංක 2 අංක 8 අංක 9 අංක 9 සහ ජී අක්ෂරය හඳහන ලොතරැයි ගත්ත ඔබ ඉන්නේ සතුටින් මොකද ඔබ විශ්වාස කරනවා ওই ටිකට් එකට වාසනාවන්ත දිනුමක් තියෙයි කියලා මිතුන ලග්නයත් එක්ක අංක 16 අංක 38 අංක 57 සහ අංක 58 ධන නිදානය කවදත් නේද සුපිරි ජයග්‍රාහකයෝ බිහි කරපු ටිකට් එක වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F අක්ෂරය ජයංක අංක 8 අංක 47 සහ අංක 56 ඒ වගේම අවසාන වශයෙන් තියෙනවා අංක 72 මෙගා පවර් ලොතරැයි ගත්තනම් I අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 15 ඒ වගේම තමයි අංක 9 අංක 49 අංක 51 සහ අංක 76 ගොවිසත ලොතරැය ඊයේ දවසේ දිනුම් මැද්ද 4463 වන දිනුම් වාරය I අක්ෂරයත් එක්ක අංක 35 අංක 36 අංක 75 සහ අංක 76 අවසාන වශයෙන් අපි බලන්නේ මහජන සම්පත 6221 වන දිනුම් වාරය G අක්ෂරයත් එක්ක අංක 6 අංක 2 අංක 2 අංක 8 අංක 9 ජයග්‍රහයි ප්‍රතිඵල බවට පත් වෙනවා 7:32

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: අපි දවසින් දවස ප්‍රාර්ථනා කරන්නේ අදට වැඩිය හෙට හොඳ දවසක්. ඒක සාමාන්‍යයෙන් මිනිස් ස්වභාවය. අද කනවට වැඩිය හොඳට හෙට නේද?
1: හම්බ වෙයි කියලා හිතනවා නේද?
0: කෑම වත්පතේ තියෙන එළවලු ව්‍යංජන ප්‍රමාණය හොඳ වෙලා රස වෙලා අර එහෙම පොඩි ප්‍රාර්ථනාවක් තියෙනවනේ. ඒ කියන්නේ හැමෝගෙම ජීවිත තියෙන්නේ සුභවාදී අනාගතයක් ගැන හිතමින්. ලෝකෙ දිහා බැලුවම දැන් අපි මේ ලෝකේ යන ඉඳී අපි හිතනවානේ හෙට හරියයි ලෝකෙට. දැන් මේ සාමයේ ප්‍රාර්ථනා කරා වගේ ඉතින් තෙල් මිල අඩුවේ. නා ගෑස් වල මිල අඩුවේ. ලෝකයේ තව තව ඔය විවිධ විශේෂම ඔය රාජ්‍ය නායක එහෙම එකතු වෙලා නේද මේ දවස්වල යනවා සමුලුවක් G7 සමුලුව. ඒ වගේ මේ මේ මේවැදී ගන්න තීන්දුව తీන සම්බන්ධව නිතරම අපි අවධානයෙන් ඉන්නවා සාමාන්‍යයෙන් සාමාන්‍ය අපි කියන්නේ වගකීම් සහගත පුරවැසියෙක් නම්. දැන් ඉදිරියේදී ලෝකෙ මෙන්න මෙහෙම තත්යකට යන්න පුළුවන් කියලා කාඩිෆ් විශ්වවිද්‍යාලය කියනවා. ඒගොල්ලෝ කියනවා මේ දැන් අපි එල් නිනෝ එකක් ගැන මේ දවස්වල කතා කරනවානේ. ඒගොල්ලෝ කියනවා හරි එල් නිනෝ එකත් අපි පහු කරගෙන මෙහෙම ගිහිල්ලා අපි ඊළඟට යන්නේ මෙන්න මේ අහවල් යුගයට කියලා. ඒ කියන්නේ ආයි අපි එනවා අයිස් ඒජ් වලට. හිම යුගයකට එනවා. පෘථුවිය ඊළඟ හිම යුගය දෙසට ගමන් කරමින් ඉන්නවා කියලා විද්‍යාඥයෝ කියනවා. මෙහෙම කියව ගමන් අපිට මෙහෙම ලොකු අදහසක් එන්නේ නැහැ. හැබැයි සබාදහමේ නියමයට අනුව පෘථුවිය ඊළඟ මහා හිම යුගය කරා ළඟා වෙමින් තියෙනවා කියලයි මේ කාඩිෆ් යුනිවර්සිටි කී පර්යේෂණ කණ්ඩායම හොයාගත්තේ. එතකොට පෘථුවියේ කක්ෂය මේ ගමන අතීත හිම යුගයන් මේ කියන සබෙදියාම වසර මිලියන ගානක එහා පැත්තේ අතීතයක් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ අයිස් තට්ටු විශ්ලේෂණය කළා තමයි මේගොල්ලෝ මේ විද්‍යාත්මකව මේ කතාව තහවුරු කරගෙන තියෙන්නේ.
1: ඒසු වෙන්නේ නැහැ නේද?
0: ඔව් දැන් බලමු මොකද දැන් මෙහෙම ගියාට පස්සේ දැන් මේ කතාව කියන්න හේතුව මොකද්ද කියලා බලමු. ඒගොල්ලෝ කියනවා පෘථුවි අක්ෂයේ ඇලවීම.
1: ඔව්.
0: ඊට පස්සේ කක්ෂයේ හැඩය සහ පෘථුවිය තමන් වටා කැරකීමේදී සිදුවන වැනීම. හරි? පොඩ්ඩක් මේක වැනෙනවා කියලා කියන්නේ.
1: ඒක තමයි.
0: හරි? එතකොට මේ මේ සංකීර්ණ ක්‍රියාවලිය තමයි මේ වෙනකොට මේකට බලපාලා
1: තියෙන්නේ.
0: ඉතින් අලුත් හිම යුගයක් ආරම්භ වෙන්නයි යන්නේ.
1: ඒකනේ.
0: එතකොට වාට හිතෙනවා අපි කල්පනා කරනවා අපි දැන් මොකද කරන්නේ? අපි කොහොමද ඒ වගේ එකකට ඔළුව හදාගන්නේ? අපේ ශරීරය හැඩගස්සගන්නේ.
1: ඔව් හැමදේම වෙනස් වෙනවා නේද එතකොට?
0: ඔව් දැන් එල්නිනෝ එකකට ඇඟ උණුසුම මේ වෙනවා එහෙම නැත්නම් අපි ඒකෙන් මිදෙන්නේ කොහොමද වගේ එකක් නේ අපි හිත හිතේටි.
1: ඔව් ඒස්ක්‍රීම් ඕවර් වෙන්න වෙයි වගේ.
0: ඔව් අන්නේ වගේ. එතකොට අවුරුදු ලක්ෂයක විතර චක්‍රය තමයි මේ ආයයයි කැරකිලා ආයි අපි කියන මේ අලුත් යුගයේ කරා එනකොට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉදිරි වසර 11,000 විතර කාලය. හරි? මේ තියෙන මේ පෘථුවි කක්ෂය ඇලවෙනවා, තව ටිකක් වෙනස් වෙනවා, මේ යන රටා වෙනස් වෙනවා. මේ ඔක්කොම වල අවසාන ප්‍රතිඵලය හිම යුගයක් කියලායි කියන්නේ.
1: මේ හැමදේම හිතන්නේ මිනිස් ක්‍රියාකාරකමුත් එක්ක නේද බලපාන්න පුළුවන් වෙන්නේ.
0: ඔව් අනිවාර්යයෙන්ම අපි කරන දේවල් එක්ක අපි සබාදහමත් එක්ක ගනුදෙනු කරන විදිහ. මදන ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ඊට පස්සේ අපේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙනවා. වගේ ගොඩාක් ඒවා තියෙනවානේ.
1: ඔව්.
0: ඉතින් මේ අවසානයේ මේ හැම එකකම ප්‍රතිඵලය තමයි මෙන්න මේ වගේ දේවල් එක්ක අපිට මේ ලෝකය ඉදිරියට වෙනස් වෙනවා කියන කාරණා ගැන කතා කරන්න වෙන්නේ. 7:46

0: ஹதாய் வினாடி 49.
1: டேக் கேர், சுரக்கி முமகட்டோடா. கிளீன் ஸ்ரீ லங்கா வெடசடහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් කෙයා මීළඟ වැඩසටහන
2: ජනිතා 8 උදෑසන 7 සිට වික්‍රමබාහු ජාතික පාසල ගම්පොළ සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. ටේක් කෙයා சுரேகி முமகத்தோட்ட

0: ඉංග්‍රීසි පිටපිට රට තෑගී සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: Silton Green Life Plantation Private Limited I'm going to live a new green life
2: 7 විනාඩි 51 වෙනකොට අපි මතක් කරන්න ඕනේ වට RDB බැංකුව ගැන ඔයාගේ ගනුදෙනු කරන්න ඔයාට තියෙන ඕන තරම් අවස්ථා ඇති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගනුදෙනුවක් කරන්න අපි විශ්වාසමන්තම අයත් එක්කනේ.
3: විශ්වාසය තියෙන්න ඕනේ නේද?
2: ඔව් විශ්වාසය තියෙන්න ඕනේ. ඉතින් ඒ විශ්වාසය තියෙන තැනක් තමයි රාජ්‍ය සුරක්ෂිතතාවයක වාගේ මුදල් වලට RDB බැංකුව කියලා කියන ළඟම තියෙන ශාඛාවට එන්න ඉතාම සෝදශීලී සේවාවක් සපයනවා. ඉතින් ඒ වගේම තමයි ඉතාම කාර්යක්ෂම සේවාවක් සපයනවා. හොඳ තරුණ කණ්ඩායමක් ඉන්නවා හැම බ්‍රාන්ච් එකක්ම. අර අපි කියන සාමාන්‍ය නිකන් අර යල් පැන ගිය නේද? ඒ බැංකු ක්‍රමයට යහගිය අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන ඒ වගේම වට උසස් කියන්නේ අපි කියන්නේ ගුණාත්මක සේවාවක් දෙන්න සමත් වෙන ආයතනයක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඒ වගේම ඩීප් ටෙක් ගැන මට කතා කරන්න පුළුවන් ඔය එක්කම. මොකද ඒගොල්ලෝ පෞගේ කාල සීමාවෙ ලංකාවේ වැඩිම සෝලා පද්ධති ප්‍රමාණයක් ස්ථාපිත කරපු ආයතනය. ඉතින් මේ කියන තැනට ඉන්නේ විශ්වාසයත් එක්ක සහ ඒගොල්ලෝ ගුණාත්මක සේවාවක් සපයපු නිසා. ඉතින් වාගේ ගෙදරට සෝලා එකක් ඕන නම් එහෙම නැත්නම් වෝටර් පම්ප් එකක් ඕන නම් හිරුවෙලියෙන් ඔව් ඩීප් ටෙක් එකට කතා කරන්නේ හිරුවෙලියෙන් ක්‍රියාත්මක වෙන වෝටර් පම්ප් එකක් නම් ඩීප් ටෙක් තමයි නම. ඒ වගේම ගෙදර සෝලා පද්ධතියේ ප්‍රමිතිගත සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 071-711-711-1 තමයි නම්බර එක 071-711-711-1. ඒ වගේම පැලවත්ත නිෂ්පාදන ගැන අපි මතක් කරමු.
3: දේශීය කිරි ගොවියන්ගේ දැත් ශක්තිමත් කරමින් දැන් අපේ කිරි කර්මාන්තය වෙනුවෙන්ම දැන් පැල්වත්ත යෝගට්, පැල්වත්ත බටර්, ඒ වගේම පැල්වත්ත අයිස් ක්‍රීම් කියන වෙළඳ සන්නාමයත් එක්ක ඔයාට දිගුකල් වෙළඳපළේ රැඳිලා ඉන්නවා. ඉතින් ඔයාට මේ විශ්වාසයෙන්ම රසකර කන්න ඒ වගේම ගුණාත්මක විදිහට පැල්වත්ත නිෂ්පාදනම මිලදී ගන්න.

0: උදේ 8 විනාඩි 2යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
3: අපි අලුත් පැයක ඉන්නේ. අලුත් පැයට එනකොට මේ FIFA World Cup එක වාදන්නවා ලංකාව විතරක් නෙමෙයි ලංකාවේ අපි ෆුට්බෝල් ගැන මොනවද දන්නේ කියලා හිතෙනවා සමහර ලාවට. මේ FIFA World Cup එක එහෙම නැත්නම් ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව. ඉතින් ඒ නිසා 2026 මේ පාපන්දු ලෝක කුසලානීය වැඩි දෙනෙක් කතා කරන විශේෂයෙන්ම මාධ්‍ය වැඩිපුර වාර්තා කරන අවධානය යොමු කරන සමාජ මාධ්‍ය තුල වැඩිපුර
0: පෝස්ට්
3: ශාවෙන ලියන එහෙම තැනක් බවට පත් වෙලා තියෙනවා. හැමදාම මේ බෝල් එකට මේ කකුලෙංග ගහ යන කතාවට එහා ගිය අමුතු විදිහේ බොහොම රසවත් සිදුවීම් ගණනාවක් මේ ලෝක කුසලානේ පාපන්දු ලෝක කුසලානේ එක්ක එළියට එනවා. දැන් මේ පළවෙනි සතියේ මෙහෙම ගෙවිලා යනකොට මතුවෙච්ච චරිත කීපයක් ඉන්නවා. ඒ අතර උඩින්ම ඉන්නේ අර මේ කේප් වර්ල්ඩ් එකේ වසීන්‍යා. වසීන්‍යා මතකයි ස්පාඤ්ඤය එක්ක තිබුණ තරගෙදී
0: විශිෂ්ට දැල් රැකීමක් පෙන්වුවා නේද?
3: ඔව්. හොඳ දක්ෂ විදියට යාගේ කාර්ය කරා. ඒ නිසා ස්පාඤ්ඤයට හිතපු තරම් ලේසි වුණ නෑ මැච් එක. හැබැයි මෙයා එක්ක හරි ලස්සන කතා ටිකක් දැන් පහුගිය දවසේ අපි ඊයේ හෝ පෙරේද මතක් කරා මෙයාගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝවර්ස්ලා වැඩි වෙච්ච විදිය.
0: ඔව්.
3: සාමාන්‍යයෙන් 50,000 ඉඳලා නේද මිලියන 6 විතර වෙනකන් වැඩි වුණා. මෙයා හරි ලස්සන හදවතක් තියෙන පුතෙක්. මෙයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. මගේ අම්මට මේ පාපන්දු ලෝක කුසලානේ නරඹන්න අවශ්‍යයි කියලා කිව්වා. හැබැයි එයාට ඇමරිකා එක්සත් ජනපදයට එන්න
0: ටිකට් එක ගන්න බැරි වුණා නේද?
3: ටිකට් එක ගන්න මට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ නිසා මගේ අම්මව මට මෙතෙන්ට ගේන්න බැරි වුණා. සල්ලි කොහොම හරි හොයාගත්තත් ඇමරිකාවට වීසා ගන්නවා කියලා කියන්නේ ඉතාම අපහසු කාර්යයක්. ඒ නිසා අපේ අම්මා මේ පාර මැච් එක බලන්න එන්න බැරි වුණා. ලබන අවුරුද්දේ ලබන FIFA World Cup එකේදී සමහර විට මම බලනවා එයාව එක්කගෙන එන්න. මේ කතාව ඇමරිකා එක්සත් ජනපදයේ අයගෙත් අවධානයට යොමු වෙච්ච කතාවක්. ඉතින් ඇමරිකාව කිව්වා හරි අපි ඔයාගේ අම්මව මේ පාර World Cup එක බලන්න ඇමරිකාවට එන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න. වීසා දෙන්න. එයාගේ ටිකට් එකේ ගාණත් සමහර විට කවුරු හරි කෙනෙක් දරන්න ඉඩ තියෙනවා.
0: එහිනෙත් හැබෑ වෙන්න යන්නේ.
3: ඉතින් වසින්යාගේ මේ අම්මගේ සිහිනය සැබෑ වෙන්න යන්නේ. මේ 2026 පාපන්දු ලෝක කුසලානේ අපිට ඇහෙන ලස්සන කතාවක් මේක. අවුරුදු 40ක් ගිහිල්ලා එයා එයාගේ අම්මගේ සිහිනයක් සැබෑ කරනවා. අපි සමහර විට සල්ලි බාගේ තියෙන පුතෙක් දුවෙක් වෙන්න පුළුවන්. අපි සමහරවල් අම්මෙන් අහලා නැතුව ඇති අම්මේ වා ආසම දේ මොකද්ද
0: කියලා.
3: ඔව්. ආන්න අපිට අමතක වෙනවා ඇති අපිට තියෙන මේ කාර්යබහුල ලෝකෙත් එක්ක. සමහර විට අපි හිතන ඇති මගේ අම්මා දැන් වයසයිනේ. දැන් ඉතින් එයාට මේ රටවල ඇවිදින්න නෑ. වොසින්නගේ අම්මත් වයසයි. හැබැයි වොසින්න කියනවා එයා හොඳ ෆුට්බෝල් ෆෑන් කෙනෙක්. ඉතින් ඒ නිසා එයාට කැමැත්තක් තියෙනවා. මං දන්නවා එයා මං වියදම් කළා ගෙනියනවට අකමැති. පුතේ මේ බෝකෙන් වෙන මොකක් හරි වැඩක් කරගනි.
0: ඔය අපේ අම්මා නේද මනේද හිතන්නේ අම්මලා කොහොමද?
3: ඒකනේ. අපේ අම්මලා කියන්නේත් එහෙමනේ සාමාන්‍ය.
0: මොන හරි කන්න එහෙනම් ඕකෙන් මට ඕත් නෑ කියලා.
3: ඒ වගේ ඉතින් වසින්නගේ අම්මගේ හීනේ හැබෑ වෙනවා. ඉතින් එදාට මං හිතන්නේ මේ ඔය විශේෂම ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ කොහේ හරි තැනක වසින්නගේ අම්මා ඊළඟ මැච් එකේ බොහෝ දුරට ඉඳි. එහෙම දවසක් යා හීනයක් විදියට දැක්ක දවසක්. ඉතින් අර ලෝකේ කොච්චර කතාබහට ලක් වෙන චරිතයක් වුණත් උසස් තැන්වලට ගියත් නේද
0: අපි හිතන්නේ නැති කතා තියෙනවා නේද ජීවිතත් එක්ක.
3: සමහර පුතාලට දුවලට අන්න එහෙම හීන තියෙනවා. සමහර විට අහිංසක අම්මගේ තාත්තගේ හීන. ඉතින් වොසින්න කියන පුතාට ආයි වරදින්න විදිහක් නැහැ. නැද්ද මං කියන්නේ?
0: අනිවාර්යයෙන්.
3: යාර ඒ තරම් ලස්සන
0: හදවතක් තියෙනවා.
3: උදේ 8:07.

0: ප්‍රෝගෑම් එක මගනවත්තල ගෙදර ගිහිල්ලා අම්මේවා හොඳින්ද කියලා හලෙන්න හිතෙන පැය කීපයක් විනාඩි කීපයක් ගත වුණේ. සමහරිට වාට වාගේ අම්මට කාලෙකින් කෝල් එකක් දෙන්න බැරි වුණා නම්, තාත්තට කාලෙකින් කෝල් එකක් දෙන්න බැරි වුණා නම්, කාලෙකින් ළඟට වෙලා අයත් එක්ක විනාඩි 5ක් 10ක් වුවමනාවෙන් කතා කරන්න බැරි වුණා නම් නේද?
1: ඔව්, පුංචි වෙලාවක් දෙන්න.
0: චුට්ටක් කවුරු හරි ඔක පොඩ්ඩක් මතක් කරනවා නම් නේද? එහෙම මතක් කළා හරි ඔබට එහෙම අවස්ථාවක් උදා කරගන්න පුළුවන් නම්, අපි අර අපි කියන බිසි ලයිෆ් එක ඇතුළේ අපිට කවුරුත් කියන්නේ නැහැ නේ මේ අම්මා බලන්න ගියේ නැහැ නේද කාලෙකින්. අන්න එහෙම කෙනෙකුට මං හිතන්නේ මේ අන්තිම විනාඩි 6 විතර කාලේ පොඩි එහෙම හැඟීමක් එන්න තිබුණා. සින්දු කියන්නේ අපේ ජීවිතවල සමහරලාට මාර බලපෑමක් කරනවා. නිර්මාණ කලාව කියන්නේ එහෙම තැනක්. එහෙම සමහර දේවල් අර වචන වලින් මෙහෙම කියලා කියන්න නේද? අපහසු දේවල් සමහර විට හඟවන්න දනවන්න කලාවට පුළුවන්. අපි බ්‍රේක් එකක් අරන් යමු. 8 විනාඩි 14යි වෙලාව.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.

0: නොතරයි ඒ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයි NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
2: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර් යාද සුන්නද
1: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට
2: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
4: Evening drive with Chamit and Charu.
5: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena Domas and Tree kitimi yantrika sadambara himikaru yukumanna. Adumama thanna 01177 679 579.
3: ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: අපි ඉක්මනට මතක් කරලිමු මාක්ස්මන් ගෲප් එකත් එක්ක ඔයකොමෙන් සම්බන්ධ වෙන්න කියලා. අලුතෙන් ජොබ් එකක් හොයන ඔයාට පුළුවන්කමක් තියෙනවා, සුදුසුකම් තියෙනවා නම් පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙන්න. ඉතින් ලංකාවේ වැඩිම දෙනෙක් ව්‍යවසායකයෝ බවට පත් කරපු මාක්ස්මන් ගෲප් එක. ඉතින් ඒගොල්ලන්ගේ මේ සමූහ ව්‍යාපාරයක් නිසා ඕනතරම් රැකියාව අවස්ථා තියෙනවා. ඒ වගේම සේවා සපයනවා අනන්තවත් ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ විදියට. දැන් ඩෝම මැෂින් එක කියලා කියන්නේ මාක්ස්මන් ගෲප් එකෙන් අඳුන්නා දුන්න ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අඳුන්නා දුන්න තාක්ෂණික මෙවලම් අතර ඉතාම ඉහළ තාක්ෂණයක්. ඉතින් ඒ ඩෝමනේ, එතකොට තව ගොඩාක් යන්ත්‍රෝපකරණ තියෙනවා. හරි, කොහොමද ඔයා මේ පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලායි මේ කියන්නේ.
1: ඉතින් ඔයාට ආකර්ෂණීය වැටුපක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ අයදුම්පත 076-423-9427 මේ කියන නම්බරයකට වට්ස්ඇප් කරන්න. 076-423-9427 අමල්ක මැණික් කඩවරගේ මහතා වෙත යොමු කරන්න කියලා තමයි අපි ඔයාට මතක් කරන්නේ.
0: රයිට්. ඉතින් ඒ මාක්ස්මන් ගෲප් එක ගැන මතක් කරේ. ඉතින් වාඩ ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් ගන්න අවශ්‍ය නම් ස්ටීම් බට්ට කලසෝට එක, ඒ වගේම අපි කියන්නේ තනි කණුවේ මැෂින් එක නේද. ඉතින් ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් යන්ත්‍ර උපකරණ සියල්ල ගෙන්වන්න එයට කරන්න පුළුවන් මැදිහත් වීම ඉතාම ප්‍රබලයි. ඔයාගේ ෆැක්ටරි එකට ඕන කරන මැෂින් මොන හරි තියෙනවා නම් 011-6679-579 කෝල් එකක් දෙන්න. විජය නිෂ්පාදන අතරේ තියෙන විජය මාළු කරි 3-5 කුඩුවෙක් ගැන මම කතා කරන්නම්. මාළු කරියක් හදනවා කියලා කිව්වම සාමාන්‍යයෙන් අපි දන්නවා මේක ටිකක් මිරිසට හදන එකක්. හරි, කිරි මාළු කරිය වුණත් හදාගන්න විජේ නිවසින් එනවා මේ 3-5 එක. ඉතින් ඒක අර ගෙදර
1: කරිකුඩු.
0: ඔව්. ඉතින් ගොඩාක් වෙලාවට අපි කාලයක් අරගෙන කරිකුඩු එහෙම නැත්නම් අපි කියන ඔය 3-5 ටික හදාගන්න වෙලාවක් ගන්නවට වැඩිය ස්වභාවික රසය එක්ක තියෙන මේ පැකට් එක අරගෙන ගියා. උද්දර දැම්ම ඇදුව විනාඩි 2-3 මාළු කරි එකක් හදාගත්තා. ඒ නිසා තමයි විජේ නිෂ්පාදන ගැන ඒ තරම් විශ්වාසයෙන් මතක් කරන්නේ. සිරසයක් ලංකාවේ අපිට වග කියන ස්වභාවික කුළුබඩු වලින් එහෙම නැත්නම් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේ නිෂ්පාදන ඔබ අතට පත් කරන්නේ. ඒ වගේම මේ පැවැදිම මතක් කරන්නම් ඔයාට. ටේකියා වැඩසටහන අද දවසෙත් ක්‍රියාත්මකයි. අද ගම්පල නගරේ අපේ පිරිස ඉන්නේ ගම්පල ජාතික පාසලේ. අපි සින්දුවකට යමු. සින්දුවෙන් පස්සේ අපි බලමු මේ පැත්තට ඇමතුමක් දීලා ඔව් මොකද වෙන්නේ කියලා අපේ කට්ටිය එතන ඉන්නවා. ඉතින් ටේකියා වැඩසටහන ඔබ දන්නවා ගොඩාක් වෙලාවට මේ රටේ මාර්ග අනතුරු අවම කිරීම වෙනුවෙන් අපි වගකීතු මාධ්‍ය චාලයක් විදිහට තමයි මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයත් එක්ක එකතු වෙලා. ගීතෙන් පස්සේ අපි එන්නේ ගම්පලට.

0: அத்தாய் வினாடி திஹாய் வெலாவ் தேங் ஹரியட்டமா
1: வெலா வெலுவா வெலா வனே
2: வெலாவ் ஒப்ப வைத்த கிண்ட ஆவி වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ගෙවල් වල ඉන්න පොඩි දරුවෝ දඟ වැඩ කරනකොට සමහර වෙලාවට අම්මලා තාත්තලා කියන කතාවක් තියෙන මෙන්න මෙහෙමයි අපි වාව හදාගන්න ගත්ත කෙනෙක් නේ නංගි නම් මෙහෙම නැහැ ඔයාව නම් හදාගන්න තමයි ගත්තේ එහෙම පොඩි විහිළුවට වගේ කියනවනේ මගම දුක හිතෙනවා ගොඩක් වෙලාවට
1: පවුලේ දෙවෙනියට නේද ඔක කියන්නේ
0: ඉතින් ඒ කොහොම වුණත් දැන් මේ ඇත්තටම දැන් ওই ජපානයේ වගේ රටවල දරුකමට හදා ගැනීම කියන කාරණේ ටිකක් බහුලව සිද්ධ වෙනවා ලෝකේ අනෙකුත් රටවලට වඩා ආත්පසින්ම වෙනස් ක්‍රමයක් තියෙනවා මේ ජපානයේ ජපානයේ සිදුවන දරුකමට හදා ගැනීම වලින් 98%ක්ම සිද්ධ වෙන්නේ කුඩා දරුවන් නෙවෙයි වයස 20 30 වගේ අතර පසු වෙන තරුණ පිරිමි දරුවෝ. හරි. ප්‍රධාන වශයෙන්ම මේ පවුල් සතු ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යන්න. ඔව්. එතකොට පවුලේ ව්‍යාපාරය බාර දීමට සුදුසු පිරිමි උරුමකාරයෙක් නැති වුනහම දක්ෂ තරුණ පුතෙකුට කතා කරලා කියනවා ඔයා එන්න අපේ පවුලේ
1: දරුවා වෙන්න නේද?
0: දරුවා වෙන්න කියලා දරුකමට හදා ගන්න.
1: ඔව්.
0: එතකොට දැන් එයාට පවුලේ නම ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ ව්‍යාපාරයත් එක්ක. එතකොට මේ විදිහට දරුකමට හදාගන්න තරුණයා මුකෝ යෝෂි කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔය නිකන් අපේ මෙහෙ කියනනේ සනින් ලෝ වගේ එකක්. හරි. එතකොට ගොඩක් වෙලාවට මේ ඒ පවුලේ දියණියක සමග මෙයා විවාහ වෙනෝ. අර ඒ ක්‍රියාවලියෙම එක්තරා විදිහක කොටසක්. එතකොට මේ ක්‍රමය කොච්චර සාමාන්‍ය දෙයක්ද කියනවා නම් දරුකමට හදාගන්න කැමති තරුණීන් සහ පවුල් එකිනෙකා සම්බන්ධ කර දීම සඳහා විශේෂ මැදිහත් වීම කරන සේවාවන් ජපානයේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සුසුකි. දැන් සුසුකි සමාගම ගෝලීය මට්ටමේ සමාගමක්නේ.
1: ඔව්.
0: එතකොට ඔසාමු සුසුකි උපතින් ඔසාමු මත්සුදා කියලා තමයි කියන්නේ. එයත් පවුලේ ව්‍යාපාරයේ පවත්වාගෙන යාම සඳහා හදාගත්ත සිව්වන උරුමකාරයක්. සුසුකි කියපු ගමන් අපිට දන්නවනේ වාහනේ මතක්කේ. ඉතින් ඒ ලෝක ප්‍රකට නමක් එක්කත් එහෙම ඉතිහාසයක් බැඳිලා තියෙනවා. ඒ නිසා හදාගත්ත දරුවා කියලා එහෙම මදිපුංචිකමක් එහෙම නැත්තම් වටිනාකමේ අඩුවක් නැහැ.
1: හොඳම වටිනාකම දීලා තියෙනවා නේද?
0: සමහරලාට පවුල් වලට සම්බන්ධ වෙන එහෙම හදාගන්න දරුවා හොඳයි අර
1: පවුලේ ඉන්නේ දරුවට වඩාද?
0: ඔව්. ලේවලින් ජාතක වෙච්ච දරුවට වැඩිය කියලා හිතන වෙලාවලුත් තියෙනවා.
1: ඒක තමයි.
0: හා? 8යි විනාඩි 33යි වෙලාව. අපි සින්දුවකට මම කෝල් එකක් ගත්තා. ගීත් ෆෝන් එකට ඉන්නේ.
1: අපි බලමු නේද පොඩි වෙලාවකින්.
0: ඔව් අපි ගම්පල අද දවසේ ටේක් කෙයාර් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. කොහොම නමුත් ඔබේ පාසලටත් ළඟදීම ටේක් කෙයාර් වැඩසටහනක් එනවා. අපි තව සින්දුවට ගිහිල්ලා බලමුකෝ කොමාරි එයිනේ නේද ගම්පල කියලා කිව්වම විශේෂම දිත්වා කුණාටුවත් එක්ක සෑහෙන
1: කතා බහට ලංකුණා නේද
0: ඔය ඒ වගේම කියන්නේ ආපදාවට ලක් වෙච්ච වැඩිම නේද හානියක් වෙච්ච ප්‍රදේශයක් නමුත් ක්‍රමයෙන් මේ ප්‍රදේශය යථා තත්ත්වයට පත් වෙමින් තියෙන්නේ ඉතින් ඒ නිසා මේ එවන් පරිසරයක් ඇතුළේ ඉඳලා තමයි අද දවසේ මේ ටේක් කෙයාර් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඉතින් හැම වෙලේම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව දරුවෝ සහ අනාගතය එක්ක බැඳුණු මේ ප්‍රියානුතුරු වළක්වා ගැනීම කියන කාරණාවත් එක්කයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

0: ලාභ ඔබ වෙත ගෙන ආවේ.
1: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අද 18 වෙනිදා මේ මාසේ අන්තිම දවස් ටික කියලා කියන්නේ පොසොන් උත්සවයත් එක්ක විවිධ ආගමික කටයුතුත් එක්ක ඔබ ටිකක් කාර්යබහුල වෙන්න පුළුවන්. දැන් පොසොන් කියලා කිව්වම අනුරාධපුරේ විතරක්ම නෙමෙයි සිතුල්පව්ව, සෝමාවතිය, තන්ත්‍රිමලී එතනින් එහාට ගිහිල්ලා විවිධ ලංකාවේ විවිධ ප්‍රදේශවල පොසොන් කලාප ක්‍රියාත්මක වෙනවා. මිහින්තල අනුරුව ප්‍රදර්ශනය කරනවා. දන්සල් ලංකාව පුරාම දෙනවා. සාමාන්‍ය වෙසක්කේකට වඩා ටිකක් පොසොන් එකට දන්සල් වැඩි.
1: වැඩි නේද?
0: මොකද ටිකක් අවුරුද්ද එක්කම වෙසක් උත්සවය ආවම අවුරුදු උත්සවයම කළා සමහරට සංවිධායක මණ්ඩලයට එම සෑහෙන මහන්සි. එතකොට සමහර විට ආයි මුදලක් එකතු කරගන්න නේද? එහෙම පුළුවන් පරිසරයක් නැහැ.
1: ඒකටත් එක්ක පොසොන් දෙකට දන්සල් වැඩි නේද මේ පාට?
0: ඔව්. ඉතින් දැන් දන්සල් දෙනාට එහෙම මතක් කරනවා අර හැමදාම කියනවා වගේ වාගේ බීම වීදුරුවක් දුන්නත් ඒකේ පිරිසිදුකම නේද සෞඛ්‍ය ආරක්ෂිත. ඔව් සෞඛ්‍ය ආරක්ෂිත බව. මේ දේවල් ගැන පොඩ්ඩක් කල්පනා කරන්න කියලා ඒ වගේම ලියාපදිංචි කළා ඒ දන්සලක් දෙන්න ඕනේ. එතකොට තොරන් එහෙම කරන අය ඔය පහන් කූඩු මහා පහන් කූඩු එහෙම හදන අයට මතක් කරනවා ඕගොල්ලෝ පරිස්සමෙන් විදුලි බලයත් එක්ක විශේෂයෙන් වැඩ කරනකොට ඔය ආරක්ෂාව ගැනත් හිතන්න ඔය උඩ නැගලා එක එක වැඩ කරනකොට නිදිමත එහෙම මහරෑට එහෙම අත්දැකීම් තියෙන සමහරලාවට ඇවිල්ලා ඉනිමගේ ඉන්න ඕනේ ඉනිම හොල්ලනවා.
1: ඔව්.
0: ඉතින් ඒ වගේ මේ ඔය විනෝදයත් අනිවාර්යයෙන්ම විනෝදයත් එක්ක නේද සමහරවිට මේ වැඩේට තියෙන මේ වෙහස මහන්සිය මගහැරනවා වෙන්න පුළුවන්. නමුත් අනතුරක සේවාවක් තියෙනවා නම් ඒ ගැන චුට්ටක් හිතන්න.
1: ආරක්ෂාව ගැන නේද?
0: අපි විදුලි බිල සම්බන්ධව පොඩ්ඩක් කතා කරලිමු. ටිකක් ලයිට් එහෙම වැඩිපුර පාවිච්චි කරපු කාලයක් දැන් පහුගිය මාසෙත්, දැන් මේ මාසෙත් එහෙමයි. හරි එහෙමනම් ඔයාලට පුළුවන් කමක් තියෙන්න ඕනේ වාගේ විදුලි බිල අවම කරගන්න ඊළඟ විසඳුමට යන්න. ඒ තමයි සෝලා පද්ධතියක් ගෙදර සවි කරගන්න. ෆැක්ටරි එකක් වගේ කරනවා නම් අපි හැමතිස්සෙම මතක් කරනවා ඔයාට ඔයාගේ ෆැක්ටරි එකේ විදුලි බිල කියන්නේ ඔයාට ලොකු හිසරදයක්. මේකට විසඳුමක් දෙන්න ඩීප් ටෙක් එක ලෑස්ති.
1: ඉතින් ඩීප් ටෙක් සෝලා එකක් ඔයාටත් ගන්න පුළුවන් ඔයාගේ ගෙදරට, කර්මද ශාලාවට, ව්‍යාපාරික ස්ථානයට. ඉතින් ඔයාගේ දැන් අතින් වියදම් වෙන මේ විදුලි බිලට යන මුදල ඉතිරි කරගෙන ඔයාට අමතර ආදායමක් උපයා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් අපි ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 0771711711 0771711711 කෝල් එකක් දෙන්න.
0: 0711 දරුවෙක්ට මොනවා හරි දෙයක් ගෙනියනකොට ඒකේ සෞඛ්‍ය සම්පන්න බව ප්‍රමිතිය ගැන අපි අනිවාර්යයෙන්ම හිතනවා. ඉතින් මේ සියල්ල ගැන හිතලා තමයි මම පැලවත්ත යෝගට් ගැන මතක් කරේ. ඒ වගේම RDB බැංකුව වාට රාජ්‍ය බැංකුවක සුරක්ෂිත බව වාගේ මුදල් වලට තියෙනවා. ඉතින් ළඟම තියෙන ශාඛාවට යන්න කියලා මතක් කරන්නේ. මොකද මේ බැංකුවක් කියලා කියපු ගමන්
1: විශ්වාසය තියෙන්න ඕනේ.
0: ඉතින් මූල්‍ය ගනුදෙනුවට හොඳම තැන තමයි RDB කියලා කියන්නේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකින් ඇප් එක BOC Flex සිංගප්පූරුවේදී පැවති Digital CX Award 2026 දී ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ වගයි. ජාතියේ මහා පහනම ලංකා බැංකුව. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: සමාජ මාධ්‍ය ඔස්සේ සංසන්නී වූ වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. මදවච්චේ ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණි පුද්ගලයෙක් කප්පම්මිල්ලා ඒ හිමිකරුට පහර දෙන ආකාරයේ දර්ශනයක් සංස්කරණය වී තිබෙනවා. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරු තියුණු ආයුධයක් සමග අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. පෞද්ගලික ආරවුලක් මතින් පහර දීම සිදු ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබෙනවා. සටන් විරාමයේ දීර්ඝ කිරීමේ අවබෝධතා ගිවිසුමට ඇමරිකාව සහ ඉරානය අත්සන් කර තිබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූද් පිෂස්කින් ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය ඔස්සේ ඊට අත්සන් කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ගිවිසුමට කරුණු 14ක් අතුරත් වෙනවා. යුද ගැටුම් අවසන් කිරීම හෝමුස් ආශ්‍රිත කලාපය තුළ සිදුකඩ ඇමරිකාවේ අවහිර කිරීම නතර කිරීම හෝමුස් විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික අවිබැහැර කිරීමද ඉට අයත්. ගිවිසුම ක්‍රියාත්මක බව දෙපාර්ශ්වයම සඳහන් කර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: ලකන්ද රේඩියෝ ITN.
6: අලුත් දවසක පටන් ගැනීමක් එක්ක රසට කන්න ඕන නම් මේ උදේ ඉතින් විජය නිෂ්පාදනය ගන්න කියලා ඔබට මතක් කරනවා. විජය මිරිස් කුඩු, කැළ මිරිස් කුඩු, ගම් මිරිස් මේ හැම දෙයක්ම විජය කියන ලාංඡනයත් එක්කම තියනවාද කියලාම මෙලදී ගන්න.

0: නවයයි විනාඩි 7යි අපි අලුත් පැයක ඉන්නේ.
1: Good morning.
0: Good morning. ලෝක වෙළඳාමෙන් බහුතරයක් සිද්ධ වෙන්නේ ඔබ දන්නවා සාගරය හරහා. නෞකා හරහා. හෝමුස් වැවුවම තෙල් නැව් වලට එන්න බෑ. සරලම උදාහරණේ. එතකොට ගෑස් නැව් ටික එන්නේ නෑ.
1: ඔව්.
0: දැන් මේකට ඔය යුදමේ වාතාවරණයන් වලදී ඒ අපි කියන නාවක මාර්ග අවහිර නොකළොත් විශේෂයෙන්ම මේවට යන වියදම් සම්බන්ධව ලෝකෙ කොහේ හරි ප්‍රශ්නයක් තිබුණා නම් නැවක් කාලයක් තිස්සේ ඇවිල්ලා ඒ කියන ගමනාන්තෙට එන්න යන අපි හිතමු නැවට ගහන තෙල් වලට ලොකු වියදමක් යනවා කියන එක ප්‍රශ්නයක් වෙලා තිබ්බනම් ලෝකෙ ඒකට විසඳුමක් දෙන්න ජපානය සූදානම් වෙනවා.
1: මොකද
0: ලෝකයේ නාවික ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යොමු කරමින් මුහුදු ජලය භාවිතයෙන් තමන්ට අවශ්‍ය පිරිසිදු හරිත ඉන්ධන තමන්ම හදාගෙන ඒ නැවට ඒ අවශ්‍ය කරන ශක්තිය සපයන්න අවශ්‍ය කරන තාක්ෂණික නැවක් තමයි ජපානය මේ වෙනකොට සූදානම් කරමින් යන්නේ.
1: හොඳ දෙයක් නේද?
0: ඔව්. සාම්ප්‍රදායික ඉන්ධන මත යැපීම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා පරිසර හිතකාමී සහ තිරසාර නාවික ගමනාගමනයක් ලෝකෙට හඳුන්වා දෙන එක මේකේ අරමුණ කියලා.
1: හරි.
0: ඉතින් මේ තාක්ෂණය මහා පරිමාණයෙන් සාර්ථක වුණොත් අනාගතයේදී සාගරය හරහා සිදුවන මේ ප්‍රවාහන කටයුතු නාවික කටයුතු හරි වෙනස්ම තැනකට යනවා කියලා මේ විද්‍යාඥයෝ කියනවා. එතකොට දැන් මුහුදු ජලයේ අඩංගු රසායනික මූලද්‍රව්‍ය තියෙනවනේ.
1: ඔව්.
0: ඒවත් වෙන් කරලා අර නැව යාත්‍රා කරන අතරතුරම තමයි බලශක්තිය
1: නිපදවන්නේ.
0: එතකොට වරායකින් පිටත් වීමට කලින් ඉන්ධන පුරවගෙන යනවා.
1: ඔව්.
0: යන අතරමඟදී ගමනාන්තය දක්වාම යන තෙල් මදි නම් තමන්ට පුළුවන් කෙලින්ම මූදෙන් වතුර ගත්තා. එතනම ඒ ක්‍රියාවලියට ලක් කරා. ඊට පස්සේ තවත් නලයක් කරහා ඉන්ධනට සැපෙව්වා. ඒ හරහා තමන්ගේ ගමනාන්තයට යන්න අවශ්‍ය කරන ඒ හරිත ඉන්ධන නිපදවගෙන ඒ කියන ගමන යන.
1: තමන්ගේ වැඩේ තනියම කරගන්න පුළුවන් නේද එතකොට?
0: ඔව්. එතකොට කාටවත් නිකන් නේද ආයි තෙල් සපෝට් එකට තෙල් නැව් වෙනකන් ඉන්න එහෙම ඒවා නැහැ.
1: එතකොට
0: දැන් ලෝක වෙළඳාමේ මේ බහුතරයක් සිදු වෙන සාගර ප්‍රවාහනය නිසා විශේෂම කාබන් විමෝචනය අවම කරන්න.
1: ඔව්.
0: ලෝක පුරා පර්යේෂකයෝ කියනවා මේක මාර يعني විකල්ප බලශක්ති ප්‍රබවයක් හොයමින් ඉන්න වෙලාවක කරපු සුපිරි පන්නේ සොයා ගැනීමක් කියලා.
1: අනිවාර්යෙන්.
0: බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මේවා ඉතින් තව කොච්චර කල්යයිද දන්නේ නැහැ සාමාන්‍ය කියන්නේ.
1: ඔව්.
0: ප්‍රචලිත වෙන්න. මේවට අවශ්‍ය කරන රටවල් වලින් සහයෝගය. එතකොට අනිත් අය මොනවා කියයිද දන්නේ? මේකේ අනිසි ප්‍රතිවිපාක තියනවද දන්නේ?
1: මේ හැමදේම අපිට බලලා තමයි තීරණයක් ගන්න වෙන්නේ නේද?
0: ඔව්. යම් කිසි කාලයක් යයි මේවට
1: වෙනදට නිකුත් කරන්න.
0: ඔව්. පොඩි කාලයක් යයි මේවා අත්අදා බලලා හරියටම හරියනවද කියලා කියන්න. දැන් මේ concept එක ජපානේ පටන් ගත්තා ලෝකෙට apply කරන්නයි තියෙන්නේ.

0: ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකින් ඇප් එක BOC Flex සිංගප්පූරුවේදී පැවති Digital CX Award 2026 දී ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ වගයි. ගනුදෙනුකාර භවතුන්ගේ විශ්වාසය පෙරදරිව ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් අත්දැකීමක් සඳහා නව්‍යකරණයෙන් සවිබල ගැන්වූ BOC Flex වෙත හිමි වූ ගෞරවනීය ඇගයීමයි මේ. විශිෂ්ටත්වයෙන් ඉදිරියට ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැඹ.
1: 9:19 වෙලාව අපි යන්න සූදානම් වෙන්නේ ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයට ජාතික පාසලට අද දවසේ ටේකියා වැඩසටහනයි. තවත් අදීරක ආරම්භ කළා තින අපි උදේ 8 විතර ඉඳන් ගීත සම්බන්ධ කරගන්න උත්සාහ කළා. දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. සුබ දවසක්.
2: ජයග්‍රහී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරන අසංක ඔබ ඇතුළු සියලු දෙනාටම. අපි හද දවසේදී ඇවිල්ලා ඉන්නේ ගම්පොළ අධ්‍යාපන කලාපයට. අසංක මතකද ඔබට, දැන් ඊයේ දවසේදී අපි ගියා තෙල්දෙණිය අධ්‍යාපන කලාපේ, ඊට කලින් වත්තේගම අධ්‍යාපන කලාපයට ගියා. මේ විදිහට දැන් අපි මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප සියල්ල ආවරණය වන විදිහට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. දැන් අද දවසේදීත් අපි ඇවිල්ලා ඉන්නේ ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලට. ඉතින් මේ වන විට මේ දුවදරුවන්ට මාර්ග අනතුරු පිළිබඳව මාර්ග සංදර්ශනයයි අසංක මේ වෙනුවට පැවැත්වෙන්නේ. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර මාත්‍රික එකතුල ඉන්නවා රථවාහන මූලස්ථානයේ මේ කණ්ඩායම් භාරව ආපු අපේ අනිල් දාරියා පොලිස් පරීක්ෂක ගබගේ මහතා. අපි එතුමාගෙන් දැනගන්න කැමති මේ වෙලාවේ මේ අපේ කණ්ඩායම් පිළිබඳව අපි පොඩ්ඩක් කතා බහ කරන්න ඕනේ. ඒ වගේම මේ වැඩසටහන පිළිබඳව අපි ඔබතුමාගෙන් අදහසක් දැනගන්න කැමති.
3: උදෑසනක් වේවා. ශ්‍රී ලංකා පොලිසිය වසර 160ක අභිමානවත් සේවයක් තුළ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල විවිධ සංවලට ගිහිලා පාසල් වලට ගිහිලා දුවදරුවන් ක්‍රියානතර සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනවා. ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් තමයි සංදර්ශන කණ්ඩායම විදිහට ඇවිල්ලා ප්‍රායෝගිකව රියනතරක් සිදු වෙන ආකාරය, රියනතර වළක්වා ගැනීම තුළින් යහපත් සමාජයක් ගොඩනගන්නේ කොහොමද කියලා න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව දුවදරුවන්ට පෙන්නලා දීලා කටයුතු කරනවා. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, ඒ වගේම සාදීන රූපවාහිනිය සහ තවත් රජයේ ආයතන සහ පාසල් පද්ධතියින් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා තමයි මේ යක්ෂිතේ ක්‍රියාන්නේ ක්‍රියාත්මක කරන්නේ. මේ තුළින් සියලු දවා දරුවන්ට පුළුල් දැනුමක් ලබා දීම තමයි අපේ අරමුණ.
2: සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අසංක අපි තවත් අවස්ථාවක සූදානම් ලක්ෂණ ඔස්සේ තවත් තොරතුරු ගෙනෙන්න බොහොම ස්තුතියි මේ වෙලාවේ අපි සම්බන්ධ කරගත්තට.
1: පොසුතේ අපි ගීත ශරේක කතා කරේ ගම්පලේ ඉඳලා රේඛා වැඩසටහනත් එක්ක අද දවසේ එකතු වුණේ 8යි විනාඩි උදේ 9යි විනාඩි 22යි.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: නවය විනාඩි 24යි වෙලාව මහජන සම්පතකට මතක් කරන්න ඕනේවා අදත් ටිකට් එකක් ගන්නකෝ කියලා බල කරනවා මම ආන.
1: කමුලේ දෙහෙනා.
0: ඔව් රුපියල් 40යි නිවිදන් කරන්න තියෙන්නේ. වාට දිනන්න තියෙන අවස්ථාව. හින්ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පතක් ගන්න. මහජන සම්පත කියලා කියන්නේ ඔයා ටිකට් එකක් ගත්තම ඒක ගිහිල්ලා ලොතරැයි මණ්ඩලයට ඒ රුපියල් 40 දීලා ඒගොල්ලෝ ගොඩ යනවා විතරක් නෙවෙයි.
1: ඔයාවත් ගොඩ යනවා.
0: ඔයත් ගොඩ යනවා ඒ වගේම රටේ තවත් අරමුදල් රැසක් වෙනුවෙන් එයාගේ දායකත්වය දෙනවා ඔය රුපියල් 40න් අරමුදල් කීපයක්ම
1: සෞඛ්‍ය අධ්‍යාපනය මේ හැම දෙයකටම දායක වෙනවා මේ රුපියල් 40.
0: ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ අපි ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඒ තින් ඩෝමා ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන විදිහ ගැන කිව්වා 0177 679 579 මේ දවස්වල පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා ඔයාලා සුසුකම් තියනවා නම් ඔන්න ජොබ් එකක් හොයනවා නම් කතා කරන්න මෙන්න මේ නම්බර එකට ආනේ WhatsApp කරන්න CV එකක් නම්බර කිව්.
1: 076-423-9427 076-423-9427 මේ නම්බර එකට WhatsApp කරන්න.

0: උදේ 9යි විනාඩි 29යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: අපි ඊයේ දවසේ ගත්ත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික කියන සූදානම වෙන ජාතික ලොතරැයි මණ්ඩලය එක්ක බලන්නවා දිනුන්ද කියලා.
2: ඔව් දැන් ඔයා ඊ ගත ටිකට් පත අතට අරගෙන බලන්න. දැන් ඔයා මේ ඔයාගේ වාසනාව බලන්න තමයි මේ හදන්නේ. අනුව මහජන සම්පතේ 6221 වෙනි දිනු මැදෙම ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ G අක්ෂරය. ඒ අනුව වාසනාවන්ත ඉලක්කම් බවට පත්වන්නේ අංක 6, අංක 2, අංක 2, අංක 8, අංක 9 සහ නැවතත් අංක 9. ඒත් එක්කම ගොවිසිත ලොතරැයි පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ E අක්ෂරය. ඒ අනුව ජය අංක බවට පත්වන්නේ අංක 35, අංක 36, අංක 75 සහ අංක 76. ඒත් එක්කම මෙගා පව ලොතරැයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ I අක්ෂරය. ඒත් එක්කම බෝනස් අංකය බවට පත්වන්නේ අංක 15, අංක 9, අංක 49, අංක 51 සහ අංක 76. ඒත් එක්කම ධන නිධානය ලොතරැයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ F අක්ෂරය. ඒ අනුව ජය අංක පිළිවෙලින් අංක 8, අංක 47, අංක 56 සහ අංක 72. ඒත් එක්කම හඳහන ලොතරැයි ජයග්‍රහී ලග්නය බවට පත්වන්නේ මිතුන ලග්න. ඒත් එක්කම ජය අංක, අංක 16, අංක 38, අංක 57, අංක 58 අවසාන අංකය. ඒත් එක්කම අද සම්පත ලොතරැයි පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ G අක්ෂරය. ඒත් එක්කම ජය අංක, අංක 2, අංක 8, අංක 9 සහ නැවතත් අංක 9. NLB ජය, ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ C අක්ෂරය. ඒත් එක්කම ජය අංක, අංක 3, අංක 8, අංක 8 සහ අංක 3. ඒත් එක්කම අවසාන ලොතරැයි පත සුබ දවසක් මිතුන ලග්නයත් එක්ක අංක 19, අංක 25 සහ අංක 64. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උයි මතක් කිරීම කළේ.

0: උදේ 9යි විනාඩි 38යි වෙලාව. දැන් අපි පොඩ්ඩක් කතා කරමු ඔය ඉස්සරහට එනවා කියනවනේ එල්නිනෝ එකක ආහාරින් ගියා කාර්තික අර්බුදයක්. මේ වගේ එකක් ගැන අදහසක් තියෙනවනේ නියන් එහෙම මෙහෙන් මතපල වෙන හින්දා මම මේ කියන්නේ. අනවශ්‍ය බිල් එක මවනවා වගේක් ඔලුවට දාගන්න එපා. දැන් ඔයා හිතන්න එකපාරට අපිට කෑම මේ කියන හිඟයක් එයි කියලා මාසෙන් දෙකෙන් සමහර විට මාස 6ක් වගේ ඇතුළත ලෑස්ති වෙන්න වෙනවා. එහෙම වෙලාවක ඔයාලට මොකද්ද කරන්න පුළුවන් හොඳම ප්‍රිය පියවර? මම මතකයි කොවිඩ් කාලේ අපිට එක එක ඊට කලිනුත් එහෙම තිබුණා. කිව්වා මේ අපේ ගෙවල් වල ගෙවතු වගාව ආරම්භ කරන්න කියලා. හැබැයි මම කියනවා කරනවා ඇට නිකන් දෙනවා
1: ගන්නවා විතරයි නේද?
0: ගන්නවා විතරයි. තාම සමහර විට ඔය කොවිඩ් කාලේ දුන්නේ ඔය අර
1: ඇට පැටි.
0: ඔව්. ඒ ටික ඇති ගෙදර කොහෙද?
1: තිබ්බතරම.
0: ලාච්චුක දාලා ඇති. හරි සෞභාග්‍ය ගෙවත්ත වගේ එකක් මොකක් හරි සංකල්පයක් තිබ්බනේ. සමහරු වැව්වා ඒ වවුපොය 100ක් හිටියොත් එතනින් තාම 105ක් විතර ඒක දිගටම කරගෙන යනවා. අනිත් අය නිකන් අර ෆැෂන් එකට අර විගන් ස්ටයිල් එකට රැල්ලට
1: තව කෙනෙක් කරනේ හින්දා කරනවනේ අරියා ගන්න නිසා මාත් ගන්නවා වගේ.
0: ඔව් එහෙම එකක් තමයි සිද්ධ වුනේ. දැන් අතීතයේ ඔය රජ දවසේ ඉඳලා අපේ රටේ ඔය ගොවියා කියන කෙනාට ලොකු තැනක් තිබුණනේ.
1: ඔව්
0: මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කිව්වනේ.
1: ඔව්
0: හරි ඔය සම්බන්ධවත් එක එක මත තියෙනවා. නමුත් ඒ කොහොම වුණත් ගොවිකම කියලා කියන්නේ එදා ඉඳලා ලොකු වටිනාකමක් එකතු කරපු දෙයක්. මොකද කෘෂිකර්මාන්තයට ප්‍රබල තනක් ඒ කාලේ හිමි වුණා. නූතන යුගයට එනකොට ගොවිතැන්ට තියෙන්නේ කොහොමත් ඔය කුඩම්මගේ සැලකිලි. දැන් ඒ කාලේ ගොවි ජනපද තිබුණා. ඊට පස්සේ මහවැලි ව්‍යාපාරය වගේ මහා පරිමාණ ජාතික ව්‍යාපෘති තිබුණා. එතකොට ඒ කියන්නේ කෘෂිකර්මයෙන් පොහොසත්
1: රටක් විදිහට
0: තමයි ඒ කාලේ තිබුණේ.
1: හහ
0: දැන් එතකොට මේ ඔය පුරන් කුඹුරු අස්වද්දගෙන එහෙම එක එක කාලවල නිකන් සංකල්ප ආවා. නමුත් ඒව දිගටම කෙරෙන බවක් පේන්නේ නැහැ.
1: ඔව්
0: දැන් සරමක් බැනියමක් ඇඳලා අමුඩයක් ඇඳලා කුඹුරට බහින තරුණ ප්‍රජාව හරි අඩුයි.
1: ඔව්
0: සමහර විට අර තාම ඒ කාලේ හිටපු අපේ සීයා තාත්තා මේ දෙන්න තාම කුඹුරට යනවා. හැබැයි තරුණ පිරිස් හරි අඩුයි. හැබැයි ඔන්න ඔය නිසාම විශේෂයෙන්ම 2022 වගේ ආර්ථික අර්බුදය ආපු වෙලාවේ ඔය වගාවට අවශ්‍ය කරන පසුබිම එමු නැත්තම් ඒ මානසික වටපිටාව හදන්න යම් උත්සාහයක් ගත්තා.
1: හරි.
0: දැන් අපි ආයේ මේ මේක මතක් කරන්න හේතුව වෙන්නේ මෙන්න මේ කියන ඔය එල්නිනෝ වගේ තත්ත්වයන් එක්ක ඉදිරියේදී අපිට ප්‍රශ්නයක් වෙනවා නම්
1: ඒක වළක්ව ගන්න නේද අපිට?
0: ඒකට අපිට ලෑස්ති වෙන්න වෙනවා. කාට හරි තර්ක කරන්න පුළුවන් නියඟයක් කෙනෙකුට මොනවා වවන්නද කියලා.
1: ඔව්.
0: හැබැයි අපි දන්නවා අපේ
1: පෙර සූදානමක් තියෙන්න ඕනේ නේද?
0: අපේ කාලගුණය වෙනස් වෙනකොට අපේ ගොවි මහත්තුරු ඒවට විකල්ප හොයාගන්න.
1: ඔව්.
0: වතුර නැති වෙනකොට වවන්න ඕනේ භෝගය මොකද්ද කියලා වෙනස්
1: කරනවා.
0: ඔව්. වහින කාලෙට වවන්න ඕනේ මොනවද කියලා දන්නවා.
1: ඔව්.
0: ඒතකොට ඒ වගේ අර ඉහළ තාක්ෂණික දැනුමක් නැති වුණත් සමහර විට ඒ අය විද්‍යාත්මකව නේද?
1: දන්නවා අනිවාර්යයෙන් කරන්න ඕනේ
0: දෙයක්. ඔව් සමහර පුංචි පුංචි දේවල් ගැන ඒගොල්ලන්ට එහෙම දැනුමක් තිබුණා. දැන් කියන දැන් ඉන්න પરම්පරාව ගැන නෙමෙයි මේ කියන්නේ.
1: ඔව්.
0: ඒ නිසා පොඩි එහෙම වටපිටාවක් ගැන හිතන්න කාලය ඇවිල්ලා කියලා මේ මතක් කරන්නේ. ඉතින් මොකද අපි රටක් විදියට මුණ දෙන්න ඕනේ අර්බුදයක් ඉදිරියේදී. ලෝකය සමහර විට මේ කියන ඔය එල්නිනෝ සත්‍යයන් එක පීඩාවටපත් වෙයි.
1: ඔව්.
0: අපිට ආවොත් එහෙමයි ආවොත් ලෑස්ති වෙලා හිටියන ආවොත් ප්‍රශ්නයක් නැහැ.
1: නැහැ.
0: හරි. රයිට් ඉක්මනට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන පැල්වත්ත ලංකාවේ කිරි ගොවීන්ගේ හයිය. මොකද පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ ඊ කිව්වා මම කිව්වා ජාත්‍යන්තර සම්මාන කීපයකින් පිදුම් ලැබුවා දෙකක් ගත්තා.
1: ඔව්.
0: ඉතින් ආරියශීල වික්‍රමනායක මහත්තයා සභාපතිවරයා සහ පැල්වත්ත සමාගම් විදියට ගත්තම ලංකාවේ හැමෝගෙම විශ්වාසය දිනාගත්ත නමක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් කිරිපිටි පැකට් එකක් ගන්නකොට ඔබ දන්නවා ලංකාවේ ආඩම්බරයේ තියෙනවා. ඒක අද හෙට හැම දවසකම මේගොල්ලෝ පරිස්සම් කරගත්තේ ඒ
1: විශ්වාසය ප්‍රමිතිය ගුණාත්මක බව නිසාම තමයි. ඉතින් 100%ක්ම දේශීය නැවුම් එලෙක්‍ර වලින් හදන නිසාම තමයි මේ තරම්ම රස. ඉතින් ඔය කඩේකට ගිහිල්ලා එහෙම ඉල්ලන්න ඕනිම පැල්වත්ත නිෂ්පාදන කියලා නමින්මයි.
0: එවගේම ක්‍රිමිරාජ නිෂ්පාදනය මතක් කරනවා අවුරුදු 70කට වැඩිය විශ්වසනීය ඖෂධ රසක් ඔබට දායාද කරා. ඔබේ කිද්දර අනිවාර්යයෙන්ම ඔබ පාවිච්චි කළ ඇති. විශේෂම වැඩිහිටියෝ අපි අහනවා නම් ක්‍රිමිරාජ කියන නිෂ්පාදන ඕන තරම් ඔබ පාවිච්චි කළ
1: ඇති.
0: ඉතින් දැන් කාලේ වුණත් වෙනසක් නැහැ. ලොකු ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක්.
1: එතකම තමයි හදිසියේ දැන් අපිට මේ දවස්වල මේ වැස්සත් එක්ක කැස්ස උන සෙම්ප්‍රතිශාව කියන දේවල් ඉක්මනින් අර පැතිරෙන්න පුළුවන්නේ. ඉතින් ඔයාට හොඳම බෙහෙතක් තමයි ක්‍රිමිරාජ පේහාව. ඉතින් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම දැන් හන්දිපත් අමාරුවක් එහෙම නැත්නම් කොන්දේ කැක්කුමක් කකුලේ අමාරුවක්. ඉතින් මේ වගේ දේවල් ඔයාට ඇදුනොත් ඔයා මතක් කර ක්‍රිමිරාජ හන්දි තෛලයත් ගන්න අමතක කරන්න එපා. 011 2 782 089 011 2 782 089 ඔයාට කෝල් එකක් දෙන්නත් පුළුවන්.
0: 9:40
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
1: පිට රටතෑකි සීසන් 4 ඔබත් අදම රතින්නේ වෙන සල්ලි ලංකා බැංකුවට මේ වන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
0: ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
2: ජනිතහ 8 උදෑසන 7 සිට වික්‍රමබාහු ජාතික පාසල ගම්පොල සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේදල්ලක රසය ගුණය දැන් ඔබටත්
5: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
5: ඔබගේ ජීවිත කාලයත් දිගු කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
4: නොවිනස් වන රසවත්ම රසය
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
8: සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
9: Live, beat, equator, mix winner.

0: ඔබත් අදම මිලදීකන්
1: නවයයි විනාඩි 55යි බැංකු අරින්නේ නවයට දැන් බැංකු ඕපන් කළා පැයකුත් ගිහිල්ලා RDB බැංකු ඔබට කියනවා ඔබේ මුදල පරිස්සමටම තැන්පත් කරන්න. ඔව්. බ්‍රාන්චස් තියෙනවා ලංකාවේ 272ක් ශාඛා තියෙනවා. ඒ කියන්නේ වාගේ ටවුන් එක අනිවාර්ය එකක් තියෙන්න ඕනේ. දිස්ත්‍රික්ක 25 ගත්තොත් එහෙම එක දිස්ත්‍රික්කයකට 10කට වැඩි තියෙනවා. හරි. තව ඕනේද ගණන් හදලා?
2: ඕනේ දෙන්නම් නේද?
1: රයිට්. RDB කියලා කියන්නේ අපිට විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුළුවන්.
2: හොඳමතන ඉහළම රැකවරණයක් තියෙන තැන. ඉතින් ඔය අදම ඔයාගේ සල්ලි ටික පරිස්සමින් තැම්පත් කරන්න නම් RDB බැංකුව වෙතටම යන්න.
1: තල්ලොත් කිරි වීදුරුවක රස බලන ඔයා ලංකාවේ අපේ ආඩම්බරයත් එක්ක තමයි ඒ කිරි රසයේ භුක්ති විඳින්නේ. ඒ ගැන මතක් කරනවා විජේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළු බඩු
2: සන්නාමය.
1: ඔව් ඔයාගේ ගෙදර කැමටි කුවෙනකොට මිරිස්
2: රස කරගන්න
1: විජේ
2: සන්නාමය එකතු කරගන්න නේද?
1: ඉතින් ඒ මතක් කරේ විජේ නිෂ්පාදන ගැන. එහෙමනම් අපි යන්නම් අද දවසේ අපේ වැඩ කටයුතු අවසන් 9:56
2: වෙලාව.
1: එහෙමනම් හෙට උදේ ආයි අපි හම් වෙනවා 7:00. ගින්න පරිස්සමින්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදීගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කෙටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: උදේ 10යි විනාඩි 1යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: ප්‍රදේශ රැසකට අදන් වැසි හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගම්බ සහ වයිම් පළාත් අතර වෙනවා. ගිගරුම් සැතිවැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පේවර ගණා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. කන්කසන්තුරේ සිට මන්හර මහරහා කල්පිටිය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙල්ලට ඔබ්බෙනවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ 5 කිලෝමීටර 60ක් දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ තද සුළන් සාරල මුහුදු පිළිබඳ අවබෝධාත්මක නිවේදනයක් නිකුත් කරමින් නාවික සහ ධීවර ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊශ්‍රායල් ආරක්ෂකංශය පලස්තීනයේ ප්‍රදේශ රැසක මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය පැය කිහිපය තුළ සිවිල් වැසියන්ද අත්අඩංගුවට ගෙන තිබවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ජෙරුසලම්, නැම්ලස් සහ බේට් ඉම්රින් අතර ප්‍රදේශ ඔවුන්ගේ සෝදිසි කිරීම්වලට ලක්ව තිබෙනවා. නාගරික සහ ග්‍රාමීය කලාපවලට ඊශ්‍රායල් ආරක්ෂකංශ ප්‍රවේශ වී ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ලකනේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරත් බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

லாக்காண்ட ஹார்ட் பீட். උදේ 10යි විනාඩි 18යි වෙලාව. අපිට කරන්න දෙන පුංචිම පුංචි වැඩක් මොකද්ද දන්නවද? මේ වෙලාවේ වට පුළුවන් නම් ලස්සනට සින්දුවක් කියන්න. ඒ වෙනුවෙන් අපි ඔයාලට chance එකක් හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒ chance එක miss කරගන්න එපා. හරි. ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා වගේ ආලුවාට කියනවා ඇති, වගේ ගෙදරයි කියනවා ඇති. එහෙම නැත්නම් ඉස්කෝලේදී එහෙම නැත්නම් පාටි එකකදී ට්‍රිප් එකකදී අනිවාර්යෙන් ඔය සින්දුවක් කියනකන් අය බලාගෙන ඉන්නවා ඇති. ඒ කියන්නේ ඉතින් ඔයා දන්නේම නැතුව මේ වෙනකොට තව තරුවක් වෙන්න ඇති. ආගේ නම ගම වයස නැත්තම් ඉතින් අපේ කණ්ඩායමට ඔයාව රෙජිස්ටර් කරගන්න බෑනේ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ නම ගම වයස තියෙන්න ඕනේ. ඉතින් ඒ විස්තර ඔක්කොම එක ඉක්මනටම 0.7 0.6 එම නැත්තම් 0.706 366 166 මේ නම්බර් එක ලියලා තියාගන්න. තව දන්න කියන අයට දෙන්න. සමහර අය මෙහෙම කරනවා, එක්කෙනෙක්ටවත් දෙන්නේ නැහැ. මං විතරයි මේ තරඟයට යන්න ඕන කියලා හිතන සමහර අය ඉන්නවනේ. මේ බා අපි බෙදා හදාගෙන වැඩේට ලැස්සෙමු. මොකද අපි දන්න කියන ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන හැමෝම දැනුවත් කරන්න. මොකද එහෙම chance එකක් ආය කාටවත් හම්බෙන්නේ නැහනේ නේ. තන තන හරියට වැඩක් සිද්ධ නොවෙන තැන තමයි අපිට හිතුනේ හොඳ වැඩක් වෙන්න ඕනේ, සාධාරණ විනිශ්චයක් ලැබෙන්න ඕනේ, මෙරටේ දක්ෂීන්ට අවස්ථාවක් ලැබෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. කරන්න දෙන පොඩි දෙයයි 0.706 366 166 මේ දැම්ම පටපටස් කියලා මෙසේජ් කරන්න. මොකද තව බොහොම පොඩි දවසක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ නම් ඉතින් කතා කරලා අහන්න එපා නේ, පොඩි chance එකක් දෙන්න බැයිද කියලා. ආ, ඒ ඔක්කොම එක කියන්න ඕන දෙයක් තියෙනවා. එක කන්ඩිෂන් එකක් තියෙනවා. අවුරුදු 20ත් අවුරුදු 50ත් අතර අයට විතරයි මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්කම තියෙන්නේ. හරි, අපි දෙක ගොඩක් වෙලාවට මේ පාසල් වයසින්න දරුපටව එතකොට වයස අවුරුදු 60න් පස්සේ වගේ අම්මල දාතල ජේෂ්ඨ පුරවැසියෝ ගොඩාක් අපිට අයදුම්පත් වෙලා තිබුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු 20ත් අවුරුදු 50ත් අතර කියන නිර්ණායකයේ මත ඉඳලා තමයි මේ තරඟේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඉතින් ජය වේවා. ඉක්මනටම 0.706 366 166 කියන නම්බරයකට පොඩි WhatsApp message එකක් තියන්න. හරි. ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මට message කරපුවා. ඉක්මනට මතක් කළේ නම් අයබෝන් සුබදාසනක් ජය ජයග්‍රහී දවසක් වේ මොන් ශංකර්. ලස්සන සින්දුවක් ඕනේ. මගේ ෆැමිලි එකේ හැමෝමයි මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්න හැමෝමයි ඔයාවයි ආදරෙන් ඉක්තු කරගන්නවා. මම ප්‍රියංකා පලිපාන කියලා තමයි මැසේජ් කළේ තිබුණේ මහනුවරෙන්. හරි, මම ඔයාව ඉක්තු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ හයි සතුට පිරී සෙනෙහබර දවසක් හැමෝටම. අපිට නම් වහිනවා අප්පා ගෑගල්ල ඉබුල්ගස් දෙනියා උපේක්ෂමට කියලා තිනවා. අයිය ලස්සන සින්දුවක් ඕනේ, මමත් ඔයාව අහගෙන ඉන්නවා මහනුවරෙන් කියලා. ඊට පස්සෙ මම යනවා ඇතිලිබෙට. ඇතිලිබෙව සුරංග කියනවා, මදුව මම ඔයාව අහගෙන ඉන්නවා වැඩේ මරු, ලස්සන සින්දුවක් ඕනේ කියලා. අනිවාර්යෙන් ඔයාව වෙනුවෙන් තමයි මෙන්න මේ සින්දුව තෝරගත්තේ. මම දන්නවා මොකද ඔයා මේ සින්දුවට ගොඩක් ආසයි නේද? ලකඩට එවන්න සින්දුවක් කියලා කිව්වම වෙලාවෙත් ආයෙ මෙන්න මේ සින්දුව. උදේ 10:22

0: අඩමීට හගෙනෙන් උදෙදාය විනාඩි 26යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන MLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් MLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
3: කැරකෙන රෝදය, කළු ගල් මෝලේ, කරදිය ගැඹරේ, අන්දර යායේ වැව්තාවල්ලේ, දහතිය හෙළනා පියකුඩයට සෙනෙහස පුතුමෝ.
4: සෙනෙහස පුතා අම්මාවරුන් වගේ.
3: ජුනි 21 ඉරිදා පියවරුන් වෙනුවෙන්

0: අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: ලකන දෙකෙන්නේ උදේ 10 විනාඩි 30යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්

අසල සිින්දුවක් අහන්න ඕනි හැබැයි ඉතින් ඊට කලින් උණුණු ඒකක් බොන්න තිබ්බනම් කොහොමද? මේක තමයි හොඳම වෙලාව. සාමාන්‍යයෙන් ඉතින් මං හුදේවරු වැඩ කරන අඩුවිනේ. ගෙදරට යන්න අනිවාර්යෙන් මේ වෙලාවට පැල්වත තේකක් හම්බ වෙනවා. මං හිතන්නේ තව පොඩි වෙලාවකින් අපේ ඔෆිස් එකේ හැමෝටම පැල්වත තේක හම්බ වෙනවා. හරි. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ ලංකාවේ අංක කියන නිෂ්පාදන. ඉතින් අපේකම අපේ නිෂ්පාදනයක් නේද? ඒ හැමදේම තේකරමයි පැල්වත කිරිතේ කෝපේක රස විඳින්න අපිට පුළුවන්කම තියෙන්නේ. වෙන දෙයක් මොනකොට දැනෙන්නේ නිකන් රස විතරනේ. පැල්වත්ත තේකක් බොනකොට අපේකම ආඩම්බරයේ රස ක්වලිටි එක මේ හැමදේම අපිට දැනෙනවා. පැල්වත නිෂ්පාදන අතර තියෙන පැල්වත බටර්, පැල්වත යෝගට්, පැල්වත අයිස්ක්‍රීම්, එතකොට පැල්වත පිටිකිරි, පැල්වත ෆ්‍රෙෂ් මිල්ක් මේ හැමදේම තියෙනවා. ඉතින් ළඟම තියෙන පුංචි කඩේ ඉඳලා සුපිරි වේලඳ සල් දක්වා ඕනම ස්ථානයකින් මිලදී ගන්න පුළුවන් වගේම පැල්වත අවුට්ලට්ස් වලින් ආවට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. පැල්වත නිෂ්පාදන ගෙදර තියෙනවා කියලා කියන්නේ ඒක ගැම්මක්. රටට ආදරේ කරන මිනිස්සු එහෙම තමයි අපේ නිෂ්පාදනවලට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. හරි. මනුලි විමංසා යා ආනවිලුන්දාවෙන් නම් කියනවා මගේ ගෙදර හැමෝම එකතු කරගන්න අද අපේ අම්මගේ බර්ත්ඩේ කයියේ එයාව සර්ප්‍රයිස් කරන්න මම හිතුවා පුළුවන් නම් ගෙදර සද්දෙටම රේඩියෝ දාලා තියෙන වෙලාවේ අම්මට විෂ් කරන්න කියලා තමයි කිව්වේ. හරි. මනුලි විමංසගේ ආදරණීය අම්මා චන්දි විජේ ගුණවර්ධන. හරි. අම්මගේ නම චන්දි විජේ ගුණවර්ධන. එහෙනම් අම්මා ඔයාලට හැපි බර්ත්ඩේ කියලා අපිත් විෂ් කරනවා ගේ දූ මනුලි විමංසත් එක්ක එකතු වෙලා. අනේ අම්මගේ මොනේ තියෙන හිනාවනේ. හරි හරි හිනාවෙලා සතුටින් ඉන්න ඕනේ. හරි. එතකොට පියුමි නිෂාදී, එතකොට අනුෂ්කා මේ හැමෝම මාවනැල්ලේ ගොළඟේ ගාමට් ෆැක්ටරියේ වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. මම යන්නේ පාලවියට. පාලවියෙන් ලහිරු ප්‍රභාෂණ කියලා තියෙනවා. අයියා මමත් වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට අපි හැමෝම එකතු කරගන්න සෙට් එකම වැඩ කරන ගමන් ඉන්නේ. මගේ හොඳම යාළුවා මහේෂ් ඉන්නවා. එතකොට පතියා ඉන්නවා. ලසන්ත අයියා, කුමාර අයියා, ප්‍රදීප් අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එතකොට මිනුෂ රන්දිව් කොළුපිටි ඉඳන් කියලා තියෙනවා. යා ගොඩක් ආදරය කරන ෂෙනාව එකතු කරගන්න කියලා. ලස්සන සින්දුවක් ඕනේ. අපිත් වහගෙන ඉන්න ඔෆිස් එකේ වැඩ කරන ගමන් අද ටිකක් වැඩ අඩුයි. මොකද වැස්සනේ. අනේ දෙයියනේ. එහෙම චාන්ස් එකක් ඔයද අපිට. එහෙනම් ඉතින් මේ වෙලාවේ මෙන්න මේ සින්දුව තමයි මම ඔයා වෙනුවෙන් තෝරගත්තේ. නිකන් හිතන්නකෝ පැල්වත්ත තේ කෝප්පයක් අතේ තියාගෙන දුන්දාන උණුණු තේකක් කරගෙන රසයේ දෙන සමනලියක් වගේ ආයෙන ගොඩ කොහොමද මට දැනෙන්නේ?

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 769 579

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
1: උදේ 10යි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
0: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි හට්බීට්.
1: මේකනේ මං කියන්න කියපුනේ වැඩක්. දැන් කාලෙකට පස්සේ සමහර යාළුවෝ අපිට හම්බ වෙනවා. හැබැයි යාළුගන් ඒ විදිහටම අපේ හිතතුළු තියෙනවනේ. ඉතින් ඉස්සර සාමාන්‍යයෙන් උදේට හවසට මේ හම්බ වෙන මොන ගැහෙන එහෙම යාළුවෝ දැන් සමහර වෙලාවට පොඩි කෝල් එකකට පොඩි චැට් එකකට විතරක් සීමා වෙනවා. ඉතින් අපි හැමෝගෙම වැරදි හරි. හරණම් ඔයා දැනගන්න ඕන මාව බලන්න ඉන්න. එහෙම නැත්නම් ඔයාටත් කියන්න පුළුවන් ඔයාට තිබුණ මාව බලන්න ඉන්න කියලා. සමහර යාළුගන් දින්නේ බපු ඇතුලේ මොනා කරන්නද නේ, කාලේක වැඩේක අපිට සමහර තැන්වල අපියෝම මුර ගැහෙන්න තිබුණු වෙලාව මගේ හැරලා කියලා හිතෙනවා. මම මේ කියන්න හදන්නේ හුඟ කාලයකට පස්සේ මගේ තේ පොඩි චැට් එකකට සෙට් වෙච්ච යාළුවෙක් ගැන. ඉතින් මේ අපි අමිල චතුරංග වඩමදක අපි ගැලිය කියලා ආදරෙට කියන්නේ. ඉතින් අමිල ඉස්සර නම් මේ ළඟනි හිටියේ අපි කාලේ හම්බිය කරන කාලේ. ඉතින් අමිල හැම වෙලේම අපියෝ මුණ ගැහෙනවා. හැබැයි දැන් එයා ඉන්නේ ඔතන විද්‍යාල හන්දි මල්ලොත්ත පාරේ ඇතුලේ. එතන තමයි ආගේ වර්ක්ෂොප් එක තියෙන්නේ. ඉතින් එන්නම් වෙලාවක බව බලන්න. හරි, ඔයාට පුළුවන් ගමක් තිබුණොත් අපි ගෙවල් වෙත ඇවිල්ලා යන්න. හරි, ලස්සන සින්දුවක් දෙන්නම්. කොහේ හිටියත් කොතන හිටියත් ලක්කනත් එක හැමදාම අමිල ඉන්නෝ. ඉතින් පිත්තල පොලිෂ් කරන ගමන්, එතකොට ඔය තියෙන වැඩ ගොඩක් ඇලෝ වීල් පොලිෂ් කරනවා. එහෙම ලස්සන වැඩ ගොඩක් ඈ කරනවා. ඒ වැඩ කරන අතරතුරේ මොන වැඩේ තිබුණත් ලක්කඩ එදා ඉඳන් අද වෙනකන් අහගෙන ඉන්නේ යාළුවෙක්. ලක්කඩ හින්දම තමයි අපිට අමිලව මුණ ගැහුණේ. එහෙනම් අමිල ජය වේවා. හරි, ගොඩක් කාලයකට පස්සේ ආව හම්බුනේ. අනිවාර්යෙන් රෝමක් දාලා යන්න එන්නම් ඔය පැත්තට. එතකොට ලස්සන සින්දුවක් ඕනේ අයියේ. මමත් ඔයාව අහගෙන ඉන්නවා කියලා මට කියපු කෙනෙක් ඉන්නවා. එතමයි පාරමී ලස්සන සින්දුවකට ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තමයි ආ කිව්වේ. එතකොට ආයුබෝවන් වඩපාත සුබෝධි වැඩහිටි සංගමේ හැමෝම ඉන්නවා. එතකොට කවුද ඉන්නේ? ආනන්ද නන්දලාල්, හේම්බල ජයතිස්ස, සෝමදාස කරුණදාස, ජයසේන සිරි කුමාර, සමග ලක්ෂ්මන් තමයි මේ මෙසේජ් එක දීලා තිබුණේ සින්දුකට යව එකතු කරගන්න කියලා. සුබ දවසක් වේවා. මම යටියන්තොට පුස් පරොසල්නේ සේපාලි හෝටලේ සේපාලිකා තමයි මෙසේජ් එක දීලා තියෙන්නේ. සේපාලිකාමලයි නේද? හරි, මම ඔයකිට කරගන්නම්. ඩුබයි වලින් මහේෂ් ලක්හඬහන ගමන් වැඩ දොචනායින වයිෆ් නිමේෂා කට්ටියම එකතු කරගෙන සිද්ධුවක් අහමු කියලා තමයි කියලා තියෙන. අනිවාර්යෙන් කට්ටියම එකතු කරගන්න. ලංකාවේ හිටියත් පිටරටේ හිටියත් කොහේ හිටියත් ඔමගෙත් එක්ක ඉන්නවනේ. ඒක තමයි වටින්නේ. සුබෝදයන්සනා කියවා මං චංගපතා ලක්හඬ හાર્ට්බීට් සද්දෙරි මහගිනිනි සිද්ධුවකට අපිවත් එකතු කරගන්න පුළුවන්ද? කොට්ටාව වීරක්කොඩි බේකරි එකේ කට්ටිය තමයි මෙහෙම මාව හගින ඉන්නේ. බොස්සුපුල් ඉන්නවා. එතකොට පොඩි බාසු වරුණ, දිස්නමිස් ජගත්, එතකොට මම ජොයි කියලා මැසේජ් එකක් දෙන්න. හරි, කට්ටියම එකතු කරගන්නම්. අපිවත් ලස්සන සිද්ධුවකට එකතු කරගන්න. අම්මරාණි, එතකොට ආදිත්‍යා, රත්නායක, දිල්හානි, මම අවිස්සාවෙලෙන් රේණු, සුබ දවසක් මදුශංක කියලා මට මැසේජ් එකක් දෙලා තිබුණා. හරි රේණු, මම ආවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ගුඩ් මෝර්නින්, අපිවත් සින්දුවකට එකතු කරගන්න පුළුවන්ද? අනේ මං ආවේ ඒකටනේ. හස්බන් අමිල, එතකොට දුව අමීෂා, මම රසික, නෙමෙයි රසිකා මාවඩල්ලේ නේ. හරි, කට්ටියම එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඒ අතරතුරේ කියන්න ඕන ඔයාලට ලස්සනට සින්දු කියන්න පුළුවන් නම් ඉක්මන් කරන්නකෝ. අනේ ඔයාගේ ෆෝන් එක අරගෙන මෙච්චර ඉදින් කියන්න බෑනේ. ඔයාව ගායකයෙක් ගායිකාවක් විදිහටම රටම දන්න චරිතයක් කරන්න. මම මෙච්චර මහන්සි වෙනකොට ඔයාගේ පෙත්තේ සපෝට් එක ගොඩාක් ඕනේ. හරි, මොකද ඊට පස්සේ නම් කතා කරන්න බෑ. මට පොඩ්ඩක් මිස් වුණා. මට ඇප්ලිකේෂන් දාන්න බැරි වුණා. ඔහොම කතන්දර ගොඩක් ඔයා කියන්න බලාගෙන ඉන්නවා නම් අනේ සෝරි ආ. මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ. මේ දැම්ම ඔයාගේ ෆෝන් එක අතර ගන්න. ඔයාට ලස්සනම කියන්න පුළුවන් ගීතේ කොටසක් ගායනා කරන්න. ඊට පස්සේ ඔයාගේ නම, ගම, වයසත් එක්ක 0706-366-166 WhatsApp කරන්න. කොතන හිටියත් මොන වැඩේ කරමින් හිටියත් වාට මේ වැඩේ අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙනවා.

0: බීන් හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීන්.
1: සුබදසනක් වේවා. කොහොමද ඔයාට? මම නම් බොහොම හොඳින්. පරිස්සමින් ඉන්නව නේද? සතුටින් ඉන්නව නේද? එහෙම තමයි අපි ආදරය කරන අයගෙන් අහන්නේ. ඔව්, මමත් නම් පරිස්සමින් සතුටින් ඉන්නවා. ඉතින් ඔයාට කොහොමද? මට කොහොමද කියලා මට කියන්න. මං බලාගෙන ඉන්නවා කොහොමද කියලා මට මැසේජ් එකක් දෙනකන්. 0.7.3.93.5.93.7 කියන නම් එකට මැසේජ් කරන්න, ආදරය කරන්න, හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අද ටිකක් විවේක පාඩුවේ වැඩ කරන්න පුළුවන් දවසක්. අනිත් එක නේද? කිසි කාරණාවක් නැහැ. සතියේ වැඩ ගොඩාක් ඉවර කරලා පොඩ්ඩක් විවේක පාඩුවේ වැඩ කරගෙන යන දවස් නෙමේ. හෙට තමයි දවස. අනේ සතියන් දෙනවනේ කියලා හැමතිං ප්‍රාර්ථනා ගොඩක් එක්ක හිමින් හිමින් වැඩ කරගෙන යන වෙලාව කියලා මම දන්නවා. ඔයත් එහෙමයි, මමත් එහෙමයි. හැබැයි මට ආයෙත් ඉතින් සෙනසුරාද වැඩනේ. ජීවිතේ සමහර තැන්වල අපිට පොඩි බ්‍රේක් එකක් ඕන වෙනවා. අනේ බ්‍රේක් එක ගන්න නම් අපි වැඩ කරන්න පුළුවන් වෙලාවේ හොඳට වැඩ කරන්න වෙනවා. කතාවටත් කියන්නේ මහන්සි වෙන්න ඕනේ කාලේ හාන්සි වෙලා හිටියෝ, හාන්සි වෙලා ඉන්න ඕනේ කාලේ මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ දවස්වල මහන්සි වලන්නේ නැතුව, අමාරුයි කියලා හිතන්නේ නැතුව වැඩ කරමු. කොහොම හරි මේ ගේම් එක අපි ගහන්න ඕනේ. එහෙම නැති වුණොත් අයියෝ, අන්තිමට වයසට ගිහිල්ලා බලපුවම අපි මොනවද කරලා තියෙන්නේ කියලා අපිටම හිතෙන්න පුළුවන්. වදකින හැම හිණයක්ම, වදකපු හැම ඉලක්කයක්ම හැබෑ කරගෙන තමයි කවදා හරි දවසක අන්තිම හුස්ම ටික මේ වාතලයට මුසු කරන්න ඕනේ. හරි. ඉතින් එහෙම වැඩ කරනකොට, මහන්සි වෙනකොට ඔයාලට දැනෙන තනිකම පාළුව හැමදේම නැති කළා. ඔයාගේ ළඟින් ඔයාගේ හයියට ලක් කරලා අපි ඉන්නවා. ඒත් එක්කම දැනෙන මහන්සිය නැත්තටම නැති කළා දාන්න ඕන උනු තේකෝ.

දෙනු කොට අපිත් එක්ක කවුද ඉන්නේ? පැලත්ත නිෂ්පාදන. පැලත්ත උණු කිරි තේ එකක් බොන්න තියෙනවනේ නේද මේ වෙලාවේ? හදන්න ගොනේ මටත් එක්ක. හරි පැලවත්ත නිෂ්පාදන මගෙත් එක්ක ඉනෝ පැලවත්ත නිෂ්පාදන අතර තියෙනවා පැලවත්ත පිටිකිරි එතකොට පැලවත්ත ෆ්‍රෙෂ් මිල්ක් පැලවත්ත යෝගට් පැලවත්ත අයිස්ක්‍රීම් පැලවත්ත බටර් අද නිකක් රස දවසේ නිකන් ඉන්න බෑ කම්මැලි ඇඳට වෙලා ඉන්නේ අපේ පුරුද්ද නෙවෙයි ඉන්නේ නේ හස්බන්ඩ් හවුස් එනකොට යාට තේ බොන්න රසම රස කේක් එකක් හදන්න හිතුනොත් පැලවත්ත බටර් ටිකක් එහෙම දා රසට කේක් එක හදා ගන්න පුළුවන් ඔයාලට රයිට් එනගදී පැලවත්ත නිෂ්පාදන තමයි තෝරගන්න ඕනේ ගමේ හන්දිය පුංචි කඩේ ඉඳලා සුපිරි වෙළඳ සල් දක්වා වුණම ස්ථානයකින් එහෙම නැත්නම් පැලවත්ත හවුලට් තියෙනවා අපේ ගෙදර ළඟ තරංගල තියෙනවා එකක් හරි ඉතින් අනේ කියන ස්ථාන වලින් ඔයාලට පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් සල්ලි දෙන්නේ නැතුව සින්දුවක් අහන්න පුළුවන් ඉතින් මං කියන්නම් 0703 93 5 93 7

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
1: දිට්වා සුලුකනාටුවෙන් හානි සිදු වූ අබේවල නානුවේ අතර දුම්රිය මාර්ගය මෙවැනි විට යථාතත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් බදුල්ල සිට අබේවල දක්වා ධාවනය කළ දුම්රිය නානුවේ දුම්රිය ස්ථානය දක්වා ලබන 25 දා සිට ධාවනය කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ. දෙස් විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් සැලසීමයි අරමුණ. දිට්වා සුලුකනාටුවේ හේතුවෙන් අබේවල නානුවේ අතර ප්‍රදේශයක දුම්රිය මාර්ගයේ අඩි 65ක් ගැඹුරට අඩි 20ක් පල්ලට සහ අඩි 120ක් දුරට සේතී යාම සිදු වුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සමග එක්ව දුම්රිය දෙපාර්තමේන්තුව මාර්ගයේ ධාවනයට සුසු තත්වයට මේ වන විට පත් කර තිබෙනවා. දකුණු ලිබනේ මෙහෙම අතරතුර ආරක්ෂකංශ සමාජිකයෙකු මියගොස් ඇති බව ඊශ්‍රායලයේ ප්‍රකාශ කළා. තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් 3 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඉරානය සහ ඇමරිකාව අතර ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුමට අනුව ලෙබනේ තුළද මෙහෙම ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙහෙම සිදු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලක්නෝ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 10:12 බලාපොරොත්තු වන්නේ
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

0: අඩකුඹුරේ රළුමාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ Heartbeat
2: Heartbeat අහගෙන ඉන්නේ 11:06යි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී. බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී.
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්ස

0: వేదనావే
1: మగ్గినవ దినీసురు కరుపతి సహారన ఉభయమియన తురు
2: హదుత దనిమ హెగిమే జీవమాన ఉత్కర్షయ
0: ఆదరణీయ జ్యోతి
3: ఆదరణీయ జ్యోతి
1: రసోదయే బందియేను రహై జీవితే
2: అహిమి ఆదరే జీవమాన హడ
0: ఆదరణీయ జ్యోతి ඉරිදාරාත්‍රී හතට හිමාලික
2: ජෝතිරාත්‍රය
4: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හાર્ට් බීට්
6: ලකන හાર્ට් බීට් අහගෙන ඉන්නේ 11 විනාඩි 13
7: ටෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
8: ජනිතා 8 උදෑසන 7 සිට වික්‍රමබාහු ජාතික පාසල ගම්පොළ සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට හට්බී
6: අනතුරු අවම කරගෙන ගමනක් යන්න පුළුවන් නම් කොච්චර වටිනවද මං අද උදේම පටන් ගද්දි කිව්වේ ගොඩක් වෙලාවට වැස්සත් එක්කලා අපි පරිස්සම ගැන හිතන්නේ නැහැ සමහර වෙලාවට වැස්සෙන් නොතෙමී ඉන්න ඕනේ කියලා බයික් එකකින් හිට දානවා මංගු ගහනවා ඉතින් ඉස්සරහින් හරි එහෙම නැත්නම් පැත්තකින් හරි යන වාහනයක ඔබව හැප්පෙන්න පුළුවන් ඔබේ ජීවිතයට ඔබේ දීපලවලට යම්කිසි හානියක් වෙන්න පුළුවන් ඒ නිසා ගොඩක් අවධානයෙන් පරිස්සමෙන් මේ දවස්වල ගමන් යන්න ඕනේ ඉතින් මේ ගැන රට දැනුවත් කරන්න පාසල් ප්‍රජාව දැනුවත් කරන්නම අපි ටේකියා වැඩසටහන අරගෙන යනවා. දැත් අපි ගිහන් ඇතුළු කණ්ඩායම ගිහිල්ලා ඉන්නේ හැම වැඩකට. අපි තව පොඩි වෙලාවකින් බලමු ගිහන්ව සම්බන්ධ කරගෙන මොකද වෙන්නේ කියලා තොරතුරු දැනගන්න. ලස්සන සින්දුවක් ගහන්න ඕන නම් මේ වෙලාවේ ඔයාලට කරන්න තියෙන පොඩි දෙයක් 07.03.93.5.93.7 කියන නම්බරයකට පොඩි මෙසේජ් එකක් තියනවා ආදරය කරන හැමෝම එකතු කරගෙන මට පුළුවන් ඔයාගේ හිතේ තියෙන ලස්සන සින්දුව වෙනුවෙන් දෙන්න. ඒක මගෙන් හම්බෙන ලස්සන gift එකක්. right එහෙම message කරපු කීප දෙනෙක්ව බලලා ඉමු මෙන්න මෙහෙම කියලා තියෙනවා පොරමඩවල මදු කේටරින් එකේ පියල් අය ඉන්නේ පියල් බවන්තේ එතකොට මදු ඩිල්ෂි මං එහෙම කිව්වට එයාගේ හැත්තම නම මදු ඩිලක්ෂි දිනේෂ් එතකොට ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන හරි කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ඇදරින් ඉලක සින්දුවට ලස්සන සින්දුවක් කෝනි good morning මම කුරුණෑගල හරි දැන් මං හොයන්න ඕන ඔයා කවුද කියලා හරි good morning ලස්සන සින්දුවක් දෙන්න මම කුරුණෑගල කියලා කියපු කෙනා හරි මම කුරුණෑගල ඔයාලට ලස්සන සින්දුවක් දෙන්නම් නමගම එක මෙසේජ් එකක් දුන්නා නම් තමයි වටින්නේ සමහර අය කියලා තියෙන good morning කියලා විතරයි තාම දිගටම ඉතින් එහෙම කියලා තියෙනවා හරි එතකොට සුජිත් විජේසූරිය මෙසේජ් එකක් දීලා තියෙනවා මං ආසම ඔයාට මදුශංක කියලා හරි thank you මං ඔයාලට ලස්සන සින්දුවක් දෙන්නම් එතකොට මොනවාද මේ කියලා තියෙන බලමු ඉතාලියේ එතකොට මාව එකතු කරගන්න මම චින්තිකා හස්බන්ඩ් නුවන් අමීෂා ඔෂානි දුල දෙන්නව තෙකුතු කරගෙන සිංදුවක් අහන්න ඕන කියලා කිව්වා. හරි කට්ටියම එකතු කරගෙන සිංදුව අහමු වෙනක්. ගුඩ් මෝර්නින්, අපිට සිංදුවක් දෙන්න. අනුර පුසල්ලාව අපිට මෙසේජ් එකක් දීලා තිබුණා. ඊට පස්සේ ගීතිකා කියලා දිනන ලස්සන සිංදුවකට මාව එකතු කරගන්න කොමදුවයි කියලා අනිවාර්යෙන් මම ආව එකතු කරගන්න. එතකොට ලස්සන සිංදුවක් ඕනේ. සුබ දවසක් වේවා වාට. එහෙම කියලා මට මෙසේජ් එකක් දුන්නේ මිනෝදි, ශෂිනි ඔක්කොම ඉන්නවා. නන්දන, එතකොට ගයනාත් නේද? මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මැසේජ් කරලා තිබුණේ. හරි කට්ටිය එකතු කරගන්න. තවම මැසේජ් කළේ නැත්නම් 0703 935 937 කියන නම්බරයකට පොඩි මැසේජ් එකක් දාන්න. සමහර වෙලාවට ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක්ගේ බර්ත්ඩේ එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෙඩින් ඇනිවර්සරි එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ඔයාව මුණ ගැහිලා හරියටම අදට අවුරුදු මෙන්න මෙච්චරක් කියලා ඇනිවර්සරි එකක් තියනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාගේ ජීවිතේ ලස්සනම දවසේ ඔයාගේ ළඟින්ම ඉන්න ලකන අපි ලැස්ති. හાર્ට් බීට්, හදවත ගැහෙන බීට් එක මේ. හරි, ඔයාගේ හදවත ගැහෙන්න මෙන්න මේ රිද්ම් එකට කියලා මම දන්නවා. උණු තේ කෝපයක් බොන්නත් ඕනේ. ඒ අතරතුරේ මම ඔයාලට ලස්සන කතාවක් කියනවා. මේ කතාව මම කියන්නේ ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න ඕනේ කියලා මම ගොඩාක් හිතන නිසා. මෙන්න මේක තමයි කතන්දරේ. හරි, මොකද දන්නවද? දැන් අපි සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යනකොට අපිට හිතෙනවා ගොඩාක් දේවල්. මට කවදා හරි දවසක මෙන්න මේ කියන දේවල් ටික, කියන ගයක් හදා ගන්න එක, හොඳ වාහනයක් ගන්න එක, මගේම කියලා ජීවිතේ සතුටින් ජීවත් වෙන එක, ඒක අපිට හැම වෙලෙම මතක් වෙන එකක්. අනේ නිසා තමයි මම ඔයාලට මේ පණිවිඩය කියන්නේ. රුපියල් කෝටි 47ක, රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑග් දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැයි තමයි NLB Mega Power කියලා කියන්නේ. යලිත් වරමක් මේ වார்த்தාවේ අලුත් භාවයක් ඇති වෙලා තියෙනවා. යලිත් වරක් මේ වார்த்தාව අලුත් කරලා දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි එක පවර් සුපිරි තෑග්ග, ඒ වගේම දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න අවස්ථාව තියෙනවා. මුල් අවස්ථාවේ ඉඳන් මම මේ කතාව ඔයාලට කියන්නේ. මේක උත්තරම් ඔයාලට වටින නිසා මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දිනා දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB Mega Power කියලා කියන්නේ. අතම මිලදී ගන්න දකින් දකින් හැමතැනින්ම Mega Power ලොතරැයිය විදි වැඩියෙන් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් මිලදී ගන්න. එතකොට ඒ හීනේට ඉක්මනින් ඉක්මනින් ඔයාලට ලඟ වෙන්න පුළුවන්. හරි, එහෙනම් ඉතින් මෙන්න මේ සින්දුව තමයි තෝරගත්තා වෙන්නේ. මේක නම් ඇත්තටම කිව්වොත් ඔයා වෙනුවෙන් නෙමෙයි, මේක මං වෙනුවෙන්ම තෝරගත්ත සින්දුවක්. මං හරි ආස සින්දුවක්. 11:20 වෙලාව.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: සමහර හේන දින ජීවිතේ කවද කොයි වෙලාවේ පත් වෙයිද කියලා හිතාගන්න බැරි. පුංචි කාලේ ඉඳන් ඔයා දැක්කනම් හේනයක් කවද හරි දවසක දෙයියනේ කියලා රේඩියෝ එකේ, ටීවී එකේ මගේම කියලා සින්දුවක් ඇහෙනවනම් කොච්චර වටිනවද? අනේ ඉතින් අපිට කොහෙද එහෙම හිතවත්කමක්? අපි දන්න කවුරුත් ඉතින් රේඩියෝ channel එකක නැහනේ. කොච්චර මහන්සිලා සින්දුවක් කළත් ඒක play කරගන්න විදිහක් නැහැ. අනිත් එක ඉතින් කවුද අපිට ඔය වැඩේ කළලා දෙන්නේ? ඔහොම හේන කඩාවැටිච්ච තැන් වාගේ ජීවිතේ තියන්නේ. මම කියන්නේ ඇත්තටම අවංකවම එහෙම හැඟීමක් ජීවිතේ යම් යම් කාලවලදී අපිට තිබිලා තියෙනවා. අපේ හීන හැබෑ කරගන්න අපිට හිතවත්කමක් නැහැ. එතකොට අපි දන්න කියන කෙනෙක් නැහැ. අනේ මම මේ විදිහටම වනේ පිපුණු මලක් වගේම වනේම පරවලා යයිද කියලා හිත හිත ඉන්නකොට තමයි සමහර චාන්ස් අපේ ඔළුවට ඇවිල්ලා තට්ටුවක් දාන්නේ. පිටට තට්ටු කළා කියන්නේ යන්න වැඩේ පත් වෙලා තියෙන්නේ කියලා. මේත් එහෙම චාන්ස් එකක් ඔයාගේ පිටට තට්ටු කරන වෙලාව. වාට ගොඩක් ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා වාට දැනෙනවා. අනිත් කාට දැනනොත් වැඩක් නැහැ. වාට දැනෙන්න ඕනේ. වොෂ්රූම් එකට ගිහලා ඉන්නකොට වෙන්න පුළුවන්. එතකොට ගමනක් යනකොට වෙන්න පුළුවන්. බයික් එක යනකොට වෙන්න පුළුවන්. කායික යනකොට වෙන්න පුළුවන්. වැඩ කරන තැන වෙන්න පුළුවන්. නිලහසින් පොළවට නේම එකදුමාරයයි. ඒක කියන්න හිතෙනව නේද වාට? ඒ කියනකොට ඔයා ගැඟ ඇතුලේ රිද්ම් එකක් තියෙනවා කියලා වාට දැනෙනවනේ. ඒ කියන්නේ අපි හොයන කෙනා වා තමයි. අනිත් එක තමයි ගමනක් බිමනක් යනකොට යාළුවෝ කෙනා ඒ මචං සින්දුවක් කියහන් ඈ. අද අනිවාර්යෙන් කියන්න ඕනේ. ගමේ සල්පිල දවසේ නේද? ගමේ කොල්ලෝ ටික එකතු වෙලා සල්ලි වියදම් කළා මෙයා සින්දු කියන්න ඕනේ කියලානේ. ලස්සන වැඩකට ආව තල්ලු කළා. ඒ කියන්නේ ආ ගමේ හැමෝම අතර ජනප්‍රිය චරිතයක්. අන්නේ ජනප්‍රිය වාට හැකියාවක් තියෙන ගායන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න වාසනාව තියෙන ආශාව තියෙන කෙනෙක් නම් බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් මේ දැම්මම වාට ලස්සනටම කියන්න පුළුවන් ගායනා කරන්න පුළුවන් සින්දුව රෙකෝඩ් කරන්න වාගේ ෆෝන් එකේ. ඒ ගමම්ම වාගේ නමයි ගමයි වයසයි ටයිප් කළා. මට වට්ස්ඇප් කරන්නකෝ 0706 366 166. 0706 366 166 කියන නම්බරයකට එවන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලට සින්දු කියන බැරි වෙන්න පුළුවන්. මම දන්නවා. මම හැමෝටම කියන්න බැරි. මම ඔය කියන ට්‍රයි කරන්න මට කියන්න බැහැ සින්දු. හරි. එතකොට සින්දුවක් කියන්න පුළුවන් ගායනා කරන්න හැකියාවක් තියෙනවා දන්න යාළු මිත්‍රයෝ ගොඩක් ඇති. අන්න ඒ අය සමහරට මේ වැඩේ ගැන නොදන්නවා ඇති. එහෙනම් ඉතින් ඔයාලට ගොඩක් පිං මේ මැසේජ් එක පාස් කරන්න තව යාළුවෙක්ට. හරි. ඔයා දන්න කියන හැමෝටම මේ මැසේජ් එක පාස් කරන්න අවුරුදු 20-50 අතර ඕනම කෙනෙක්ට මේ තරගයට සහභාගි වෙන්න පුළුවන්. ඉතින් තමන් ගායනා කරපු ලස්සනම ලස්සන සින්දුවක කොටසක් අපිට එවන්න ඔබේ නම ගම වයසත් එක්ක 0706 366 166ට. රයිට්. මම බලන් ඉන්නවා ලංකාවේ දක්ෂ ජනප්‍රිය ගායක ගායිකාවන් අතරට ඔයාගේ නම එකතු වෙනවා දැකින්. 11:25.

0: මටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමලින් ඒසයි.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලුකයියා මාර වෙඩෙන ඕනේ. දොක්කිකිවානේ මට මෙමරි ලොස් කියීලා.
5: මෙමරි ලොස්? කෝද ඩුක්ට? යාද සුන්නද?
4: මම කිරික බුණ්‍ය අය සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන යමට.
5: සුපරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියල තියෙනවානේ.
6: හිනා වෙවි සිින්දුවහන්න FM 93.5, FM 93.7, හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
7: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
7: Rasayenut ihala, gunayenut ihala. Vijaya Tose Mishranaya.
6: Vijaya Products. Ape rasaya rate samata.
3: Rajya Bankuwaka surakshithabhawaya ihalama rakawarne samagin sthawara tempatu sadaha ihalama poliya RDB Bankuwen.
8: Obe kotipati sihineya ada sabaveida? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: ලක්හඬ දෙකෙන් 11යි විනාඩි 30යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
11: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලක්හඬ RDB
4: කොළහේ විනාඩි 35යි වෙලාව. ලස්සන සින්දුවක් ගහන්න ඕනේ කියලා හිතෙනවා නම් මේක තමයි හොඳම දන ඉක්මනටම පොඩි මැසේජ් එකක් තියනවා ආදරය කරන හැමෝම එකතු කරගෙන. අපිට පුළුවන් ලස්සන සින්දුවක් ගහන්න. මෙන්න මෙහෙම තමයි මැසේජ් වෙලා දෙන්නේ. අයියේ මටත් සින්දුවක් ඕනේ. මමත් අවහගෙන ඉන්න ඔය වගේ කතන්දර ගොඩක්. හරි මං කියනනම් කවුද ඉන්නේ කියලා. ලක්හඬ අපිත් අහනවා මේ වෙලාවේ 5:90 පුංචි බණ්ඩ මහත්තයගේ පවුලේ කට්ටිය හැමෝම ත්‍රිකුණාමලයේ 5:90 ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දීලා තියෙනවා. එතකොට සුබ දවසක් ලස්සන සින්දුවකට මමත් එකතු කරගන්න කියලා බරඳල් පොළ SL ප්‍රනාන්දු මට මැසේජ් එකක් දීලා තිබුණා. හරි කට්ටියම එකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. ගල්පාත HKD ගාමිටිකි කට්ටිය මාෂා දිල්ෂානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රයානි රංගි ගයනී කාන්ති කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියලා තියෙන. හරි කට්ටියම එකතුලා සින්දුව අහමු. මේක නෙමෙයි ඔයගේ ගාමන්ට් ෆැක්ටරියේ නැද්ද ලස්සන සින්දු කියන්න පුළුවන් කෙනෙක්. එයා ටිකක් කම්මැලිකම ඉන්නව නම් එයාට පොඩ්ඩක් කියන්න බල කරලා කියන්න. ඔයා ලස්සන සින්දුවක් කියන්න ඕක අපේ රෙකෝඩ් කරලා යවන්නම් කියලා. හරි ඊට පස්සේ 0706යි 360 168 එවන්නේ යගේ නමගම වයසත් එක්ක. එහෙම පුළුවන් ලංකාවේ ජනප්‍රිය දක්ෂ ගායක ගායිකාව හදන්නේ වැඩේට වඩාත් ලෑස්ති වෙන්න පුළුවන්. හරි එතකොට දිෂිනී ලාභ කඩේ කට්ටේ ඉඳන බිරෝ මහල ඉදිරිපිට දරණියගල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දීලා තිබුණා. එයාවත් එකතු කරගන්න ඕනේ. මං ඊට පස්සේ යන්න හදන්නේ මෙන්න මෙයාව හොයාගෙන. Hi, good morning කියලා අමිල මට මැසේජ් එකක් දීලා තියෙනවා. කොහෙද කියලා තමයි නැත්තේ. හරි අපිට වැස්සානේ අම්මා අයිරාංගනි තාත්තා කරුණාදාස නංගී දනුෂ්කා මම නිලක්ෂී කියලා කොලියපිටියෙන් මැසේජ් එකක් දීලා තිනවා. කොලියපිටිය පැත්තට වහිනවා කියලා කියන්නේ. ඉතින් ඇත්තටම සමරන්න ඕන වැඩක් නේ. සාමාන්‍යයෙන් ටිකක් අඩුවටනේ වහින්නේ පැත්තට. දැන් ඔන්න හොඳට වහිනවා කියලා කිව්ව වැස්සේ. තෙමෙන්නේ නැතුව පරිස්සමට ඉන්න ඕනේ. හරි එතකොට පායනවා අප්ප කරවල වෙන්න කියලා වැල්ලවය තරු මැසේජ් එකක් දීලා එක පැත්තකට වහිනකොට තව පැත්තකට වැස්සනේ. ඒක තමයි ඉතින් සබඳහම දෙනකොට ගානට බලලා කරලා තමයි දෙන්නේ. කොහොම වුණත් වැස්සත් පෑවුවත් කුඩයක් අරගෙන යන එක හොඳයි. ඉතින් ඒ ධර්ම ඩව්ව නම් අවුෙන් බේරෙන්නත් පුළුවන්. හදිස්සියම හරි වැස්සොත් වැස්සෙන් බේරෙන්නත් පුළුවන්. 11:37

0: ප්‍රියසිලෝ වෙලාවල් නෙමුද 11:42.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියානතුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න. ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
0: හට්බීට් අහගෙන ඉන්නේ 11:43. මං ඉක්මනටම කියන්න බැල්වත් නිෂ්පාදන ගැන. මේ ගැන ඉතින් අමුතුවෙන් මම කියන්න ඕනේ නෑ. ගෙදර හැමෝම කැමති නේද? සුපර් මාකට් ගියත් ගමේ හන්දි කඩේට ගියත් නෑදෑයෙක් ආවොත් ඒකක් හදලා දෙන්න. එතකොට කවුරු හරි ගෙදරට ආවොත් කෑම කාලි ඉවර වෙලා අතුරු පස්සට පිරිසිදුවට විශ්වාසයෙන් අපේකමත් එක මිලදී ගන්න නම් පැල්වත්ත නිෂ්පාදන තමයි අපිට තියෙන එකම විකල්පය. ඉතින් පැල්වත්ත නිෂ්පාදන ගැන කතා කරනකොට වට ගමේ හන්දිය පුංචි කඩේ ඉඳලා සුපිරි වෙළඳ සැල දක්වා ඕනම ස්ථානයකින් මිලදී ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි පැල්වත්ත අවුට්ලට් තියෙන ඉතින් ඕනතරම් ප්‍රමාණයක් වැලත්ත අප්ඩේට් වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. අපේකම එක අපේම නිෂ්පාදනයක් ගන්නවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. හරි. රයිට්. එතකොට කියන්න ඕනේ දැන් හීන ගොඩක් එක්කනේ අපි ජීවත් වෙනවාගේ හීනේ හැබෑ කරගන්න මෙන්න මෙහෙම අවස්ථාවක් ඔයාට හම්බේනවා. ඔයා කරන්න ඕනේ පුංචි රුපියල් 40ක් වියදම් කරන එක. පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේම වෙනස් වෙන්න යන්නේ. රුපියල් කෝටි 47ක, රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. යලිත් වරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ගක් සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ග රුපියල් සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මට නම් වෙන මුකුත් ඕනේ යන්නේ වාහනේ විතරක් හම්බුණා නම් ඇති. හරි. එහම වාඩ හිතුණානේ. හරි. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථ හීනේ හැබෑ කරගෙන රුපියල් 40කට සුපිරි තෑගි තුනක් වඳින ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර් ලොතරැය අදම මිලදී ගන්න. කොහොනේ අපේ ගිහන්? එයාට මොකද උනේ කියලා අහලා තියෙනවා. එයා පොඩ්ඩක් පරිස්සමින් ටේක් කෙයා එකට ගිහිල්ලා දෙන්නේ. ඉතින් ඒ හෙට අනිද්දා වෙනකොට අනිවාර්යෙන් එයා එනකන් අපිටත් මලවදී වෙලා තියෙන්නේ. ගුඩ් මෝර්නින්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපිත් සද්දෙම ලක්කන හැගෙන ඉන්නවා. කලවැල්ලාවේ සුචානි සඳමාලි මම එකතු කරගන්නවා. තාතා ජයවර්ධන, අම්මා චන්ද්‍රදුව, හංසි පුතා සිතුම්, මේ හැමම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕන කියලා කිව්වේ. එතකොට thank you so much. හැමදාමත් අපිව සතුටින් තියනවාට අයියේ කියලා පවණි මට මැසේජ් එකක් දීලා තිබුණා. ගුඩ් මෝර්නින් මල්ලි. ගේමක් ගහන්න පාපිසි මහනවා. රාජපක්ෂ පනගමුවේ ඉඳන් අපිට මැසේජ් එක දෙන්න තිබුණ නියමයි. ගේමක් ගහන්න ඕනේ කොල්ල වුණාම නේ, නැත්තම් වැඩක් නෑනේ. හැමදාම වගේ අදත් ගිනිගත වෙන පෝස්ට් ඔෆිස් එකේ තැපැල් ස්ථානාධිපතිතුමා, එතකොට උඩදෙනිය මහත්තයා, චාන්දනී මිස් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ලස්සන සින්දුවකට එකතු කරගන්නකො. මම මංජුල හේමන්ත ගිනිගත හේනේ. සුබ දවසක් ලක්කනට ජය වේවා කියලා තමයි මැසේජ් කරලා තින්නේ මංජුල. නියමයි, දිගට මහගිනියනේ. හැබැයි වැඩ ටික අතපහු කරගන්න එපා. හරිද? වැඩ ටිකත් හරියට පිළිවෙලට වෙලාවට වෙන්න ඕනේ. එතකොට මේ අයියේ ඔයාලට වහිනවද අද කියලා තමයි අහලා තියෙන්නේ. අපිට නම් වහිනවලු. නියමයි, අමිල මෙසේජ් එකක් දීලා තිබුණේ විදිහට අපිටත් වහිනවනේ. දිගට හරහාට වහිනවා. ලස්සන සින්දුවක් ඕනේ. හෝමාගම අසෝසිප් කායතන ස්ටාෆ් එක එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. පුළුවන් නම් හින්දි සින්දුවක් දෙන්න. හෝමාගම සුසිප් කායක ඉන්නවා දමයන්ති, එතකොට චමරි, නිත්මි, ගිහානි, බිහන්සා, නුරාෂ, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. යෂ්මි මෙතාෂගේ උපන්දිනය අද තියෙනවා කියලා තමයි කිව්වේ. එහෙනම් ඉතින් යෂ්මිට අපි හැපි බර්ත්ඩේ කියලා මෙන්න මේ සින්දුව දෙන්න හේතුවා. අද බර්ත්ඩේ එක දවසේ මෙන්න මෙහෙම නේද? යාළුවෝ ඔක්කොම එකතු වෙලා ආයට දෙනවා ලස්සන සීතල හාදයක්.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: කොළහේ විනාඩි 51යි වෙලාව. දැන් ගොඩක් අය මගෙන් දිගට හරහාට කතා කර කර මැසේජ් කර කර හපු කාරණයක් තියෙනවා කොවනේ ගියාන් කියලා. ගියාන් මොකද කරන්නේ? එයා කොහෙද මෙච්චර නිවාඩු අරගෙන යන්නේ? එයා පරිස්සමින් ඉන්නවද කියලා තමයි හැමෝම ඇහුවේ. එයා පරිස්සමින් ඉන්නව විතරක් නෙමෙයි ගමන් බිමන් වලදී ඔයා කොහොමද පරිස්සම් වෙන්න ඕනේ කියලා කියන රට වටේම යන ගමන් ඉන්න මේ දවස්වල. ඉතින් පාසල් දරුවෝ ටිකක් එකතු කරගෙන ඒ දරුවන්ට අනතුරු වලින් තොරව නිදහසේ ජීවත්ීමේ අයිතිය හදලා දෙන්න, අනතුරු වලින් ආරක්ෂා වුණු සමාජයක් හදන්න ලොකු වැඩක් අපි අරන් යනවා ගමින් ගමට, නගරෙන් නගරයට. එතමයි ටේක් කියා මේ ගැන තොරතුරු කියන්න අපි ගිහන් සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් ගිහන්, අපිට කියන්න කද කොයි පළාතේද ඉන්නේ?
2: හත්වන වැඩසටහන සඳහා තමයි අපි අදවසේ කියන්නේ ඉන්නේ. අපේ හත්වන වැඩසටහන සඳහා අදවසේ සත්කාරක පාසල වශයෙන් මන්ත්‍රීවරගත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍ය පළාත මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල තමයි අපේ සත්කාරක පාසල විදිහට තෝරගත්තේ. ඉතින් අද උදෑසන මේ අවද කලාපයේ පාසලවල දුවදරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් වැඩසටහන සඳහා සහභාගී වුණා. ඉතින් අදවසේදීත් මේ මාර්ගදීක සම්බන්ධයෙන් ඒවා අනතුරු වැළක්වීම සම්බන්ධයෙන්, අනතුරක් තිබුණාකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දිරුවක් කිරීම දවසක පොලිසිය එකතු වෙලා මේ වැඩසටහන මාර්ගයෙන් සිදු කරන ලැබුවා. එදින තාමත් වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර මාතක මේ වෙලාව එකතු වෙලා ඉන්නවා වික්‍රම්බාහු ජාතික පාසලේ ගරු විදුහල්පතිතුමිය ADKK එදිරිසිංහ මහත්මිය. අපි සෙබමින් දැනගන්න කැමති මේ වැඩසටහන අදවසේ ගම්පොළ වික්‍රම්බාහු ජාතික පාසලට නැගිනීම සම්බන්ධයෙන් ඔබතුමියට මොන වගේ අදහස්?
3: ශ්‍රී ලංකා පොලිසියේ ටේක්යා වැඩසටහනේ යටතේ මධ්‍යම පළාතේ සියලුම කලාපවල ක්‍රියාත්මක වෙන අතර අද දවසේ ගම්පොළ කලාපයේ අපේ වික්‍රම්බාහු ජාතික පාසල තෝරා ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථීතිවන්ත වෙනවා. ඒ වගේම මේ දවසේ තුළ දරුවන්ට න්‍යායාත්මක ප්‍රායෝගික මාර්ග අනතුරු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා වැඩිදුරට කරුණු අධ්‍යයනය කරන්න ලැබුණා. දරුවෝ මේ සඳහා යොමු කරමින් රටේ තියෙන මාර්ග අනතුරු අවම කරගන්න කටයුතු කිරීම පිළිබඳව අපි අද දවසේ ලක්හඬ ගුවන්විදුලි සේවයටත්, ඒ වගේම ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී සේවයටත් ස්තුතිවන්ත වෙමි. ගම්පල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපව තෝරා ගැනීම සම්බන්ධ.
2: මේ ස්තුතිය වරුමියට මනුසංක අපේ වාසේ අනාගතය බාර ගන්න අපේ ආදරණීය පාසල් දේවන බ්‍රහ්ම. ඔවුන් තමයි මේ සමාජයේ සිටින ප්‍රබලතම සමාජ සජීවීකාරකයන් බවට පත් වෙන. ඔවුන්ට පුළුවන් යම් ප්‍රශ්නයකදී මේ සමාජය දැනුවත් කිරීම පණිවිඩය ඔවුන්ට වැගෙන යන පුළුවන් සමාජයට. ඉතින් අපි ඔවුන් මූලික කරගෙන තමයි ටේකයා සුරකිමු මගතට වැඩසටහන් මාලාව සමස්ත දිවයිනම ආවරණ ප්‍රතික්‍රියාත්මක කරන්න. දැන් දෙවනාදීරේ හස්තර වැඩසටහනයි අපි අද දවසේ ආරම්භ කළේ. ඉතින් තවත් අවස්ථාවක අපි සූදානම් තොරතුරු කියන්න.
1: අනාගත පරම්පරාවට රටේ අනාගත භාරකරුවන්ට මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික ව්‍යාපෘතියට දායකත්වය එකතු කරමින් ටේකයා එක්ක රටවට යනකොට පරිස්සමෙන් යන්න. එමනම් අපිටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ හොඳම සින්දු එක දිගට ඇහෙන හාර්ට්බීට් අපගෙන ආයිමත් හෙට උදේට එනවා. ගොඩක් ආදරය කරන ගිහන් මං ඉදරු ගිහන් හෙට ඒ කියලා. හරි, එතකොට පරිස්සමින් ඉන්න හිනා වෙලා ඉන්න මං යන්න කලින් කියන්න ඕනේ, වාගේ හිතේ තියෙන ගායකේ ගායිකාවක් වෙමේ බලාපොරොත්තුවස්ට කරන්න අපි ලෑස්ති කරන්න දෙන්නේ පුංචිම දෙයක් විතරයි. හරි, මොකද්ද වඩ ලස්සනම කියන්න පුළුවන් සින්දුවක් ඉක්මනටම රෙකෝඩ් කරගන්න ෆෝන් එකේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා ලස්සනටම ගායනා කරපු සින්දුව අපිට වට්සප් කරන එක. කොහොමද කරන්න ඕන කියලාත් මං කියන්නම්.

නැතුව එවන්න ඕනේ වාගේ නමගම වයසත් එක්කම 0706යි. හරිද? ලියාගත්තද? 0706යි 366යි 866 කියන 166 කියන නම්බර එකට නවත් පිස්සුන නැලාකට 0706යි 366යි 166 කියන නම්බර එකට තමයි එවන්න ඕනේ. ඉතින් එහෙම එවන්නකෝ. එතකොට අපිට පුළුවන් ඔයාට ඔයාගේ හිනේ හැබෑ කරගන්න හයියක් වෙන්න, සපෝට් එකක් වෙන්න අපි ආසයි. ඔයා ලංකාවේ හැමෝම කතා කරන දක්ෂම දක්ෂ හැමෝම අතර ජනප්‍රිය ගායන ශිල්පියෙක් ශිල්පිනියක් වෙනවා දකින්න. එහෙනම් ගිහලා එන්න පරිස්සමෙන් ඉන්න මම මදුශංකර්.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: സ്ഥലം.
1: ഡെങ്കു അവധാനം ഇഹലട്ട്. രോഗീൻ 42000 ഇക്മവായി. സൂസുകം നമതിവ നാവിക ഹമുദാവട്ട് ബന്ധി യോഷിത്ത് അനൈതിക പൂർവട്ട് വിദേശത്തു ഹറ്റി അല്ലസ ഹെലിക്കറായി. അമേവല നാനുവേ ദുംറിയ മാർഗേ വിസിവന്ത യലി ഗമനാഗമനേട്ട്. കാലഗുണീൻ അവാദാത്മക നിവേദനയ. പാസ്കോ വിമർശനവൽട്ട് സലയ സഹായതിയുതുബാവ് മന്ത്രി ഹക്കീം കിയായി. പസുകിയ പാലന കാലവലതി മാധ്യഹദനും പത അവഭാവിതു ഹെറ്റി ഹെലിക്കരേ. ഇറാന് അമേരിക്ക നായകൻ ഗിവസും ഗതവേ. ലക്കന്റെ പ്രധാന പ്രവൃത്തി സമഗിൻ മമ ബിനുറി ഗിന്നലിയ. പ്രവൃത്തി സംസ്കരണയ ചന്ദന മാര സിംഹ. ജാതിക ഡെങ്കു മർദ്ദന സതിയുടെ സമഗാമീവ് പാസലത്തിലു അധ്യാപന ആയത്തിന് പരീക്ഷ ഇലക്കരഗണിമീൻ ഡെങ്കു മർദ്ദന വെടസടഹനക് അത് ക്രിയാത്മക വനവാ. മേവന വീട്ട് ഡെങ്കു രോഗീൻ 42810 വാർത്താവ്യത്തി ബബായി സൌഖ്യാംശ പവസാനേ. ദൈനിക രോഗീൻ ഹൈസിയാത് ഹസിയാത് അത്ര പ്രമാണയാക് വാർത്താവന ബാബ് ജാതിക ഡെങ്കു മർദ്ദന ഏകക്കെ സന്ധാൻ കല. രോഗീൻ ഗണസിയുടെ 50 വെടി പ്രമാണയാക് ഹന്തുനാകിന് തിബിന്നെ ബസ്നാഹിര പലാത്തേൻ. ഡിസ്ട്രിക്ട് 14 ദരി അവധാനം കലാപലേസ് നാം കര തിബിനവാ. ലബ്ന വിസിവന്ത പൌദ്രിക നിവാസ സഹ നിവാസ അവട്ട പരിശ്രമം ഡെങ്കു മർദ്ദന വെടസടഹന് ക്രിയാത്മക ക്രീമട്ടായി കട്ടയത്യോദാ തിബിന്നേ. മേത്തര നിയോജ മാധ്യ വൈദ്യ ഹംസക വിജയമുനി മഹതാ പവസാനേ ഡെങ്കു മർദ്ദനേതി സിയോദനാവിത്ത് സമാജ വക്കീമക് പവരിയത്തി ബവായി.
2: വൈറസ് ഒക്കെ വെനസ്സിയും സിന്ധു വന ഉറുദു പോല വെടിപ്പുറ രോഗിൻ പ്രമാണയ വാർത്താണ് ദൈവനികതമായ രോഗവാഹകയായിട്ടെന്നെ ഇഡിസ് എൽബോപിക്ടസ് ആൻഡ് ഈജിപ്റ്റൈക്ക് മധുരവർഗതയ്ക്ക് ഈ മധുരവർഗതയ്ക്ക് കീട്ട ഗണത്വത്ത് അപ്പി മേ ഔറുദ് മുളൈന്തലമ നിരീക്ഷണേകര വെടിയേക്ക് മധുരവൻ ബോനസ്ഥാന വെടി ബോക്കപ്പ് നിരീക്ഷണേകര അപ്പി സൗഖ്യ അമാത്യാവശ്യം ഈ സന്ദാവ് ക്രിയാമാർഗത്ത ജൂലൈ മാസം വേനകോട്ട് സഹന മിഴത്തട വെടി പ്രമാണയ വാർത്താവിന് ഇടത്തിയനോ ഇങ്ങനെ തവതുണ്ട മേക സൗഖ്യ മാധ്യമശേട്ട വിത്തറാക് മേ പാലനക്രി മേ ക്രിയാവലിയക്കറാന്ന് ബെഹ ഏകനിസ അപ്പി സൗഖ്യ മാധ്യമശ വിധിയട്ട അനിക്കുത്ത അമാധ്യാംശ വല സഹായില്ലതിനു തമതമാൻ നിവേസ് ആശ്രിത പിരിസു കരകനീമ ഗൊഡാമ വെതകത്തേനോ നമുക്ക് അപ്പി ഹിതാനുവാങ്ങള് മധുർവാൻ ബോനിസ്ഥാന അപ്പേ നിവേസല തീയണ പുളുവാ അപ്പി എത്തന പുളുവാൻ തരം പറഞ്ഞ രാജ്യ വിധിയുടെ നീതിയെ പെത്തെ ഹിതാൻ നെത്തുവ മേക സമാജ വക്കീമ വിധിയുടെ സ്ഥലക്കല ഹെമോമ ഈ വക്കീമ തമങ്ങി കരട്ട അറകിന വെടക്കറയിക്കൽ ബലാപുറത്തുവ ദിഗിൻ ദിഗണം അപ്പി മുൾവറെ അവവാദകരണോ നമുക്ക് ദേവനിവറ കിസികനെ അപ്പിട്ട് പെനിയാനോ നാങ് ഈ നീതി രീതി നൊസലകാട്ട് ഇതു കണ്ണോ കില ഉണ്ട് വിരുദ്ധോ നീതിമേ ക്രിയാമാർഗം കാണണോ.
1: നിയമിത സുസുകൗണ്ടുമത്തിവ നാവിക ഹമുദാവെ വിധായക നിലധാരിക്കുള്ളേസ് ബദമാകനീമേൻ ദൂഷണയെ വറന്നിട്ട് ആധാരാണുവളതീമേ ചോദനാമത്ത് അത്തരം കൊടുക്കാൻ യോജിത്ത് രാജപക്ഷ മഹതാ അപ്പമത്ത് മുദാഹരത്തിമിനവാ. ശരീരപ്പമത്ത് ഒഹു സിവിൽ പുരവസ്യ കുറിച്ച് സ്ഥിതിയെത്തി എങ്കലന്തി രാജകീയ നാവിക ഹമുദാവെ പാഠമാലാവുകട്ട് നമ യോജനാവിയതിബായി അല്ലാസ് കൊമിസമ സദാൻ കലി. ദിദാസായവസരി ശ്രീലങ്ക നാവിക ഹമുദാവെ വിധായകാശേ സദാ നിയമിത സുസുഖം സപ്രാണുമതിവ് ഇമാശേരി തുറത്തീമ സഹ എതിപ്രാതി ക്രമവേദിയുടെ പരിബാഹിരവ് ബ്രിത്താനി രാജകീയ നാവിക വിദ്യാലയ പൂർണ്ണ പാഠമാലാവാക് സദാ രജയ മുതൽ വൈക്കര സഹഭാഗി വീമട്ട് അവസ്ഥാവ് സലസാകാത് ബവട്ട് യോജിത രാജപക്ഷ മഹത്താട്ട് ചോദന എല്ലവി തിമനവാ. മേത്തുളിയൻ ദൂഷിനെ വരതിട്ട് ആധാര അനുവൽതീമയാണ് ചോദനാമത്ത് പ്രകാശ ക്ലബാകനീമട്ട് ഒഹുവ് അല്ലാസു ദൂഷണ ചോദന വിമാശന കൊമിസം സംഭാവിത്ത് കന്നവാ തിബുണ. പ്രകാശ ലബാകനീമിൻ അണുത്തുറുവ് അത്തനങ്കോട് ഗത്ത് ഒഹു കൊളംബ പ്രധാന മഹിസ്ട്രാത് അത് കണ്ടിട്ട് ഇതിനെ പത്ക്രീമിൻ അണുത്തുറുവായി റുപ്യ 150,000 ശരീരപ്പ് തുണാക് മത്ത് മുദാഹരിമിട്ട് നിയോഗക്കര തിബന്നെ. ദിട്ടുവ സുലുക്കുനാട്ടുവിൻ ഹാനിസിതു അബേവല നാനോ യാത്ര ദുംറിയ മാർഗിയ മേവന വിട്ട് യഥാതത്വന്റെ പത്കര തിബനവാ. ഏ അണു മെതിക് ബദൂല സിറ്റ് അബേവല ദക്വാ ധാവനേക്കല ദുംറിയ നാനോയ ദുംറിയ സ്ഥാനേ ദക്വാ ലബ്ന വിസിവന്താ സിറ്റ് ധാവനേക്കന്ന ബവായി ശ്രീലങ്ക ദുംറിയ സേവയ പവസാനേ. ദേശവിദേശ സഞ്ചാരകൻ സദാ പാസുകം സലസീമായി അറമുന දිට්වාසලක නාටුව හේතුවෙන් අඹේවල නානු යතර ප්‍රදේශයක දුම්රිය මාර්ගයේ අඩි 65ක් ගැඹුරට අඩි 20ක් පහළට සහ අඩි 120ක් දුරට සේදී ගොස් තිබුණා. ජාතික කුණැකිලි පරීක්ෂණ සංවිධානයේ සමග එක්ව දුම්රිය දෙපාර්තමේන්තුව මාර්ගයේ ධාවනයේ සුසුතත්වයට මෙවැනි විට පත් කර තිබෙනවා. මේ අතර හැටන් ලංගම ඩිපෝව මගින් බස් අත 105කින් සමන්විත බලහිනියක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූර්යවිරම ආරච්චි මහතා සඳහන් කළා. ප්‍රදේශ රැසකට අදත් වැසි හට ගන්නා බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බසාහිර සබරගම සහ වයම්පලාද්ද අතරමනවා. ගිගරුම් සතිවැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සොළන සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. කනකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිරිය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුපිල් දක්වා විල්ලට ඔබ්බෙන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 60ක් දක්වා වැඩි විය හැකි බවත් කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ තද සුළන් සහ රළු මුහුද ප්‍රදේශ පිළිබඳ අවධාත්මක නිවේදනයක් නිකුත් කරමින් නාවික සහ ධීවර ප්‍රජාවේ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාර්යනිරත කාලුණ විද්‍යාඥ උදේනී වීරසිංහ මහතා පවසන්නේ.
0: අද තිබෙන බස්නාහිර සබරගම සහ වයඹ පළාත්වලන් ගාල්ල මාතර මහනුවර සහ නුවරඩිය දිස්ත්‍රික්කවලන් වැසිවාරි 30ක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඌව පළාතේ මුලතිව් අම්පාර සහ මඩකලප දිස්ත්‍රික්කවල තනින් තන පසර දෙකෙන් පමණ පසුව වැසිය ගිගුරුම් සැත වැසිවලතරි වීමේ හැකියාවත් පවතිනවා. ඉදිරිපැය 24ට දිවයින වටාවන බොහෝ ප්‍රදේශ සඳහා වන කලබන අනාවැකිය. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙලට ඔබන බොහෝ ප්‍රදේශවල තනින් තන වැසිය ගිගුරුම් සැත වැසි බලාපොරොත්තු වෙනවා. අසලන් තදේශන කීමදී ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් සුළඟේ වේග 5 කිලෝමීටර 30 ක් ගන්නවා. නමුත් කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබන්නන බොහෝ ප්‍රදේශවල සුළඟේ වේගය විටින්ට 5 කිලෝමීටර 50 සිට 60 පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. එනිසාම මොහොදු ප්‍රදේශ විටින් විට රළු වීම හැකියාවක් පවතිනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙලට ඔබන්නන මොහොදු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින්ට 5 කිලෝමීටර 50 පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. එනිසාම මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු වීම හැකියාවක් පවතිනවා. ඒ වගේම ගිගුරුම් සැත වැසි අත වන විටද මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළන් නැති වෙන්න පුළුවන්. එවිටම මුහුදු ප්‍රදේශ තාවකාලික රළු වීම හැකියාවක් පවතිනවා.
1: ඒ කාර්යනිරත කාලුණ විද්‍යාඥ උදේනී වීරසිංහ මහත්මිය. දීර්ඝ කාලයක සිට ගැටලුවක පවතින පාස්කු ප්‍රහාරයේ සත්‍යය සෙවා ගැනීම සඳහා සියලු දෙනා විමර්ශනයකට සහය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා. සුරේෂ් ශාලේ මහතා සිය පරිගණකයේ සහ දුරකථනයේ මුරපද විමර්ශනයට ලබා නොදීමෙන් තොරතුරු වසන් කරන්නේ යන්න පිළිබඳ සැකයක් මතුවන බවයි ඔහු සඳහන් කළේ.
3: ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳව තමයි ගැටලුව මතුවෙලා තියෙන්නේ. මේ අගතියටපත් වෙලා තියෙන පාර්ශවය තමයි මේක තියාගන්න ඕනේ කියලා දඟලපු පාර්ශවය. දැන් ඒ පාර්ශවයම දැන් ඒකෙන් දුක් විඳින්න පටන් අරන් තිනවා. ඉතින් ඒ ගැන අපිට කම්පනයක් නැහැ. මොකද මේගොල්ලන්ම අටවගත්ත ප්‍රශ්නයන්නේ මේක. අනිත් එක මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් කාරණාවක් පිළිබඳව කරුණු සොයමින් යන අවස්ථාවක ඒකට අවහිර කළ නොයුතුයි කියන එකයි අපේ නිගමනය. යම් කණ්ඩායමක් යමක් කරා කියලා ඒ පිටිපස යම් කුමන්ත්‍රණයක් තිබුණාද කියන එක පිළිබඳව විශේෂ ප්‍රහේලිකාවක් දීර්ඝ කාලයක් තිස්සේ තිබෙනවා. මේ පිළිබඳව කෙලවරක් අපිට දකින්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව ගෙන යන මේ ක්‍රියාදාමයට අපි එරෙහිවෙන්නෙත් නැහැ. ඒකේ අපි නිශ්ශබ්දව බලන් ඉන්නවා මේකේ කෙලවරක් දකින්නකම්.
4: ඒගොල්ලොත් මේ යම් කිසියාකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තියෙනවා මේ පරීක්ෂණ දිගට ගෙන යාමට තියෙන යම් කිසි බාධාවක් තමයි සුරේෂ් සලේ මහතාගේ පරිගණකයේ සහ ඔහුගේ දුරකථනයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීම. මේක යම් කිසි ගැටලුවක්.
3: ඉතින් එතුමා ඒක ස්වේච්ඡාව ලබා දුන්නා නම් වැඩේ ඉවරයිනේ. දැන් පාස්වර්ඩ් එක එතුමා නොදෙන එක පිටුපස යම් අවශ්‍යතාවයක් ඇති සත්‍ය වසන් කරන්න කියන මේකක් ඇති වෙනවනේ. ඒකයක් ඇති වෙනවනේ. දියංශේ නිලධාරීන් අයතාලස කටයුතු කරලා තියෙනවායි කියන සැකය දීර්ඝ කාලයක් තිස්සේ මතුවලා තිබුණා. විශේෂයෙන්ම මේ පාස්කිරිදා පස්සේ මේක විශාල ප්‍රශ්නයක් හැටියට හටගත්තා. සොයාගැනීමේ මේ ප්‍රයත්නයට කවුරු වුණත් සහයෝගය දිය යුතුයි. මේ කරගෙනගෙන ක්‍රියාවලියේ ඒක ඊටාම උනන්දුවෙන් යම් දේවල් සිදුවෙන බව අපි දකිනවා.
1: මේ අතර පාස්කු විමර්ශන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා අදහස් පළ කළා. සුරේෂ් සලේ පිළිබඳ චරිත සහතික ලබා දීමට සමගි ජනබලවේගයේ සූදානම් නැති බවයි ඔහු පවසන්නේ.
5: සලේට චරිත සහතික දෙන්න අපි සූදානම් නැහැ. මෙරටේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්ති හිටුවීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා සාධාරණ පරීක්ෂණ කෙරෙන්න. ඒ සාධාරණ පරීක්ෂණ සඳහා සාධාරණ නීති භාවිතා කරන්න ඕන. එනිසා පාස්කු වින්දිතයන්ට යුක්ති හිටු කිරීමේ අනු නිත්‍යානුකූලව සහ ස්වාධීනව කටයුතු කිරීමයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ හිටු කිරීමේ අනු ස්වාධීන සහ වෘත්තීමය භාවයකින් කටයුතු කිරීමයි. මොකද අපි සමග ජන බලවේගයේ හැටියට මීට කලින් සාක්ෂි ඇතුව කියලා තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රහාරකයන්ට උඩින් හිටපු මහමොලකරුවන් හිටපු බව, දේශීය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබුණු බව, ඒ කුමන්ත්‍රණය සොයාගත යුතු බව, කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් කළ යුතු බව. එනිසා පරීක්ෂණ වලට බාධා කරන්න අපි සූදානම් නැහැ. ඒ පුද්ගලයා X ද Y ද Z ද කියන කාරණේ අපිට වැදගත් කමක් නැහැ. අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන දියුණු ඉහළ මට්ටමේ පරීක්ෂණයක් කෙරිය යුතුයි. වගකීතු පුද්ගලයන්ගේ තරාතිරම කුමක් වුණත් ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව පරීක්ෂණ කරලා සාධාරණව පරීක්ෂණ කරලා සාධාරණ නඩු විභාගයක් ඉදිරිපිට ඔවුන්ව වර්ධකරු කිරීම පාස්කු වින්දිතයන්ගේ අපේක්ෂාව. ඒ සඳහා අපි උපරිම සහයෝගය ලබා දෙමු.
1: පසුගිය පාලන කාලෙන්හිදී විශාල පිරිසක් ජනමාධ්‍ය හඳුනුම් පත අවභාවිත කර ඇති බව රජයේ ප්‍රවති අධ්‍යක්ෂ ජෙනරාල් HSKJ බණ්ඩාර මහතා සඳහන් කළා. ඇතැම් පුද්ගලින් ඒ භාවිත කරමින් පෞද්ගලික විදේශ සංචාර පවා යෙදී ඇති බවයි ඔහු පවසන්නේ. ඒ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක් වෙමින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් රජයේ ප්‍රවති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ රජයේ මුදල් වෙනකර තිබෙන්නේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත් ලබා දීමට බවයි. ඒ තවදුරටත් ඇමතිතුරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට හෝ රජයේ මාධ්‍ය අංශවලට නොලැබෙන බවත් ඔහු සඳහන් කළා. අපරාජිත පරාජිතයා නමින් ලෝක පූජිත ඔලිම්පික් මැරතන් ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ බිරිඳට ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර පිරිනමා තිබෙනවා. 1964 වසරේ ජපානයේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේදී මීටර 10,000 සව්ව අවසන් ක්‍රීඩකයා ලෙස නිම කරමින් තරගයක ජයග්‍රහණයට වඩා ඒ සාර්ථකව අවසන් කිරීම වැදගත් බව ඔහු ලොවටම පෙන්වා දුන්නා. රණතුංග කරුණානන්ද තරගය අවසන් කළේ 1800 දෙනාගේ ඔරුවල් සංහන මැදේ. කරුණානන්දගේ මෙම ක්‍රීඩාශීලීත්වයේ පිළිබඳ පාඩම ජපානයේ පාසල් පෙළ පොත්වලටද එක් වුණා. 1977 වසරේදී ඔහු ජීවිතක්ෂයට පත් වුණේ 36 වන බිහි පසුන අවස්ථාවේදී. එම සිද්ධියෙන් දැඩි ලෙස කම්පා වූ ඔහුගේ බිරිඳ වරින් වර රෝගාබාධවලට ලක් වුණා. ඇයට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් 20,000 මුදලක් මාසිකව ලබා දීමට කටයුතු කර තිබෙනවා. දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා රක්ෂණාබණ්ඩයක් හඳුන්වා දී තිබෙනවා. කොරුඳු, රබර්, කෙසෙල්, තේ හා පොල්යන වගා ක්ෂේත්‍ර සඳහා මෙම රක්ෂණය ක්‍රියාත්මක වනවා. ඊට අමතරව බිත්තරවී ගොවිපල ඉලක්ක කරගනිමින්ද රක්ෂණාබණ්ඩයක් ආරම්භ වුණා. සෑම්බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඉන් බෝග්වලට ස්වාභාවික සිදුවන ආපදා ආවරණය කරනවා. එල්නෝ තත්ත්වය හමු මෙරට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි පරිසර විද්‍යාඥයින් සඳහන් කළේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසන්නී වූ වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් සැකකරුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. මෙදවචී ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණි පුද්ගලයෙක් කප්පමිල්ලා ඒ හිමිකරුට පහර දෙන ආකාරයේ දර්ශනයක් සංසන්නී වී තිබෙනවා. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරු තියුණු ආයුධයක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පෞද්ගලික ආරෝලක් මත මේ පහර දීම සිදු ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබෙනවා. මහනුවර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක තිබී සොයාගත් තරුණ කාන්තාවගේ මළ සිරුර පිළිබඳ අනන්‍යතාවය හෙළි වී තිබෙනවා. ඇය බැලිගම් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණියක් බවටයි විමර්ශනවලදී හෙළි වුණේ. එම කාන්තාවගේ පෙම්වතා මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට සැක කරනවා. ඔහු කණ්ඩු කත්තෝරු ප්‍රදේශයේ පදිංචි 35 වැනි පුද්ගලයෙක්. ඔවුන් නුවරඑළියේ හෝටලයක නැවතී සිටියදී ඇති වූ බහින් බස් වීමක් මත ඝාතනය සිදු කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. යුද්ධය අවසන් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙෂස්කින් අසංකර තිබෙනවා. ඒ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් ඔස්සේ මේ වනමිට ගිවිසුම ක්‍රියාත්මක බවයි දෙපාර්ශවයේ පවසන්නේ. අවබෝධතා ගිවිසුමට ප්‍රධාන කරුණු 14ක් ඇතුළත් වෙනවා. සිරු ප්‍රදේශවල යුද්ධ ගැටුම් අවසන් කිරීම, එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතු සඳහා ගරු කිරීම, අමරිකාවේ අවහිර කිරීම අවසන් කිරීම, හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීම, ඉරානයේ ප්‍රතිසංස්කරණය සඳහා ඩොලර් බිලියන 300ක අරමුදල් සම්පාදනය වෙනුවෙන් සැලැස්මක් සකස් කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය අත්හැරීම ඇතුළු කරුණු ඒ අතර වෙනවා. රටවල් දෙක අතර සති දෙකක සරණ විරාමයක් පසුගිය අප්‍රේල් 8 වනදා සිට ආරම්භ වුණා. කෙසේ වෙතත් අවස්ථා ගන්නාවකදී දෙපාර්ශ්වය අතර ගැටුම් හටගත්තා. ඒ අනුව උණුසුම්කාරී වාතාවරණයේ සමතේකට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන්නේ. අප්ගනිස්තාන කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 170කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුර පහර දුන්න ඉන්දියාවේ ලකුණු 402ක් රැස් කළා. ඉෂාන් කිෂන් සහ ගුෂ්මන් ගිල් ශතක රැස් කිරීමට සමත් වුණා. පිරිතුම ක්‍රීඩා කළ අප්ගනිස්තාන කණ්ඩායමට පන්දු වාර 44යි පන්දු 3කදී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 232ක් පමණයි. රහමත් ෂා ලකුණු 79ක් ලබා ගත්තා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල. ඩෙංගු අවදානම ඉහළට. රෝගීන් 42000 ඉක්මවයි. සුසුකම් නැමැතිව නාවික හමුදාවට බැඳි යෝෂිත අනීතිකව පුහුණුවට විදේශ ගත වූ හැටි අල්ලස හෙළි කරයි. අඹේවර නානුවේ දුම්රිය මාර්ගයේ විසිවෙන්දා යළි ගමනාගමනයේට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. පාස්කු විමර්ශනවලට සලී සහය දිය යුතු බව මන්ත්‍රී හකීම් කියයි. පසුගිය පාලන කාලවලදී මාධ්‍ය හඳුනුම්පත අවභාවිත වූ හැටි හෙළි කෙරේ. ඉරාන අමරිකා නායකයන් ගිවිසුම් ගත වෙයි. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
6: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්. රටක ආර්ථිකය ඉදිරියට යන්නේද පසුපසට යන්නේද යන්න කල්තියා හඳුනාගත හැකි ප්‍රබලතම දර්ශකයක් වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳව දැන ගැනීමට අද අපි සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එච්.එම්. නීල් වසන්ත මහත්මා.
7: ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය කියන්නේ සාමාන්‍ය පෞද්ගලික අංශයේ සමාගම් මොන විදියකට පර්චේසින් කරන්නේ. ඒ කියන්නේ මෙතනදී අමුද්‍රව්‍ය මිලදී ගැනීම, ඒවා නියුක්තිය කොයි විදියට වෙනස්කලා තියෙන්නේ, ඒ වගේම කොයි තරම් විදියටද අපි මිලදී ගැනීම ලෙවල් එකක් අත්පාවිච්චි කරනවා. දැන් අපි වෙන කොයි තරම් තොගියක් අපි මිලදී ගන්නවද, ඒ වගේම තමයි අපි ඇනෝමක් හරගෙන බාර දෙන්න යන වෙලාව කොයි තරම්ද කියන්නේ. මේව තුළ තමයි මේ ගැනුම් කරුවන්ගේ මිලදී පාවිච්චි. මෙතනදී ඒ පෞද්ගලික අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ ආලීන තොරතුරු අප්ඩේටඩ් වෙච්ච යාවත් කාලීන තොරතුරු, ඒ කියන්නේ හැම මාසිකම වැඩ කරන පළවෙනි දවසේ දී ගන්න තොරතුරු අරගෙන තමයි මේක නිර්මාණය කළා කියන්නේ.
6: ඔබ සඳහන් කළ ඇනවුම් ප්‍රමාණය, නිෂ්පාදනය, සේවා නියුක්තිය, තොග පවත්වාගෙන යන මේ කරුණු ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව මොන වගේ ප්‍රගතියක්ද අත්කරගෙන තියෙන්නේ?
7: අපි ගත්ත ඇනවුම් ප්‍රමාණය අපේ ගිය මාසෙට වඩා මේ මාසෙ වෙනකොට 52.6 දක්වා වැඩි වෙලා තියෙනවා. අපේ නිෂ්පාදනය ගත්තොත් 30.5 ඉඳලා 54.6 දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. දැන් සේවා නියුක්තිය ගත්තොත් ඒකත් 47.47 ඉඳලා 59.67 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තොග පවත්වාගෙන යන මිදි දිගෙනි පවත්වාගෙන යන තොගය ඒකත් 44.6 ඉඳලා 44.4 ඉඳලා 52.6 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි ඇනෝමක් අරගෙන ඒක බාර දෙන යන කාලය ඒකත් යම් කිසි ප්‍රමාණයකින් ඒක අඩු වෙලා තියෙනවා 66.3 දක්වා අප්‍රේල් මාසයේ තුනේ 68.7 ඉඳලා. ඒකට මෙතන සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මේ දර්ශිතයේ මොන කාරණා හතර ඒ වගේම න්‍යූ ඕඩර්ස් එක ඇනෝම අලුත් ඇනෝම එක ගත්තොත් එන්න කාරණා පහක් වෙන ඒ කාරණා පහේදී දැන් අපි මේ මාසෙට මේ ටොප් එකත් සංසන්දනය කරද්දී මේ මාසයේ වෙනකොට ආර්ථිකයේ සුබතාත්‍ය පෙන්වන්න කරන්නේ මොකද මේ මිලදී ගැනීම වැඩිවීමක් මේ දර්ශිතයෙන් පෙන්වන්න කරලා තියෙනවා.
8: ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ දත්තවලට අනුව ළඟ කරගෙන ඇති ප්‍රගතිය අපේ රටේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ?
7: මේක ඇත්තටම ආර්ථික පැත්තෙන් බැලුවොත් මේක සුබදායි ලක්ෂණය. මොකද පෞද්ගලික වංශයේ සේවා නියුක්තිය කියන්නේ ඒ වගේම අම්බ්‍රාගේ උපයෝජනය ඒ වගේම සමස්ත මේ කාලයක උපජන වීම වැඩිවීමක් වීම තුළ තමයි මේ ගැනුම් කරුවන්ගේ දර්ශකයේ 56.6 දක්වා වැඩිවීමක් පෙන්නුම් කරන්නේ. ඒක ආර්ථික පැත්තෙන් සුබදායි ලක්ෂණයක්. මේක තුළින්දී තව දෙයක් කියන්න ඕන මේ නිෂ්පාදනවල නිෂ්පාදනය ගත්තොත් මේක ඇත්තටම ප්‍රමාණාත්මක ගණනය කිරීමක්. මේ ප්‍රමාණාත්මක ගණනය කිරීම තුළ ඒක ප්‍රමාණාත්මක වැඩිවීමක් පෙන්වන කරන ප්‍රමාණාත්මක වැඩිවීම හැටේ මේ ආර්ථික අංශයට ආර්ථිකයට පෙන්වන සුබ ලකුණක් මේ පවත්වාගෙන ගියොත් මේ අවදුරටත් වැඩි කරගෙන ගියොත් රට සංවර්ධනය කරගෙන යන්න පුළුවන්. මේ තුළ පුළුවන් තරම් නිෂ්පාදන අංශයට සජී අවධානය යොමු වී සේවා අංශයට අවධානය යොමු වෙන්න ඕන. ඒ වගේම මේ සේවා නියුක්තිය වැඩි කරගන්න තවදුරටත් මේ සේවා නියුක්තිය වැඩි වෙනවා කියන්නේ රටේ නිෂ්පාදනය වැඩි වෙනවා කියන එක. විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන නිවැරදිවමක් ලබාගෙන ඒ නිවැරදිවම බාර දෙන්නන කාලේ පුළුවන් තරම් අඩු කරගෙන පුළුවන් තරම් ඉක්මනට ඔන් ටයිම් බාර දීමේ හැකියාව ඇති කරගත්තොත් තවදුරටත් රටේ සංවර්ධනය ආර්ථිකයේ පුළුල් වීමක් දක්ින්න ලැබෙනවා.
8: රටක ආර්ථිකයේ හෙට දවස පිළිබඳව කල්පියා ඉඟිපල කරන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
6: Economic Goal. Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල්නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ලකන හගෙන ඉන්නේ දවල් 12 විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ලකන රේඩියෝ ITN

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271711711
3: වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි අපි ගැනම කතා කරමු සර්ච් සයිඩ් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7
5: සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

0: ඒක ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: මේ කතාව කියනවා මාව තෝරගත්තේ.
2: මට මිනිස්සයා ගැන ලෝකෙට ඇත්ත පෙන්වන්න ඕනේ කි.
1: මට කතා කරන්න ඕනේ පූර්විකා ආන්ටි ගැන.
3: පූර්විකා ගැන?
1: ආන්ටි කිව්වා මට මේ පොත දැක්කම සර් හුඟක් පුදුම වෙයි කියලා.
4: සර් නම් නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයලා බලලා තියෙනවනේ නේ. හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා ගමුත් මට ගාණක්වත් නැහැ.
0: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
5: සීනික තනි වෙලා
1: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනේ දැනගත්තොත් ඒකටත් මට බනි.
6: විශ්වාසම සුදු කියන්නේ මට ඔයගෙන මතක් කරන්න බනි.
1: මං ගිහලාට ඒකක් හදාගෙන එන්නම්. ඔයා දවසම වැඩ කරාම.
0: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
7: ඔයා නිකම්ම ඕකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නෑ. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
1: ආදී මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
7: එහෙනම් දැන් කාගේද වැරද්ද?
1: නිකිනිගේ.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: අපරාධ සහ මධ්‍යවේ නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලින් 24,642 දෙනෙක් පරීක්ෂාව ලක් කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවල්ගත් සංඛ්‍යාව 609. අපරාධ සම්බන්ධයෙන් පුද්ගලින් 8 දෙනෙකු ඍජුව හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ. විවෘත වරින්තුකරුවන් 139 දෙනෙක්ද අත්අඩංගුවට්ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. සටන් නැවැත්වීම සඳහා ඇතිකරගත් අවබෝධතා ගිසුම් පිළිබඳව ඉරාන සහ ඉතාලි විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා කර තිබෙනවා. කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂා පිළිබඳවද එහිදී අවධානය යොමුණා. ඒ අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳව අමාත්‍යවරුන් අදහස් හමාරු කරගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. සාමග්‍රියාවේ සඳහා නව මාවතක් ඔස්සේ ප්‍රවේශ වීමයි අරමුණ වී තිබෙන්නේ. ලකඩේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස දෙකට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: එකයි විනාඩි 11යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

රයිට් අයිබෝන් එකයි විනාඩි 12යි. වෙන්දට චාමිනේ මේ පුටුවේ ඉන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම මැසේජ් දාන්නේ චාමිකෝ චාමිකෝ කියලා. හරි. රයිට්. හැබැයි අද චාමිනේ චාමි පුංචි විවේකයක් ගන්න ගිහිල්ලා තියෙන ඉතින් චාමියා එනවා. මොකද ඔයගොල්ලෝ බලන් ඉන්නේ මේ වෙලාවට චාමි එනකන්නේ. රයිට්. ඒ කොහොම වුණත් අද මං ඉන්නේ මාත් එක්ක කතා කරන්න, මාත් එක්ක මැසේජ් කරන්න, මාත් එක්ක මේ වැඩේ ඉස්සරහට අරගෙන යන්න. සමහර වෙලාවල් තියෙනවා ජීවිතේ අපි ගොඩක් හීනමවන, ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න. ඒ බලාපොරොත්තු අපි හිතුවේ නැති විදිහට, හිතුවේ නැති වෙලාවට, හිතපු නැති තැන්වලදී බිඳිලා බිඳිලා කැඩිලා බිඳිලා විසිරිලා යනවා. අද උදේ වැඩ දෙන්න ගියාම නේද එළියට බහින්න බෑ, පාරට බහින්න බෑ, ඒ තරම් අනෝරා වැස්ස. හැබැයි ඉතින් අපිට ඒ ගමන නතර වෙන්න බෑ. හීන බිඳුණා කියලා, හීන කැඩුණා කියලා කොච්චර අමාරු තිබ්බත් අපිට ඒ ගමන නතර වෙන්න බෑ. මොකද ඒ ගැන හිතන්නේ? ඒ ගැන හිතන ගමන් අපි ලස්සන සිඳුරිකක් අහන්න ඔන්න ඕල් ටයිම් බීට්ස් විත් චාමි නෙවෙයි අද. ඒ නිසා මාත් එක්ක හවස හතර වෙනකම් පුළුවන් ඔයාට ඉන්න. ඉතින් කතා කරන්න, මෙසේජ් කරන්න 0703 93 5 93 4 අපි බලමු කොහොමද හීන කැඩුනත් ජීවිතේ ඉස්සරහට යන්නේ කියලා.

0: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
1: පැය
0: තුනක් එක දිකට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ දන් හතර වෙනකම්.

0: Yummy.
1: Miss Karakhan Nepal.
0: Ekai Vinadi Visidekai.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0706 266 176 අංකයට

0: එකයි විනාඩි 31යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: රටට වග කියන රේඩියෝ.
1: Right, all time beats. අහගෙන ඉන්න වෙලාවේ දැන් හුඟක් අය අහනවා කෝ චාමි චාමිගේ කතාව අහන්න තමයි අපි ආවේ කියලා එහෙම කියනවා. හරි චාමි අනිවාර්යෙන් හිට එනවා. එදගන් ඔන්න ඔයාලට මම මේ මම ඉතින් මට එහෙම කතන්දර කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් චාමිව අහගෙන ආපු අයද මේ ලස්සන සින්දු අහන්න ආපු අයද මම ලස්සන සින්දු ටිකක් දෙන්නම් අද. කොහොමද ලොකු අය අපි සද්දට මා ලක්කට අහගෙන ඉන්නේ. මම ආසයි ලස්සන සින්දුවක් අහන්න. නෝකා කණ්ඩලම දෙමිට හැත්ත පාලම ළඟ පුංචි කඩේ ඉන්නේ. පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මේ වෙලාවේ බුර්ලස්ක මුවෙන් ශාමින්කා අහගෙන ඉන්නවා. මම එයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නු. ඒ වගේම අනේ කෝ චාමිනම් ගියාට මොකද උනේ? මම ටීනා බාඳුරා ගොඩින් අද සුපුරුදු පරිදි ඔයාලව අහගෙන ඉන්න ලස්සන සින්දු ටිකක් දෙන්න. හින්දි සින්දු දෙන්න, සංක දෙන්න, ගැලු සින්දු දෙනවා නම් ගොඩක් කැමතියි. මේ වෙලාවේ කුවේට් ඉන්න මගේ හස්බන්ඩ් පැතුම්වත් දුව උෂිනි, මගේ තාත්තා හේමපාල අක්කා දිනුෂ්ක, යාගේ හස්බන්ඩ් ඉන්දික, නංගි ජයන, යාගේ හස්බන්ඩ් වසන්ත, තෙගුණාමලේ නේවි කැම්ප් එකේ ඉන්න හැමෝමත්, මගේ මල්ලිය අචලංක, යාගේ වයිෆ් චාන්දිනි, මේ වෙලාවේ ලක්කන හන හැමෝමයි වාවා එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා එයා අහලා පහල ඔක්කොම ටික එකතු කරගෙන මට ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්, ඊට පස්සේ තියෙන මෙන්න මෙහෙම මැසේජ් එකක්. එයා කියනවා මෙන්න මේ වගේ, සුභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. චාමි අද කොළඹපුරේ වැහි ධාර වගේ ලස්සන දින්දු අපි තාම කියලා. ඔරණ මහින්ද කුමාර, වඳුරබෙන් ඉසුරු මදුෂාන්, මා සමගින් එකට වැඩ කරන දෙනියයි සුසත් දඩල්ලගේ, සමන්මලි, සමානන්ද ඔක්කොම ඉන්නවා කියලා එයා මට මැසේජ් එක දාලා දියෝ. රයිට්, ඊට පස්සේ හස තරං ආදරෙයි මහියංගනේ එම්.ආර්. සුපුන් තමයි එහෙම කියලා තියෙන්නේ. රයිට්, සුපුන් කියනවා නෙතු පියාගෙන හැම නෙතු පියන හැම වෙලාවකදීම මුතු වගේ ඇස් මැවිලා පෙනුනා, හුස්ම වැටුනම නුමේ නමින්මයි ගෙවෙන හැම මොහොතක්ම දැනුණා, හේතු නැතුවම නිහඬ වෙනකොට පපුව හූරණ තරම් රිදුනා, අමාව කරේ හස බල බල සඳක් හෙව්වද කියලා හිතුණා කියලා මේ ගැලුම් මදුවන්තගේ කවියක් උපුටලා එයා ලස්සන මැසේජ් එකක් මට දාලා දෙනවා. ඉතින් මම ඒක ඔයාට කිව්වා. හරි නේද? රයිට්, තවත් යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවෝ ටිකත් එකතු කරගන්න. ඒ අතරේ ඔයාගේ මැසේජ් එක මට තියන්න 0703935934. මේ දවස්වල ඔය ආස කරන සින්දුවකුත් තියෙනවා නම් ඒවත් එවන්න. අපි අනිවාර්යෙන්ම හවස 4 වෙනකන් ඔයාගේ කැමැත්ත රයිඩ දෙන්නේ.

0: එකයි විනාඩි 46 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

රයිඩ් එකයි විනාඩි 47යි. මං කිව්වනේ මේ අර හීන කැඩලා ගියාම අපි කොහොමද පාර හොයාගන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න කියලා. එහෙම හීන කැඩලා ගියාම ජීවිතේ අතාරපු නැති මිනිස්සු, ජීවිතේ දිනපු මිනිස්සු වුණ තරම් අපි දැන් මේ වෙලාවේ අහගෙනත් ඉන්නව වෙන්න පුළුවන්. හරි, සමහර කෙනෙක් හිතනවා අපේ හීනයක් කැඩුණට පස්සේ අපිට ආයෙමත් ඉහ ගහ ගන්න බැරි වෙයි, නැකිට ගන්න බැරි වෙයි. ආ, ජීවිතේම මං මේ හීන මැත්තේ තමයි අපි හිටියේ. ඒ හීන කැඩෙනකොට අපිට දරා ගන්න බෑ. එහෙම මොනා කිව්වත් අපිට හීන කැඩුණා කියලා ජීවිතේ අතාරින්න බෑ නේද? එහෙම හීන අතෑරුණට ඒ හීන වලින් තාමත් අලුත් හීන හොයාගෙන ඒ හීන දිනපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙම කෙනෙක්ද ඔයත් කියලා හිතලා බලන්න කියලා තමයි මම මුලින්ම ආඩ කියන්නේ හිතුනේ. මේ සුහස්නා මන්සදී දුව ආසාවෙන් ඉන්නවා ලකණින් යාගේ නම අහගන්න. රුවන් සහ අචිනි තෂ්වෙන් පුතා ඉන්නවා හංවැල ජල්තර ඉඳලා. ඔන්න මං මේ සුහස්නා මන්සදීගේ නම කිව්වා, රයිට්? හරි නේද? හරි, ඊට පස්සේ මේ සුබම සුබ සන්ධ්‍යාවක් කුවපේ චාමිදුව. එහෙනම් අසුරු නැතුනම් කෑවේ නෑ වගේ. අන්න බලන්න චාමි කොලර එකක් තියෙනවා නම් ඒ හරින් උස්ස ගන්න ඕනේ. හෙට යා එයි නේද? අනිවාර්යෙන් යා එනවා, යා එනවා. මේක යාගේ ටයිම් එක නේද? හරි, අපි කොට්ටා වීරක්කොඩි බේකරි කට්ටිය ඉන්නවා. ලොකු බොස් සුපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, දිස්නා මිස්, මදුසංක ජගත්, ජය මම තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, මාවත් එකතු කරගන්න කියලා සිරි කුමාර ඌරු බොක්කින්තල මට මැසේජ් එකක් දාලා තිනවා. සිරි කුමාර එහෙම කියනකොට රයිට් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ගල්පාත එච් කේ ඩී ගාමන්ට් එකේ මාෂා දිල්හානි ඉන්නවා, කමල් දිශාන්ති ඉන්නවා, දම්මිකා විනීතා, එතකොට චන්ද්‍රලතා, ශ්‍රියානි ඉරංගි, ගයනි කාන්ති කටියම එකතු කරලා ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඒගොල්ලෝ මට යෝජනා කරන්නේ. අනිවාර්යෙන් මං වාගේ යෝජනාව මුදුනින්ම පිළිගන්න. හයි බ්‍රෝ, මම චානු ෆ්‍රොම් රත්තොට. මාත් ඉන්නවෝ යාට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. යශාන්ගේ සින්දුවක් කියලානේ රයිට්? අපි අපි ට්‍රයි කරලා බලමු. හරි, අනිවාර්යෙන්. ඊට පස්සේ අපත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා චතු රාම, එතකොට අයිරාංගනී, කුසුම්, සමන්මලි, අනුල, ශ්‍රීමති, සිරිම, එතකොට සමීර, සමීර කීර්තිනන්ද අපේ සර්. හරි හරි, ගීතික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එතකොට සර් හසන්තත් ඉන්නවනේ, සර් හසන්තත් ඉන්නවා, යවත් එකතු කරගන්න කියලා. එයා කියනවා ජීවිතේ කවදාවත් මිනිස්සු කියන කතා අහලා තව කෙනෙක්ව මයින් යන්න එපා කියලා. මොකද මේ ලෝකේ වැඩියෙන්ම ඉන්නේ වෙච්චි කතාව නොදැන කිව්ව කතාව පිළිගන්න මිනිස්සු. එහෙම මයින් ගිය ගොඩක් මිනිස්සුන්ට මේ ලෝකේ ලස්සන මිනිස්සු ගොඩක් මගහැරුණ කියලා එයා කියනවා. කතාව ඇත්ත නේද? කතාව ඇත්ත 100,000ක්. රයිට්. ඊට පස්සේ අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා මහත්ය දමින්ද පුතාලා දෙන්න සඳලු සහ රිෂ්මිත එක්ක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පොකුණු විට සංජීවනී තමයි මට ඒ මැසේජ් එක දාලා තියෙන්නේ. සංජීවනීත් ලස්සන කතාවක් කියන වචන නෙවෙයි හැසිරීම විශ්වාස කරන්න කියන වචන වලට රැවතුණු බොහෝ අය කාලයත් එක්ක මිනිසුන්ගේ ක්‍රියාවෙන් ඇත්ත තේරුම් ගන්නවා කියලා තියෙනවා. එක එක කතා ඒවා හරි ලස්සන කතා නේද? ඒ කතා ඇතුලේ තියෙනවා ගන්න ගොඩක් දේවල්. සුබ දහවලක් ලක්කන අපිත් වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්කෝ පහේ කණුවේ පුංචි බණ්ඩා ඇතුළු ෆැමිලි එකම ඔන්න මට මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්. එහෙමනම් තව ඉන්න යාළුවෝ ටිකක්. දුව මිනාදි, එතකොට පුතා මිනුත්, හස්බන්ඩ් ලහිරු, පවුලේ හැමෝමත් එකතු කරගෙන අම්පාරේ ආයේෂා තමයි මට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මට මැසේජ් එකක් තියෙනවා බිහන්සගෙන්. බිහන්ස කියනවා හෝමගම සුසිප්කා ඉන්ස්ටිටියුට් එකේ කට්ටියව එකතු කරගන්න අපිත් අහගෙන ඉන්නේ කියලා යාළුවෝ ටික ඔක්කොම. රයිට්. එහෙනම් ඔයාවත් මම එකතු කරගන්න. ලස්සන සින්දුවක් ඕනේ. ඔලු බබා, එතකොට ශානු බබා, එනුලි බබා ආදරෙන් එකතු කරගන්නවා කියලා කුරුණෑගලින් සුසීමා මට මැසේජ් එකක් දාලා තිනවා. රයිට්. ඔයා දන්නවනේ නම්බර් එක නේද? 07 03 93 5 93 7. ඔයාගේ මැසේජ් එක එනකන් තමයි අපි බලන් ඉන්නේ.

0: එකයි විනාඩි 54යි.
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: මට යාට බොරු කරන්න බෑ නේද?
2: මං කියන්නේ යාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරය කරන්න කියලා විතරයි.
1: අපි බලමු කොෂනා
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITA

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීෂර බණ්ඩාර මහතා අත්අඩංගුවට තිබෙනවා. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමට අදාළව මූල්‍ය වංචාවක් සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ මගුණේ ඔහු අත්අඩංගුවට තිබෙන්නේ. ඩෙංගු රෝගීන් 43,559 දෙනෙකු මෙවන විට වාර්තා වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළා. මන්න 27ක් ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වී තිබෙනවා. කොළඹ, ගම්පහ, මාතර, රත්නපුර, ගාල්ල සහ මහන්රදුරු දිස්ත්‍රික්වලින් රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බවයි ප්‍රශිලා සමරවීර සඳහන් කළේ. අධ්‍යාපන ආයතනවල පිරිසිදු කිරීමේ කටයුතු අද දිනේදී සිදුවනවා. ඉරාලියට අයත් නෞකා 11ක් වෙළඳ කටයුතු වෙනුවෙන් යාත්‍රා කර තිබෙනවා. එංගතා ගිවිසුමට එළඹීමත් සමග අමරිකාව පැනවූ සීමා ලිහිල් කිරීමටයි ඊට හේතුව. ඉරාලියේද හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකාවලින් ගාස්සු අයකිරීමේ වැඩපිළිවෙල නතර කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. දෙපාර්ශ්වය අතර මතපේදාත්මක වාතාවරණය හේතුවෙන් නෞකාවලින් ගාස්සු අයකිරීමට ඉරානය මිට පෙර කටයුතු කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු
0: Overtime beats with Chami
1: හිත ඉල්ලන තත්පරයට පෑ තුනක් එක දිගට

0: දෙකයි විනාඩි 12යි වෙලාව.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: දෙකයි විනාඩි 23යි වෙලාව.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ දොක්කිකිවානේ මඩ මෙමරි ලොස් කියලා
6: මෙමරි ලොස්
5: කෝල්ද ඩොක්ට යාද සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයමට
6: සුපුරි
5: ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
4: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 weddi tune karala tiyaganna
0: evening drive with chamit and charu
4: sama anugrahaya
0: maxwin samuha vyaparayithin genna api taharina dan navanimawakin ena domasan tv kitime yantrika sadambara himikaruwek wanna adama mutanna 01117979
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN

0: දෙකයි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හදක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි සැදසෙන

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැන්තනාක
1: Overtime Beats with Chami
0: සතියේ දවල් එකේ ඉඳන් හවස

Right. දෙකයි විනාඩි 31යි වෙලාව. Right. මේ සුබම සුබ සන්ධ්‍යාවක් කෝ ශාමිනංගි කියලා අහලා දෙනවා මෙහෙට වහිනා අපිට ලස්සන සින්දුවකට එකතු කරගෙන මහතේ වසන්ත පුතාලා දෙන පඬුපුල් විහා සක්කර 40 පද්ම තමයි එහෙම මැසේජ් එක එවන්නේ මේ මම තාදරින් එකතු කරගන්නවා කියලා යා කියලා තියෙනවා ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් ගීතයකට එකතු කරගන්න කියලා අලව්බෙන් ලක්ෂ්මන් මට කතා කළා මැසේජ් එකක් දාලා තිනු කතා කරලා නේ මැසේජ් එකක් දාලා දිනු කතා කරා වගේ තමයි මට ඇහෙනවා නිකන් ඇහෙනවා වගේ සුබ සන්ධ්‍යාවක් වේවා සුබ දහවලක් වේවා මේ අද ශාමි නැද්ද කියලා තමයි ඉතින් අහන්නේ ශාමි නැතුව නේද සමහර අයට කෑවේ නැහැ වගේ කියලා තමයි කියන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්නයි ලක්කඳ අහන හැමෝමයි ආවයි අපේ ශාමි අක්කවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නුවරින් සශිනි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ

ඩොක්ටර් ඉන්නවා, නිත්මීනවා, ගිහානි ඉන්නවා, බිහන්සා ඉන්නවා, නුරාෂා ඉන්නවා. ඔන්න කට්ටියම මේ වෙලාවේ මං හිතන්නේ කොච්චර වැඩ තිබ්බත් අපි වහගෙන තමයි ඉන්නේ. ඔන්න කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ බුලත් කොහුපිටිය ඇවල ගමේ ජයම්පතිරයි මටයි සුදුටයි මගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්නකෝ කියලා කියනවා. හරි හරි යාළුවෝ මේ අහන්නකෝ, ඕගොල්ලෝ මට මැසේජ් තියන්න. හරි ඔයගොල්ලෝ පැතර වහිනවද නැද්ද කියන්න මන් දන්නේ. සමහර පැතිවලට පායනවත් ඇති. හැබැයි අද උදේ ඉඳන් කොළඹ පැත්තර නම් නේද, මේ පැත්තර නම් හොඳටම වහිනවා. ආයි නිකන් නේද අර කියලා වැඩක් නැහැ කියලා කියන්නේ. ඒ වගේ වෙන්න වයිනෝ. මේ මට ශාමෙන්ක එවලා තියෙන ලස්සන කවියක්. ඒ කවිය කියනකොට මට මතක් වුණා මෙන්න මෙහෙම දෙයක්. සමහර වෙලාවට වැස්ස කියන්නේ අපේ පරණ මතකයන් අවුස්සන තැනක්නේ. අපිට වැස්සට ගිලා ගෙදරට වෙලා වහින වෙලාවට ගෙදර ඇතුලේ ඉන්න කෙනෙක්ට නම්, දෙමෙන් නැතිව ඉන්න කෙනෙක්ට නම් නේ, රහට තේකක් බිබී පරණ මතකයන්, රහට කෝපි එකක් බිබී පරණ මතකයන් අවුස්සගෙන, එහෙම නැත්නම් ලස්සන කල්පනාවක ඉන්න, ඒ සීතලට ගුලි වෙලා නිදාගන්න, එහෙම එහෙම ලස්සන සිතුවිලි තියෙනවා සමහර අයට. සමහර අය නම් වැස්සක් දැක්කහම හැමතිස්සෙම ඒක හිතුනොත් ලේඩක්, වැස්සට පැනලා නටන්න හිතෙනවා. හරි, ඒක හැමතිස්සෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි සමහර අයට සතුට ගෙන දෙන දෙයක් වුණාට වැස්ස. උදේ පාන්දර අද වහිනකොට නේද, බයිසිකල් වල කී දෙනෙක් නම් තෙමි තෙමි යනවද, කුඩ නැතුව කී දෙනෙක් නම් තෙමි තෙමි යනවද, තමන්ගේ රස්සාව දවසේ කුලිය මලිය කරගන්න බැරුව කී දෙනෙක් නම් බලාගත්තත් බලාගෙන ඉන්නවද, අද කීයක් කටවල් බඩගින්නේ ඇද්ද මේ වැස්ස නිසා. ජීවිතේ කෙනෙක්ට සතුට ගෙන දෙන දෙයක් තවත් කෙනෙක්ට කොච්චර නම් දුකක් අරගෙන එනවද. ශාමෙන්කගේ කවිය ඇතුලේ තියෙනවා, එයා ආදරය කරන කෙනාට නෙවෙයි, එයා ඉතින් කවියක් නෙවෙලා තියෙන්නේ. අපි හිතමු දැන් කවුරු හරි ආදරය කරන කෙනෙක්ට එව්වයි කියලා. එගිනො මෙහෙම, මොරසූරණ වැහි බිඳුවේ බර ඔබහට නොගිනේවා, යන එන මග හැම වෙලේ සිව් දෙවියන් රැක දේවා කියලා. පද හතරයි, කතා ගොඩයි. එහෙම ලෝකේ එහෙම දේවල් තියෙනවනේ, කෙනෙක්ට සතුටක් දෙන දේවල් කෙනෙක්ට දුකක් අරගෙන එනවා.

හදක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි සැදස

0: ඇර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැල්තනාක
0: සතියේ දෙනවල දවල් එකේ එදල් හවස

0: දෙකයි විනාඩි 42යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
0: හරි, සමහර යාළුවෝ ඉන්නෝ මේ වැඩ කරන තැන ඉඳලා, එහෙමත් නැත්නම් ගෙදර ඉඳලා බස් එකේ යන ගමන් තමන් බිස්නස් කරන තැන ඉඳලා ඔය කොහේ හරි ඉඳලා වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන් ලක්කඩට කන තියාගෙනම ඉන්නේ. ඒගොල්ලුන්ගේ දවස ගෙවෙන්නේ ලක්කඩත් එක්ක උදේ නැගිට වෙලෙ ඉඳන්. එහෙම යාළුවෝ තියෙනවා. හැබැයි වැඩ කරන තැන අහන්න බැරි වුණත් ගෙදර ආපු ගමන් එහෙමත් නැත්නම් තමන් ඉඩක් ලැබිච්ච ගමන් ඒගොල්ලෝ සින්දුවත් එක්ක ඉන්නවා. ඒගොල්ලන්ට සින්දු ඇහෙනකොට බොහෝ දේවල් සතුටු දැනෙන දේවල් හිතෙනවා. හරි, එහෙම තියෙනවා. ඉතින් සින්දුත් එක්ක ඉන්න සින්දුවලට ආදරය කරන අය ලක්කඩත් එක්ක ඉනවා කියලා අපි දන්නවා. ඉතින් එහෙම අයට මේ ලස්සන වැඩක් අපි ප්ලෑන් කරලා තියෙනවා. ඒ වැඩේ අපේ ගොඩක් අය ඉන්නෝ. ඒ තමයි ඔයාගේ ගීත ගායන හැකියාව වෙනුවෙන් නේද ඉඩක් කරගන්න, ඒ ඉඩ පෙන්නලා, ඔයාගේ හැකියාව පෙන්නලා රටම ඔයාගේ කරගන්න. බලන්න, රටම මගේ කරගන්න, රටම ඔයාගේ කරගන්න කොච්චර ලේසි පහසු මාර්ගය. සමහර අය කොච්චර දේවල් කරනවද නේද, හැමෝගේම ආදරේ දිනාගන්න. ඉතින් මාට කරන්න තියෙන්නේ මම වයස අවුරුදු 20-50 අතර නම් ඔය ආසම සින්දුවක කැමැතිම කොටස රෙකෝඩ් කරලා 0.7, 0.6, 366, 166 දැන්ම අපිට WhatsApp නම් WhatsApp message එකක් දාන්න. මොකද කියන්නේ, මේ වගේ මං අහන්නේ දරුවක් වෙනවද නැත්නම් වරුවක් වගේ හැංගිලා ඔය වගේම ඉන්නවද? තීරණේ ඔයාගේ පරක්කු වෙන්න එපා. රයිට්, අපි ඉන්නවා ඔයාගේ ඒ හීනෙට පණ දෙන්න. රයිට්, ඒ නිසා ඉක්මනටම අපිත් එක්ක එකතු වෙන්න. රයිට්, එහෙමනම් මැසේජ් කරපු යාළුවෝ ටිකක් එකතු කරගන්න. හායි, මට ලස්සන සින්දුවක් දෙන්න. බුලත් සිංහල, බුලත් කොහොපිටිය, ලෑවල ගමෙන් සජන්ත වර්ණකුල සූරිය. වැස්සගෙන කියන්න කිව්වනේ, වහිනවා තමයි, බුදු සරණ ඉලක්කන කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම සුපේෂිකා, සුපේෂිකා මාත්‍රි මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම බලකඩුව සෙහන්ස ෆැෂන් එකේ බොස් ආලිය, එතකොට නිලන්ති, වාසනා, පූර්ණිමා ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් එක දාලා තියෙන්නේ. තව යාළුවෝ ටිකක් හිටියා, කොහෙද කොහෙද කොහෙද කියලා හිටියේ. මගේ ලා රයිට්. හයි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යමී ප්‍රොඩක්ට්ස් පොතු පිටිය වාද්දුව, මම සමන්ත ලක්කන්ද ජය කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ තව ඉන්නවා සිහස් වැල්ලවායි මැසේජ් එකක් දාලා තිනවා. එයාවත් එකතු කරගන්න. අපිත් වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්න ඔබ කැමති සින්දුවක් දෙන්න. අපි බලංගොඩ ඩිපෝ ඉංජිනේරු වංශ අබේසිංහ බණ්ඩාර රංජිත් පද්මකුමාර ඇතුළු පිරිස ඉන්නවා කියලා තමයි මැසේජ් එකක් දාලා තින්. රයිට්, එහෙනම් ඒ කට්ටියම එකතු කරගෙන අපි ඉක්මනටම මේ සින්දුව අහන්න යනවා. ඒ අතරේ අපිට මැසේජ් එකක් තියන්න 0.7, 0.3, 93.5, 93.7

0: දෙකයි විනාඩි 52යි.
1: ඔබ මොටසයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ඔබ තැපැල් ස්ථානාධිපතිරුන් 192 දෙනෙක් සඳහා ස්ථිරපත්යෙන් පිරිනැමීම තැපැල් මූලාශ්‍ර ශ්‍රවණාකාරයේදී සිදු වුණා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍ය ආරිරත්න මහත්මිය මේ අවස්ථාවට එක්ව සිටියා. තැපැල් ආර්ථිකයේ විශාල කොටසක් බවයි එහිදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ. මෙවැනි විට නිවැරදි ඉලක්ක මත සිටමින් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඊශ්‍රායලයේ දකුණු ලෙබනීට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් පුද්ගලින් දෙදෙනෙකු තුවාල් ලැබුවා. මීට පෙර ඉල්ලු ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුද්ගලික මියගොස් තවත් කීප දෙනෙකු තුවාල් ලබා ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. අමරිකාව සමග ඇති කරගත් සරන් විදාමේ පාර්ශ්වයක් ලෙස ලෙබනන් මෙහෙයුම් නතර කළ යුතු බවයි ඉරානය සඳහන් කළේ. කෙසේ වෙතත් ඊශ්‍රායලය අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රයිට් තුනයි විනාඩි නවය අපි අන්තිපයට ඇවිල්ලයිනේ ලස්සන සෙනෙහසෙන් පිරුණු ජයග්‍රහී වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා අයියවත් ලක්කඳහන් ඉන සිළුමු දෙනාවත් එකතු කරගන්න කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා තියෙනවා සින්දු ගොඩක් ලස්සනයි අදවතර දැනෙන්නේ ලස්සන ගීත හිත සැනසෙන හිත පිරෙන ලස්සන සින්දු අද ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න තියෙන්නේ සුපිරි කියලා තියෙනවා හරි මේ ගොඩක් එයා කියලා තියෙනවා හරි මේ එහෙම කියලා මේ අම්පාර නදී රාජපක්ෂ තමයි එහෙම වෙලා තියෙන අම්මා තාත්තා මං තුන්දෙනාම ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ නදී එහෙම කියනකොට ඊට පස්සේ අහන් ඉන්නවා හරි සතුටින් කියන වචන එකතුනොත් පොත් පිංචක් වේවි කියලා උදානි පෙරේර ගම්පහ ඉදලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා රයිට් ඊට පස්සේ සුබ දවසක් වේවා අපිටත් ගීතයක් දෙන්න මාතලේ කුමාරී එරමුදුගොල්ල නයනි ගාමිණී සුභාෂිනීවත් එකතු කරගන්න කියලා කුමාරී කියනවා ඊට පස්සේ සප්ත කන්‍යා කඳු වැටියෙන් වටවුණු වැස්සෙන් කලාවක් දකින සුන්දර ගම්පියසක ඉඳලා ලක්කඬ සද්දෙට අහන් ඉන්නවා මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා විදුලිපුරෙන් මල්කාන්ති කියනවා මම මැවිලා පේන්නේ මල්කාන්තිලේ ගම කොච්චර ලස්සන නැද්ද නේද ඔහොම කියනකොට නේද සප්ත කන්‍යා කඳු වැටිය පැත්තේ මීදුමක් ඇවිල්ලානේ රයිට් මේ SMS පැත්තර ගියම නෑ නැත්තම් තරහ වෙයි කට්ටිය ලස්සන සින්දුවක් දෙන ගුණසිරි කූල් හවුස් එකේ උපාලි ඊට පස්සේ තා පద్මිනී එතකොට උදේ කුමාර වසන්ත සමන් අතුල සමිතා නිලන්ති ඉන්ද්‍රනාත දිමුතු ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා රයිට් ඊට පස්සේ වාරියගම තමරා කුමාරිහාමි රුවන්පුරේ රත්නිදලා ඉන්නේ එයාවත් එකතු කරගන්න කියලා තියෙනවා මයංගන 2191 ජයලංකා ගාමන්ට් එකෙන් බොස් ඇතුළු වැඩපොලේ සියලු දෙනා සින්දුවකට එකතු කරගන්න කියලා ඔන්න මට මැසේජ් එකක් දාලා තිබ්බා ඔන්න මං කිව්වා අහගෙනනේ ඉන්නේ දුමි හලාවතින් හරිද මට පේන්නේ හරියටම දුමි මල්වත්ත හරි දුමි මල්වත්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ සේරුවාවිල කේඩිය සමරසිංහ මඩපාත ලක්ෂ්මන් ඇතුළු ගුණේ මිතුරු සිළුම් දෙන එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා නුවර සංජීව ඉන්නවා නුවර සංජීවත් මට මැසේජ් එකක් තියලා තිබ්බා ඊට පස්සේ දීපා දුව චතු පුතා මදු මහත්ය සුදත් ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා තමයි එයා මැසේජ් එකක් දාලා තිබ්බේ ඒ වගේම මීදනීගමේ උපනන්ද ඔයාගේ SMS එකත් හම්බුණා ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්නක් කිය අපි අම්පාරෙන් මෙහෙට හයියෙන් වහිනවා කියලා තිනවා අක්ක නැති හින්දා මන් දෙන්නම් අචිනි හස්බන් මනෝජ අපේ චූටි පැටියවයි ඔක්කොම එකතු කරගන්න කියලා තමයි එයා මෙසේජ් එකක් දාලා තියෙන රයිට් එහෙමනම් ඔය කට්ටිය මේකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න යන්න හදනකොටම මෙසේජ් එකක් එවලා තිනවා අලව්පුර ඇපරල් කෙල්ලු සෙට් එක දර්ශනි කුමාරතුංග අලව්වෙන් තමයි මට මෙසේජ් එක දාලා තියෙන්නේ රයිට් ඔය කට්ටිය මේකතු කරගෙන එහෙනම් ඔන්න මං දෙන්න හදන්නේ ඊළඟ සින්දුව
1: තුන්වෙනි වේදිකාවල දෙබ්බෙමි ප්‍රිය බදුල්ල බලා පිට

0: තුනයි විනාඩි 21යි වෙලාව.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: කැරකින රෝදේ, කළු ගල් මෝලේ, කරදිය ගැඹරේ, අන්දර යායේ වැව්තාවල්ලේ, දහතිය හෙළනා පියකොඩයට සිනහස පුතුමෝ.
5: සිනහස පුතා අම්මාවරුන් වගේ.
4: ජුනි 21 ඉරිදා පියවරුන් වෙනුවෙන්

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රඩක්ස්, අපේ රසය රටේ සැමට.
2: ඉන්තික ධර්මතිලක නිර්මාණයක්.
3: අකිගේ ප්‍රෝග්‍රෑම් සරිම ලස්සනයි. මගේ ඔක්කොම බලනවා. හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FPA කෙරෙන කවි වලට නම් මම ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න නැති හින්දා අකිගේ පොඩ්ඩක් විතර මම තරහයි.
4: මම කවි පොතක් කරන්න ඉන්නේ. ඒකයි.
2: මගේ ඉපැරණි පින්වති.
3: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂෝ අපේ අම්මා අඳුරන්නේ එයාට පරණ බසිරේ තල්ලු කරගෙන කාලේ ඉඳන්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගැන්නේ විලේෂ්. සමහර විට එයා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි තාවේ ලෝකෙට පෙන්වන්න හදන ජාතියේ සුදනෙක් නම් නෙමෙයි.
2: මගේ ඉපැරණි පෙම්වති. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
5: තුනයි විනාඩි 30යි වෙලාව.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. ලකාණ්ඩ රේඩියෝ ITN.

රයිට් 3 විනාඩි 31යි හවස 4ට හරියටම ඉවිනින් ඩ්‍රයිව් අරගෙන චමිත් චාලු වෙන ලෑස්ති වෙලා ඉන්නවා ඉතින් වෙනම වයිබ් එකක් නේද ඉවිනින් ඩ්‍රයිව් එක ඉතින් එක තහන ලෑස්ති වෙලා ඉන්න කියලා කියන ගමන් ගල්පාත HKD ගාමන්ට් එකේ සෙට් එක එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා වයිර අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්න මම හිතන්නේ මම මේ මැසේජ් එක කිව්වනේ ආයෙම එකතු කරගත්තත් ඒ ගානම තමයි හරි මේ ප්‍රහර්ෂි මට මැසේජ් එකක් දාලා තිනවා පානදුරෙන් අයියේ මාවත් එකතු කරගන්න කියලා ඊට පස්සේ සෙනුරි ගිමායා අරවින්ද මේ කට්ටියත් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ඒගොල්ලෝ ගම්පහ ඉඳලා තමයි මැසේජ් එක දාලා තින්නේ ඊට පස්සේ හර්ෂණ අත්තිරිය ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා අයියේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා රයිට් ඔය යාළුවොත් එක්ක තව යාළුවෝ ඉන්නව නම් ඉක්මනටම අපිට මැසේජ් එකක් දෙන හවස 4ට කලින් 0.7.3 93.5 93.7 මං වාඩි කිව්ව නේද ඔයා ලෝකෙම අඳුර ගන්න එහෙම නැත්නම් ලංකාවම අඳුර ගන්න ගායන තරුවක් කරන්න අපේ ප්‍රොජෙක්ට් එක ගැන අපේ ප්‍රොජෙක්ට් එක තමයි මේ ඔයාව තරුවක් කරන මෙන්න මෙහෙම ඔයා වයස අවුරුදු 20-50 අතර කෙනෙක් නම් වාඩ තියෙන්නේ ඔයා ආසම සින්දුවක වැඩ කියන්න පුළුවන් ලස්සනම සින්දුවක කැමැතිම කොටස රෙකෝඩ් කරලා 0.7.6 366 166ට දැම WhatsApp මැසේජ් එකක් දාන එක තමයි හරි හරිද මේ right indusha mata kiyenawa wede lassanai yara ona lassana sinduwa denna ko kiyala hari man balannang indusha kohomada eka denna puluwanda kiyala right ida passe manoj kegalling message ekak dala thina ayye mamath innawa hage mamath ekathu karaganna kiyala ithin ara man kiwwada gena oya hithala balanna mokada man mata kiwwe oya taruwak wenawada naththan taamath oya hita innawada kiyala right ehema eda meda dura pahalununu නේද කවදාවත් බැස නොවන තරුව තමයි එච්.ආර්. ජෝතිපාල. එච්.ආර්. ජෝතිපාලයන්ගේ සින්දු අහන්න ලංකාවේ රේඩියෝ එකක ඇහෙන එකම තැන හොඳම තැන තමයි ලක්කන ජෝතිරාත්‍රිය. ඊතරය හතර හිමාල එක ජෝතිරාත්‍රියත් ඔයාලට අහන්න පුළුවන්. ඒක මතක් කරන ගමන් මේ සින්දුව දෙන්නයි මම හදන්නේ.

0: තුනයි විනාඩි 37යි වෙලාව.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: උගේ කේන්දරේ බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයිය කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ නැහැ.
3: ජහොත් මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරේ කළ මේ වගේ වැඩ කරනවද?
2: පොඩි මොලිය අඩුපාඩුවක් නම් තියෙනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහැ නේ.
4: විසේකාරේ
2: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහැනේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමතිද? එහෙම මිනිස්.
5: අනේ උඹ දන්න මගුල තමයි බං. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
4: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.

0: පිතාහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වාන් ක්‍රීවී කැටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම
1: මානවී

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු 11 දෙනෙක් රක්ෂිත බඳනාගාරගත කර තිබෙනවා. හැටන් කොටගල නගරයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇතුව ගැටුමක් සමතේකටපත් කිරීමට පොලිසිය මැදිහත් වුණා. එහිදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25 දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමටයි නියම කර තිබෙන්නේ. තවත් සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ
3: කළා.
2: හෝමු සමුද සන්ධියේ බිම්බෝම ඉවත් කිරීම සඳහා නෞකා දෙකක් යොදවන බව ජර්මනිය සඳහන් කළා. නේටෝ සංවිධානයේ විශේෂ සාකච්ඡාවක් පැවැතුණේ බ්‍රසල්ස්හිදී. රතුමුද දක්වා වූ කලාපය පිළිබඳ එහිදී අවධානය යොමු තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයේ සහ ඕමානයේ එකඟතාව මත ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි ජර්මනිය පෙන්වා දුන්නේ. සාකච්ඡාවල සාර්ථකත්වයේ මත අදාළ වැඩපිළිවෙල සිදු කිරීමයි සැලැස්ම. ලකනේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: නම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: Lakhanda Radio ITN
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත.

0: හතරයි විනාඩි 9යි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරුවාට
1: සුබ සන්ධ්‍යාවක් good evening
0: හෙවිදින් ඩ්‍රයිව් එක හදතුන වැසිබර කාලගුණයක් එක්ක තමයි අපිට වැඩ පටන් ගන්න වෙලා තියෙන්නේ
1: මොකද
0: ලංකාව ගතට පස්සේ දැන් වහින කාල කියලා තිබුණාට වහින් නැති නැත්නම් එහෙම කාල තිබුණාට දැන් ඒ ඔක්කොම කලවම් වෙලා කියලා අපිට හිතන සමහර වෙලාවට
1: වහින් නැති කාලේ වහිනව
0: වහින කාලෙට පායනවා මේ ඔක්කොමත් එක හැබැයි දැන් මේ කාල සීමාව නම් සාමාන්‍ය වහින දවස් ටිකක් ඉතින් ගිය සතියේ ඉඳලම ආයිමත් ටිකක් වැස්ස වැඩි වෙලා තියෙනවා
1: අද පොඩක් උදේ ඉඳම වහිනවනේ
0: උදේ ඉඳලම වැස්ස වැටෙනවා ඉතින් කොහොම හරි ඉතින් නාගෙන ඇඟ සෝදගෙන එහෙම වැඩට ආපු අය
1: හරි නාගෙනම යන්
0: දැන් තෙත වේලෙන්න හොඳට වැඩ කරන්න ඇති
1: උදේ
0: නාගෙන ආපු අය වතුර ඇඟින් යන්න ඔළුව වේලෙන්න දැන් වැඩ කරලා තියෙන්නේ දැන් තියෙන අයම හවසට නාගෙන ගෙදර යන්න ගිහින් සබන් ගා ගන්න
1: එච්චරයි තියෙන්නේ
0: රයිට් ඉතින් කොහොමදත් අපිට බාධාවන් කියන එක නේද අභියෝග කියන ඒවා ජීවිතේට අපි පුරුදු වෙන්න ඕන දේවල්.
1: ඒව
0: එනවා කොයි වෙලාවෙ කොයි විදියට ළඟාවෙ.
1: ඔළුවට කඩාපාත් වෙයිද කියලා දන්නේ නැහැ.
0: ඉතින් ඒවා ඉතින් ඔළුවට කඩාපාත් උනත් මේක මට අපි අභියෝගයක් මේක මට ආපු ලොකු මේකක් කියලා හිතලා.
1: හහ්.
0: අපි බෙල්ල පාත් කරගෙන බෙල්ල කඩාගෙන වැටරෝදීන්.
1: හහ්.
0: අපි පරාදයි. ඒ නිසා අපි කොහොම හරි එන අභියෝගය මොන එන දේ ඒක ඔළුව කෙලින් තියාගෙන දරාගෙන.
1: ඔව්.
0: වැඩ කරන්න සමහර වෙලාවවලදී අපිට සිද්ධ වෙනවා.
1: හහ්.
0: ඒක තමයි අපේ පුරුද්ද කරගන්න ඕන දේ. ඒක තමයි අපේ ජීවිතය කියන්නේ. ඉතින් අද හවස 6:00 වෙනකන් ලස්සන සින්දු ගොඩක් කේවිනින් ඩ්‍රයිව් අහන්න වාඩ පුළුවන්කම තියෙනවා.
1: ඒ වගේම මේ පැත්තට මැසේජ් එකක් එවන්නත් පුළුවන්. ඉතින් හැමදාම වගේ කට්ටියක් එකතු කරගෙන දැන් වැඩ කරන තරණග ඉන්නාට පුළුවන්කම තියෙනවා. එතන ඉන්න කට්ටිය එකතු කරගෙන නැත්නම් ගෙදර ඉන්නවා නම් ගෙදර කට්ටිය එකතු කරගෙන ඉන්න බලන්න මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 ට ඔයාගේ WhatsApp message එක මේ පැත්තට එවන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
0: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි. බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි.

0: හතරයි විනාඩි 23යි වෙලාව වෙවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදුවක් අහන්න මැසේජ් එකක් එවන්න ඕන පුළුවන්කම තියෙනවා. අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම RDB බැංකුව කිව්වම ලංකාවේ අපිට ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙන සහ විශේෂයෙන්ම විශ්වාසයෙන් ගනුදෙනුවක් කරන්න හොඳම තැනක් තමයි RDB බැංකුව කියන්නේ. විශේෂයෙන්ම අපි ස්ථාවර තැන්පතුවක් දානකොට හොඳ පොලියක් තියෙන, ඒ වගේම විශ්වාසවන්ත බවක් තියෙන මේ වගේ තැනක් හොයලානේ අපි ස්ථාවර තැන්පතුවක් දාන්නේ. අන්න එහෙම තැනක් හොයන කෙනෙක්ට RDB කියන්නේ හොඳම බැංකුවක්.
1: ඉතින් ආට පුළුවන්කම තියෙන ඔයාගේ වැඩ කටයුතු ටික, ඔයාගේ බැංකුව වැඩ කටයුතු ටික විශ්වාසයෙන් කරගන්න. ඒ නිසායි අපි විශ්වාසයෙන් ඔයාට කියන්නේ RDB බැංකුවට යන්න කියලා. දැන් ඔයා දන්නවා ලංකාව පුරාම RDB ශාඛා 272ක් තියෙන ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙන උන්සෝදනමෙන් ගෙන. ඉතින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් ඔයා දානවා නම් ඒ සඳහා අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට ලැබෙන්නේ RDB බැංකුවෙන්.
0: එවගේම තමයි වගාබීම සරුසාරවත් වගාබීමක් කරගන්න අවශ්‍ය කරන වතුර ටිකට වතුර ටික ගන්න ක්‍රමයක් කල්පනා කරනවා නම්, ඒක විදුලි බිලට තිත තියලා සූර්ය ශක්තියෙන් පමණක් ඔයාලට වැඩේ කරගන්න ඕන කියලා හිතනවා නම්, ඔන්න දැන් පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් වලට පම්ප් එකක් අරගෙන ඔයාලට ඒ වැඩේ හරියටම කරගන්න විදුලි බිලට තිත තියලා.
1: ඉතින් අපේ ගොවි මහතුට අපි හැමදාම මතක් කරනවා, ඔන්න ඉතින් ඩීප් ටෙක් වල වෝටර් පම්ප් එකට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න. ඩීප් ටෙක් වල වතුර මෝටරයට ඔන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ අස්වැන්න සරු කරලා දෙන්න, වගේම ඔයාගේ පිරිවැය අඩු කරලා දෙන්න. සුවිශේෂී මිල අඩු කිරීම එක ඩීප් ටෙක් ආයතනයේ සූදානම් ඉන්න ඔයාට ඩීප් ටෙක් වල වෝටර් පම්ප් එක දෙන්නේ. නිසා දැම්ම කතා කරන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711711711 කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: එවගේම කැම වේල රසවත් කරගන්න, තේ එකක් බොනකොට කෝපි එකක් බොනකොට මතක් වෙන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ගෙදර ටෝන කරන කුළුබඩු ටික තුන පහ ටික මේ දේවල් ටික අරන් යනකොට මිරිස් කුඩු පහ කුඩු මේ වගේ දේවල් ගන්නකොට හැම දෙයක්ම හොඳ ස්වභාවික රසයෙන් ස්වභාවිකව නිෂ්පාදනය කරපු දෙයක් විදිහට ගන්න ආපහු වැග බලා ගන්නවා නම් රසයේ ගුණය ගැන හැම වෙලාවෙම හිතනවා නම් ඒ විජේ නිෂ්පාදන අරගන්න ඕන.
1: ඉතින් තිස් වසරක පාරිභෝග විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන ඔබ අතට පත් වෙන්නේ. නිසා තමයි අපි වාටි කියන්නේ නම් බලලම විජේ ලාංඡනය තිනවද කියලා බලලම විජේ නිෂ්පාදන මෙලදී ගන්න කියලා. ආගේ කැම ටික රස කරගන්න, තේ එකක් ගන්නවා නම් තේ කුඩු අරගන්න පුළුවන්කම තියෙනවා, කෝපි එකක් ගන්නවා නම් කෝපි. මේ හැමදේම වාටි විශ්වාසයෙන් මෙලදී ගන්න පුළුවන් විජේ නිෂ්පාදනත් එක්ක. අපේ රසයේ රටේ සමට වෙදෙන විජේ නිෂ්පාදන ළඟම තින වෙනසලෙක් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙක් වෙන්න පුළුවන්, වාට මෙලදී ගන්න පුළුවන්.
0: හවස 4:26 වෙලාව.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්බිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිට අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න
3: Cool drive vikata
4: lakana

0: හතරයි විනාඩි 31යි වෙලා විවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දැන් පහුගිය දවස් ටිකේම ඩෙන්ගු සම්බන්ධයෙන් වැඩිපුර කතා කරා. මේක කතා කළ යුතු මාතෘකාවක් වෙලා තියෙනවා මේ වෙනකොට. මොකද ඩෙන්ගු වැඩියෙන් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා ඩෙන්ගු රෝගීන්. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කොච්චර කතා කරත් සමහර වෙලාවට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ තත්ත්වය පාලනය කරගන්න බැරි තත්ත්වයකට අවිලා තියෙනවා.
1: තවමත්.
0: ඉතින් ඒ නිසා අපි කොච්චර දැනුවත් පිරීම් කරත් සෞඛ්‍යංශ කොච්චර මැදිහත් වුණත් මේකේ වැඩිම බර තියෙන්නේ මහ ජනතාවට කියන එක මතක තියාගන්න වෙනවා. ඉතින් විශේෂයෙන්ම පහුගිය කාලයේ දුණු දිට්වා සුළු කුණාටුවත් එක්ක යතුණු ගම් වතුර තත්ත්වයන් එක්ක අපද්‍රව්‍ය ගොඩ ගැහිලා තිබුණා ගොඩාක් නගරවල. ඉතින් ඒ තත්ත්වයන් එක්ක මේ ස්ථානවල ඩෙංගු මදුරන් බෝවීමේ සම්භාවිතාව වැඩි වුණා. ඒ නිසා තමයි ගිය ජනවාරි වල ඉඳලම මේ දක්වා මේ තත්ත්වය බරපතල විදියට අපිට බලපෑම් එල්ල කරන්න පටන් ගත්තා.
1: අපි හැම වෙලෙම ඔය සෞඛ්‍යංශය හැම දැනුවත් කරා අපිට පරිසරය හැම සුද්ධ පවිත්‍ර කරගන්න හැම වෙලාවෙම.
0: ඔව් ඒක තමයි. දැන් විශේෂයෙන්ම පහුගිය දින ගණනාවක් අපි නම් කරලම මේක ඩෙන්ගු මර්ධන
1: සතිය
0: ඔව් විදියට නම් කරගෙන ඒ කටයුතු සිද්ධ කරා දිවයින පුරාම. ඉතින් බස්නාහිර පළාත තුල විශේෂයෙන්ම වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා කියන්නේ
1: ඊට අමතරව
0: ඔව් ඊට අමතරව මේ කෑගල්ල එතකොට රත්නපුර මේ වගේ දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු රෝගීන් වාර්තාවෙම ඉහළ ගිහිලා තියෙනවා මේ පහුගිය කාල සීමාව තුළ. ඉතින් ඔබේ වටපිටාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න, පිරිසිදුව තබා ගන්න කියන එක බෝඩ් ගහලා නම් කරලා මිනිස්සු වෙන් වෙන්න දැනුවත් කරලා ඒ තරම් උත්සාහයක් දරද්දිත් ඔබ මේක මගහරිනවා නම් අනතුරේ හෙලාගන්නේ ඔබේ ජීවිතමයි කියන එක
1: මතක තියාගන්න ඕනේ. දැන් අර මේ ගොඩක් වෙලාවට කියන චමින් මේ ස්කෝලවල් වල එතකොට පාසල්වලයි අධ්‍යාපන ආයතනවලයි ගොඩක් වෙලාවට ඩෙංගු මදුරුවන් ඇතිවීමේ සම්භාවිතාව වැඩිලු. කියන්නේ එහෙම තමයි කියන්නේ ඇති වෙලා තියෙනවා කියලා.
0: විශේෂයෙන්ම ආගමික ස්ථානවල ඒ වගේම පොදුවේ පාවිච්චි කරන තවත් ස්ථාන තිබෙනවානේ. මේ ස්ථානවල නොසලකිලිමත් ලෙස යම් යම් දේවල් බැහැර කරලා යනවා. ඒවයින් තමයි විශේෂයෙන්ම මේ තත්ත්වය පාලනය කරගන්න අපහසු වෙලා තියෙන්නේ. මේවට අර අයිතිකාරයෝ නෑනේ. එතකොට තමන්ගේ ගෙවත්ත වටපිටාව නම් තමන්ට අයිති කියලා හරි සුද්ධ
1: කරගන්නවා. තමන්ගේ දේනේ කියලා සුද්ධ කරගන්නවා.
0: නමුත් අර පොදු ස්ථානවල මේකට අයිති කෙනෙක් නෑ.
1: ඔය කවුරු හරි සුද්ධ කරගනීනේ කියලානේ අපි හිතන්නේ.
0: හැමෝටම අයිතියෝ. ඒක නිසා කවුරු හරි කරයි කියලා හැමෝම ඉන්නවා. අන්තිමට
1: කවුරුත් කළා නෑ.
0: මේ ඔක්කොමගේම ප්‍රතිඵලය ඔයා කවුරු හරි කරයි කියලා හිතන් ඉන්න හැමෝටම
1: භුක්ති විඳින වෙනවා. දැන් වෙලා සිද්ධ වෙලා තියෙන්නේ.
0: සිද්ධ වෙලා තියෙන නිසා දැන් හරි මේවා කලමනාකරණය කරගන්න මහා ජනතාව විදියට ඔබට වගකීමක් තියෙනවා කියන එක. වගකීමක් අරගෙන
1: හරි
0: තේරුම් ගත යුතු වෙනවා. හතරයි විනාඩි 34යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වාසනාව සම්බන්ධයෙන් උරගා බලන්න අට අදහසක් තියෙනවා නම් කොහොමද මට මේ දවස්වල වාසනාව කියලා නිකමට හරි හොයලා බලන්න ඕන කියලා හිතනවා නම් ගන්න ගොවිසතලොතරයියක් ඔබේ වාසනාව අරගෙන එන්නේ ගොවිසතලොතරයියෙන්.
1: ඉතින් කෝටි 6කින් අරබෙන සුපිරිත ඇගක් එක්ක ඔන සතිය දින 7ම දිනුම් මදින ලොතරයිය තමයි ගොවිසතලොතරයිය කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළංකප තියෙනවා. ඔයාගේ කෝටිපති හිණේ හැබෑ කරගන්න වැඩි ගොවිසතලොතරයිය මිලදී ගත්තොත් එහෙම. ඉතින් ගොවි ජනතාවට සත සලසන තෑගි වැඩිම ගොවිසතලොතරයිය අර පුලංකප තියන හිතේ හැටියට මිලදී ගන්න.
0: සහල් නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට අඹරුම් කර්මාන්තයට පොල් තෙල් නිෂ්පාදනයට මේ වගේ නිෂ්පාදන කරන කර්මාන්තකරුවන්ට තමන්ගේ වැඩ පහසු කරගන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දෙන නවතම මැෂින්ස් ගණනාවක් තියෙනවා. ඒ තමයි ඩෝම අඹරුම් යන්ත්‍ර පොල් තෙල් ඉන්ද්‍රිය යන්ත්‍ර ඇතුළු මේ මැෂින්ස් ගණනාවක් ඔබට හඳුන්වා දීලා තියෙනවා. ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන යන්ත්‍ර විදියට දැන් අරගෙන ඔයාට පුළුවන් වාගේ බිස්නස් එක ගොඩ දාගන්න.
1: ඔයාට පුළංකව දින එකම වහලැක්කටින් එකම තැනකින් ඔයාට අවශ්‍ය යන්ත්‍ර අවශ්‍ය තාවලින් අවශ්‍ය මාදිලි වලින් ගණයකට යන්න තියෙන හොඳම දන තමයි අලවියෙන් පසු හොඳම හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් නොම්බර 31 ඇල්හේන පාර මහරගම තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැනට යන්නට පුළංකව තියෙනවා. නැත්නම් කතා කළ විස්තර ගන්නත් පුළුවන් 01 677 579 කෝල් එකක් දීලා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: බැස්සනේ මේ දවස්වල ටිකක් වැඩිපුර.
1: ඉතින්
0: ඔය මේ හැම වෙලාවෙම එක එක පැණි බීම ජාති ඒව මේව බොනවට වැඩිය ගෙදර ඉන්න වෙලාවට කොත්තමල්ලි එකක් එම හදාගෙන බිව්වටින් ශරීරය හොඳ ප්‍රතිශක්තිය වර්ධනය කරන පානයක් කියලා කියනවා. ඒව සමහර වෙලාවට හෘද රෝග හැදිලා ඊළඟට ඔය ඔපරේෂන්ස් කරලා ඒ වගේ ණයට මුලින්ම දෙන පානය තමයි
1: කොත්තමල්ලි.
0: කොත්තමල්ලි
1: අපි අහන්නේ බොමු අපි කොත්තමල්ලි නේද?

0: මතට තිත.
1: හවස 4යි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අයින් සර් මනුස්සයෝ. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොන හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු. මම වල්ලා දානවා සර් අහුවෙන තැනක.
1: විසේකාරේ
2: ඔබ කොහොමද බම්මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
3: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටික. කිරිහාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩිනයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ලෝ පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ.
1: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9:00ට

0: හතරයි විනාඩි 52යි වෙලා විවිධින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ කවුද ඉන්නේ අපි වහගෙන මේ වෙලාවේ මැසේජ් කරන කට්ටියක් වෙන මතක් කරමුද
1: මතුගමින් පසන් සඳ කැලුම් ඉන්න මේ වෙලාවේ සින්දුවක් දෙන්නේ කියලා කියනවා ඒත් එක්කම යඳ හදන්නේ පම්බලම වල හෙළ බොජුන් එක පැත්තට ඒ පැත්තේ කට්ටියම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු ශාලිකා ලක්මිනි සරෝජනී චන්ද්‍රන් නදී ඉන්දු මාරියන් මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා ඕකේ ඊට පස්සේ ගල්පාත ගාමන්ට් එක පැත්තට යන හදන්නේ මේ පැත්තේ ඉන්නවා කට්ටියක්ම මාෂා දිල්හානී කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා එතකොට ශ්‍රියාන ඉරංගේ ගයනි කාන්ති මේ හැමෝමත් එක්කම ඊට පස්සේ රුවන් මැසේජ් එකක් දාලා තිනෝ යාවත් එකතු කරගන්නෝ ලක්ෂ්මන් මඩපති දම් මැසේජ් එකක් දාලා තිනෝ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න අපිවත් එකතු කරගන්න කියලා මහේෂි බුලත් කොහොපේටියෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ
0: ඒ වගේම කාමින් දාවත් එකතු කරගන්නව ලස්සන සින්දුවක් අහන්න ඉන්නවා කියලා අකුරෙන් සෙන් මැසේජ් කරලා තිනෝ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා වැඩ කරන තන ස්ටාෆ් එකේ හැමෝමත් එක්කම ඒ වගේම අරුණ සම්පත් තුෂාරතුළු කට්ටියමත් මීර්ගම් ඉඳලා මැසේජ් කරනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේදී RDB බැංකුව විශ්වාසයෙන් යුතුව ගනුදෙනු කරන්න ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් යන්න ඕන හොඳම තැන තමයි RDB කියන්නේ

0: තමයි වගකීමක් තියෙන බැංකුවක් තමයි RDB කියලා. කියන්නේ ඒ තරම් විශ්වාසිතය නිසා අපි ඔබට ඔන්න විශ්වාසයෙන් කියන්නේ RDB වෙතට යන්න කියලා.
1: කෑම වේලක් රසට හදාගන්න වගේම කෑම වේලක් වෙනස් විදිහට හදාගෙන රසට කන්නත් අපි හරි ආසයි. ඒකාකාරී බවින් මිදෙන්න ඕනම දෙයකදී අපි ආසයිනේ. ඒ නිසා තමයි අපි කියන්නේ විජේ නූඩල් එකක් හදාගන්න, තෝස පිටි මිශ්‍රණය ගෙනහිලා විජේ තෝස එකක්, එහෙම නැත්නම් කුරක්කන් පිටි පැකට් එකක් ගෙනහිලා හැලප තලප මේ වගේ දේවල් ටිකක් හදාගන්න.
0: වල
1: පුරුවන්කම තියන පුංචි දරුවට වැඩිහිටියට ඕනම කෙනෙක්ට රසට කෑම ටිකක් හදලා දෙන්න, පෝෂණය ගුණය මේ හැම දෙයක්ම එකතු වුන තැන තමයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ.
0: ඔව් ඉතින් අපි කියලා තියනවා දැන් ඇලෙන්න බැරි වෙනතු නූඩල්ස් එකක් හදාගන්න එක හැමෝටම කරන්න බැහැනේ. හැබැයි ඒක කරන්න තවර තීරණ හොඳම නිෂ්පාදනයක්. එතකොට තමයි ආට පලං වෙන්නේ ඇලෙන්න බැරි වෙනතු නූඩල්ස් එකක් උනත් හදාගන්න. ඒක නිසායි අපි ඔබට කියන්නේ විජය නිෂ්පාදන මිලදී ගන්න කියලා. විජය නූඩල්ස් එකෙන් ආට පලංකම තියෙනවා. ඔන්න හොඳට රසට නූඩල්ස් එකක් හදාගන්න. එතනින් එහාට ගියාම දැන් ඒ කිව්ව විදිහටම කුරක්කම් පිටි, එතකොට ඉන්දියාප්ප පිටි, රතු ඉන්දියාප්ප, සුදු ඉන්දියාප්ප මේ වගේ ගණනාවක් තියෙනවා නිෂ්පාදන වලට. කැමති විදිහට මිලදී ගැනීම කරන්න පුළුවන්. අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්න එපා. විජය කියන නම තියෙනවද කියලා බලලම ඔන්න විජය නිෂ්පාදන මිලදී ගන්න.
1: හවස 4:55 වෙලාව.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: කටි පිළිපසර වෙනකෝ
3: මෑණියෝ
2: සෙව්වන්දි මෑණියෝ
3: සෙව්වන්දි මෑණියෝ

0: අපි දන්නවා මේ රථය ඔබතුමේක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රථය සර්ච් කරන්න සිද්ධ
1: වෙනවා. ඔබ හදන්නේ කළුගලේ ඔළුව ගහගන්න.
2: දෙයියන්ගේ මගේ පිහිටයි.
3: අයියෝ! කළුගලේ යන වෙලාවට වර්ත කලාපාතුරේ. මොකද වාසන අයියා?
4: පොඩි අවුලක්. කටුසෙක් ඉන්න පාට මාරු කරන්නේ.
3: Right කරමු කරමු. මොකද්ද පල්ස් එකක්ද ඩිස්ක් එකක්ද එම නැත්තම් ට්‍රකක්ද රේලක්ද මොකද්ද කන්දි
4: ට්‍රකක් බන් ට්‍රකක්
3: රෑඩ කරමු රෑඩ කරමු
2: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
5: සුබ සන්ධ්‍යාවක් හවස 5:00 දන් වෙලාවට

0: அவசர பகாய் வினாடி பகாய் அப்ப தேவனி பேடாவில தீன இவனின் டிரைவேக்க மே பேர் புலுவாங்கம் தீனோ கேமதி மலாசம் சிந்து கூட கஹன்ன
1: மே பத்திர மெசேஜ் எக்க கேவான் புலாங்கம் ஆட ஐ திங்க் வினத வகேம இல கிய பே வகே மே பத்திர மெசேஜ் எக்க கேவான் கட்டியக்க கொது கரகான பிந்துய ஹதாய் பிந்துய துணாய் அனுதுனாய் பகாய் அனுதுனாய் ஹத பிந்துய ஹதாய் பிந்துய துணாய் அனுதுனாய் பகாய் அனுதுனாய் ஹதட வாகி வாட்ஸ்அப் மெசேஜ் எக்க மே பத்திர எவான் கட்டியக்க கொது கரகான
0: දැන් අපි ෆෝන් එකක් එහෙම ගත්තට පස්සේ අලුතෙන් ෆෝන් එකක් ගන්නවා කියලා හිතන්නකෝ.
1: ඔව්.
0: ගත්තට පස්සේ ගල්ත මුල් දවස් දෙක තුනේ නැත්නම් මාසයක් දෙකක් විතර නැග.
1: අම්මෝ පරිස්සම.
0: පරිස්සම කියන්නේ ආයි
1: පිය දානවා. වැටේ කියලා පරිස්සමෙන් කොට්ටේ උඩින්
0: තියෙනවා. ඔව්. ඉස්සෙල්ලම ගත්ත ගමන් ටෙම්පර්ඩ් ග්ලාසයක් ගහලා මේක
1: බෑග් කවරයක්
0: දාලා පරිස්සමට අරන් එනවා. ටික කාලයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ටෙම්පර්ඩ් එක වැටිලා මොකක් හරි ඩැමේජ් වුණා කියනකො ඊට පස්සේ ටෙම්පර්ඩ් එක ආයි දාන්නේ නැහැ කාලයක් ඔය තව ටිකක් බින්දිච්ච දෙන් කියලා ඉන්නවා
1: එතකොටම දාගත්තා
0: කියලා එතකොටම දාගත්තින් කියලා ඉන්නවා ඊට පස්සේ බෑග් අවේ කර නිකන් අර මේ කහ පාට වෙලා ඒකේ කොන් කැඩිලා
1: පාවිච්චි කරන්න බැහැ ඒත්
0: පාවිච්චි කරන්න බැරි තත්ත්වෙට
1: ආව
0: ගානක් නැහැ
1: ඔය
0: පාවිච්චි කරනවා අනේ කවුර බලන්න ෆෝන් පිස්සු
1: අත්‍යවශ්‍ය දේවල් කරගන්න ෆෝන් එක ගන්න
0: කෝල් එකක් ගන්න ෆේස්බුක් යන්න ඕක නෙමෙයි ෆෝන් එක තියෙන්නේ
1: ඕකට IP තන් කරගෙන බෑග් කවර් ගන්න ඕනේ
0: කියලා මට්ටමට එනවා
1: හරි
0: ආයි ටික කාලයක් කොහොම ගිහිල්ලා ගිහින් ඔන්න ආය හිතනවා ඔගේ අනුන්ගේ ෆෝන් දාගෙන උඩරේ මේ දිලා ඔකට ඔන්න බෑග් කවර් එකක් අරේ මේ දාලා ආයි මට් ලස්සන කරලා ගන්න ආයි සතියක් යනකොට ඔක පොඩ්ඩක් එහෙම මෙහෙම යනකොට
1: ආයි මතක නෑ ඉතින්
0: ආයි මතක නෑ සමහර අයද ජොබ් වලට ගියාමත් ඔහොම තමයිනේ ජොබ් එකකට ආපු මුල් කාලේ හොඳට වැඩ කරගෙන ආරේ මේ ඉන්නා ඊගස්ස ටික කාලයක් ගියා
1: දවස
0: පායනවා
1: මොන හැමදාම උදේ යනවා හවස එනවා
0: කිසිම ඇගේමක් නැහැ වටිනාකමක් නැහැ මොකක් කරත් එකයි කියන වගේ තැනට
1: උදේ වෙනව රෑ වෙනව ආයු උදේ වෙනව රෑ වෙනව ඔක තමයි කියලා හිතනවා
0: ඔය සාමාන්‍ය විදිහට අර ෆෝන් එක වගේ තමයි එහෙම වෙනවා ඉතින් ඒකට අපි අර ඒකට පුරුදු කරනවා කියලා මට නම් හිතෙන්නේ. ඒකට ඒ தත්තට
1: අපි ඇද වැටෙනවා.
0: ඇද වැටෙනවා. ඇද වැටෙනවා.
1: හරි.
0: වචනේක. ඒ ඇද වැටෙන්නේ අපිට අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ ඇගීමක් නේද? මොනවා හරි දෙයක් කරාට පස්සේ ඒ දේ ඇගීමක් ඔය ජොබ් කරන අයගෙන් දන්නවා බෝනස් දෙනවා කියන්නේ.
1: හහා.
0: බෝනස් එකක් දෙන්නේ ඇගීමක් විදියට. මේ වැඩේ හොඳට කරා. මොනවා හරි ඇගීම් ලියුමක් ඒ වගේ දෙයක් කරන්නේ එයාට තම දිරි ගන්නවල වැඩේ කරගෙන යන්න. ඒකෙන් තමයි යා ආයතනයට හොඳ සාධාරණයක් කරන්න
1: එයාට
0: පෙළඹවීමක් ඇති වෙන්නේ. ඉතින් නැතු ඔය කොල කෑල්ලක් දෙන එකෙන් මොකද්ද අපිට ලැබෙන වාසිය? අපිට මොකද අඩු ගානේ හවසට ගිහිල්ලා ප්ලේන් ටිකක් බොන්න පුළුවන්ද ඕකෙන්? බෑ. ලියුමක් හරි මොන හරි අගේම් ලිපියක් දෙන එකෙන් වෙන්නේ අපි ජොබ් එකට තව වැඩ කරන්න තව ආයතනයට දෙයක් කරන්න ඕන කියලා
1: ආසේ හිතරනේ අපිට
0: මොටිවේෂන් එකක් එකක් ලැබෙන්නේ ඉතින් ඒක තමයි වටින්නේ නේද එහෙම නැතුව පොඩි මොන හරි දෙයක් වුණ ගමන්ම ඒකට මේ
1: කෑ ගහලා
0: ඊට පස්සේ ඉතින් අර මානසික වැටිලා ධන ස්තුවාල වෙලා නැගිට ගන්න
1: බැරිවෙනකොට
0: රිදෙනවා ඉතින් ධන ගහගෙන ඉන්නවා දන ගහගෙනම ඉන්නවා
1: අපිත් ඉතින් කිසිම මේකක් නැහැ අපිත් ඔහේ ඇවිල්ලා
0: යනවා
1: හරි
0: ඉතින් ඒක නිසා දණින් ගැටෙන්න කලින් මානසිකව වැටෙන්න කලින් මනසෝ නැගිටවල තියාගන්න ඕන
1: ඔව්
0: ඒකට පොඩි ඇගීමක් තියෙන්න ඕන වටිනාකමක් තියෙන්න ඕන වටිනාකමක් දෙන්න ඕන ඒක තමයි වෙන්න ඕන නේද
1: ඒතර තමයි දෙයක් කරන්න තව ටිකක්
0: ආස හිතෙන්නේ
1: කටියක් එකතු කරගෙන WhatsApp message එකක් දාලා තියන්න.

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: හවස පහයි විනාඩි 18යි වෙලාව විනින් ඩ්‍රයිවර්. හගෙන ඉන්න වෙලාව දැන් ඔයා වෙ මේ මූණ පැහැපත්ව තියාගන්න.
1: හරි.
0: රූපලාවන්‍ය ගැන හිතලා.
1: හහ්.
0: ආ මේ
1: මොනවද ගන්න කියලා අහන්න
0: එපා. මොනවද කරන්නේ? මූණ ලස්සනට තියාගන්න. ශරීරය ලස්සනට තියාගන්න. මොනවද කරන්න කියලා අහුවදින්.
1: ශරීරය ලස්සනට නම් මුකුත් කරන්නේ.
0: මූණ ලස්සනට තියාගන්න.
1: හරි.
0: මොනවද කරන්න කියලා අහුවදින්.
1: හා.
0: උත්තර දෙයි. මම ෆේෂල් එකක් කරනවා මාසෙකට සරක්.
1: ක්ලීන් අප් එකක් කරනවා.
0: මම ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. ඔහොම දේවල් කියයි. හැබැයි මේ කොයි වෙලාවක හරි හිතලා තියනවද මේකට නිකන් ස්වභාවික සත්කාරයක් ලැබෙන දෙයක් මොනව හරි කරන්න ඕන කියලා එහෙම තරකින් හිතලා තියනවද?
1: හිතලා තියනවා.
0: මොනවද කරලා
1: තියෙන්නේ?
0: යෝගට් කන්නේ නේ? කන්නේ නැද්ද? මුණේ හලා ගන්නවද?
1: ඒවත් කරනවා. ඉතින් ඔයා දන්නේ නැහැ නේ? ඒකනේ.
0: අන්න ඒකයි. දැන් මෙහෙමයි.
1: හහ්.
0: ගෙදර පොල් විඳිනව නේද හැමදාම?
1: පොල්?
0: ඔව්.
1: ඔව්.
0: හැමදාම ගොඩක් කලාවට ඉතින් දවසකට සැරයක් විතර පොල් ගෙඩියක්
1: විඳිනවානේ.
0: වතුර ටිකද මොකද කරන්නේ?
1: බොනවා.
0: ශමරුනේ.
1: හොඳයි.
0: හහ්. එහෙම කරනවා නම් හොඳයි.
1: ඔව්.
0: හැබැයි ගොඩක් අය කරන්නේ ඔක සිංක් එකට හරනවා.
1: ඔව් ඔව්.
0: ඒ තමයි කරන්නේ ගොඩක්
1: අය. මම බොනවා.
0: දැන් බොනවා නම් නියමයි.
1: හහ්.
0: එහෙනම් ඒක තමයි වාගේ ඔය
1: සුන්දරත්වයේ රහස.
0: ඔයා
1: හොයාගත්ත හොඳේ කියන්න බා කාටවත්.
0: කියන්න පුළුවන් අපිට සුන්දරත්වයේ රහස ඒක කියලා.
1: හරි.
0: මේ කොයි කාලද බොන්න මම ඉඳ ළඟදී ඉඳලා පොලොතර බොන්න බලන් තියෙන්නේ. එහෙම නෑ
1: අනේ. ඉතින් ඔය
0: මේට එනකොට නම් පොලොතර බීලා තිබුණේ නෑ. මම ළඟදී ඉඳලා තමයි පොලොතර බොන්න පටන් ගන්න තියෙන්නේ. කොහරි මේ පොල් වතුර මොනවා කියන්නේ? වාගේ රූපලාවන්‍ය පැත්තෙන් හොඳ සහනයක්.
1: හා හා
0: හොඳ දෙයක්. දීප්තිමත් සමක් වෙනුවෙන්
1: අපි
0: කියනවානේ දීප්තිමත් සමක් ඔබට ලබා ගන්න.
1: පොල් වතුර බොන්න.
0: නෑ. අර ක්‍රීම් එක පාවිච්චි කරන්න. මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න කියලා අපි ඇඩ්වර්ටයිස්මන්ට් අහලා තියෙනවානේ.
1: ඔව්.
0: හැබැයි අපිට දැන් කියන්න පුළුවන් ඔබට දීප්තිමත් සමක් ලබා ගැනීමට.
1: හරි.
0: පොල් වතුර බොන්න. ඒකල කියන්න බුණා. මොකද මේ ඇත්තටම පොල් වතුර වල තියෙන සංඝටක ගත්තට පස්සේ
1: අපේ
0: හැමට ලොකු හොඳ දෙයක් වෙනවා කියලා තමයි කියන්නේ.
1: පොල් වතුරෙන්
0: ඉතින් කුරුලෑ පාලනය කරන්න, සම වියලීම වළක්වා ගන්න, වගේම ස්වභාවික දීප්තියක් ලබා ගන්න හොඳ හැකියාවක් තියෙනවලු පොල් වතුර පානය තුලින්.
1: ඒ
0: නිසා තමයි කිව්වේ මම මේ
1: පොල් වතුර බොන්න කියලා.
0: ඉතින් මේකෙන් එච්චර ඒ විතරක් නෙවෙයි.
1: තව
0: ගොඩාක් සෞඛ්‍යම වාසි තියනවා කියලා තියෙනවා. ශරීරය සජලනය කරන්න. ඒ කියන්නේ විජලනය වෙන එක නවත්ත ගන්න. හොඳයි කියලා කියනවා. දැඩි මහන්සියකදී වෙහෙසකර අවස්ථාවකදී විශේෂයෙන්ම ක්‍රීඩා කිරීමෙන් පසු ශරීරයට පොල්ලතුර ටිකක් බොන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා කියලා කියනවා. ස්වභාවික ක්‍රීඩා පානයක් විදියට. ඒක එනර්ජි ඩ්‍රින්ක්ස් තියෙනවනේ.
1: එහෙම
0: ගත්තට පස්සේ මේක හරි ස්වභාවිකව ගන්න පුළුවන් හොඳ එනර්ජි ඩ්‍රින්ක් එකක්. ඒ වගේම රුධිර පීඩනය පාලනය කරන්න, හෘදයාබාධ අවදානම අඩු කරන්න, වකුගඩුවල තියෙන ගල් අයින් කරන්න, ඇතිවීම වළක්වන්න
1: පොල්ලතුර
0: හොඳයි කියලා තියෙනවා. ඒ වගේම ජීර්ණ පද්ධතිය සුරකින්න,
1: ඔය
0: බඩ පිපුම මල බද්ධය වගේ ඒ වගේ රෝග තත්ත්වයන් වලට තාම වටිනා කියන පානයක් විදියට
1: පොල් වතුර අපිට කියන්න පුළුවන්.
0: ඔ මේක පොඩි දරුවන්ට උනත් පාවිච්චි කරන්න පුළුවන්, දෙන්න පුළුවන්.
1: සාමාන්‍ය
0: අවුරුදු 6න් ඉහළ දරුවන්ට සාමාන්‍ය මාස 6න් පස්සේ දරුවන්ට දෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් එතකොට මේක එහෙම ගත්තට පස්සේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න ගොඩක් ඉවහල් වෙන පානයක් කියලා කියනවා.
1: බැලුවා පොල් වතුර ටිකකට කරන්න පුළුවන් දේවල්.
0: අපි මෙච්චර කල් සිංක් එකට හැල්ල තියෙන්නේ නැත්නම් එළියට විසික් කළා තියෙන්නේ.
1: මෙච්චර වටින දෙයක්ද?
0: ඌ ගොඩක් වටින පානයක්. විශේෂයෙන්ම මේක ලංකාවේ අපිට ඕන හැටි පාවිච්චි කරන්න පුළුවන්. ඕන ගෙදරක පොල් ගෙඩියක් බිඳිනවා. අපිට පොල් කියන එකකින් මම අඩුපාඩුවක්
1: නෑනේ.
0: කොහොම හරි පොඩ්ඩක් මිල වැඩි වුණත් පොල් ගෙඩියක් කොහොම හරි මිනිස්සේ කරගෙන යනවා. ඉතින් ඒක තමයි අපි විසික් කරන්නේ. සමහර වෙලාවට ඒක විසික් කළා අපි කඩේට ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා ගන්නවා. මේ ඔක්කොම ලෙඩ ටික හැදෙන. ඔය කිව්ව ලෙඩ ටික වළක්ව ගන්න තියෙන ලෙඩ ටික
1: අනිත් පැත්ත හරවන්න
0: පුළුවන්. මොකක් හරි පානයක් අරගෙන අපි බොනවා.
1: අපි කියන හිතන හොඳයි කියලා.
0: තව සල්ලි දෙනවා.
1: හරිද? අර නිකන් හම්බෙන පොල් අර සල්ලි දීලා ගන්න පොල් ගෙඩිය.
0: ඔව්. හැබැයි
1: අර නිකන් ගාලිවර වල අර වතුර ටික බොන්න පුළුවන් එක බොන්නේ නැහැ.
0: බොන්නේ නැහැ. ඉතින් ඛනිජ ලබන පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම් සහ කැල්සියම් බහුල වඩංගු වෙනවා කියලා කියනවා.
1: ඉතින්
0: ඔව්. අඩු කැලරි මෙහි අඩංගු සීනි සහ කැලරි ප්‍රමාණය ඉතාමත් අවමයි කියලා කියනවා. ඉතින් කෘතිම සිසිල් බීම වර්ග වෙනුවට හොඳම ආදේශකයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිඔක්සිකාරකයක් විදිහට සෛල ආරක්ෂා කරන සහ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන අපි කලිනුත් කිව්වා මේක හොඳටම ඉවහල් වෙනවා කියලා කියනවා. ඉතින් අදින් පස්සේවත් කවුරු හරි මේක පොල් වතුර ටික විසික් කරනවා නම් පොල් ගෙඩිය බිඳලා
1: දෙපාරක් හිතන්න. දැන් මොනවද අපි කිව්වේ නැති දේවල්? ලෙඩ රෝග
0: දෙපාරක් නෙවෙයි දහපාරක් කරයි මේක මතක තියාගන්න. ඔය බෝන ඕන රෝග කියලා තියෙන කාණ්ඩ වලින් සෑහෙන ප්‍රමාණයකට මේක හොඳම ඖෂධයක් විදියට ආවිෂ කරන්න පුළුවන්.
1: විසික් කරන දෙයකනුත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා හිතන්න දෙයක් ඉතින්නේ.
0: අන්න ඒකයි. ඉතින් අපිට මේක මේ නිකන් ලැබෙන හිඳ තමයි සමහර වෙලාවට මේක අගයක් නැති. ඔය කඩේ තිබුණා නම් පොල් වතුර බෝටල් කරලා
1: අම්මෝ සල්ලි දීලා ගන්න හැටි.
0: රුපියල් 200 300යි කියලා ගහලා.
1: දැන් තියෙනවා.
0: තියෙනවා. ගන්න තිබ්බනම් මේක මෙහෙම කියලා මේකේ තව ලේබල් එකේ ගහලා තිබ්බනම් මෙන්න මේ ලෙඩ රෝග වලට මේක හොඳයි කියලා.
1: අන්න එතකොට ගන්නවා.
0: ගන්න බල්ක් පිටින්. 5:24 වෙලාව.

0: සපහයි විනාඩි 32යි වෙලාව හදපතුලේ කොච්චර දේවල් නම් තියනවදනේ
1: ඒකනේ කියා ගන්න කැමයි කෙනෙක් නැත්තේ
0: අන්න ඒකයි වැඩේ රයිට් අපිට කියන්න තැනක් හොයාගන්න පුළුවන් නම් මගේ හදපතුලේ මෙන්න මෙහෙම වැඩක් තියෙනවා මේකට මම මුදල් ටිකක් ඉතුරු කරගන්න ඕන එහෙම ඉතුරු කරගෙන තමයි මම මේ හදපතුලේ මගේ තියෙන මේ ප්ලෑන් එක මං එලියට දෙන්නේ කියලා කවුරු හරි කියන්න බලාපොරොත්තුන් ඉන්නවනම් අන්නේ හදපතුලේ තියෙන දේ දැම්මම හැබෑ කරගන්න බෑ මට සල්ලි ඕන තව ගොඩක් කියලා හිතනවා නම් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න හොඳම තැනක් තමයි
1: RDB කියලා කියන්නේ. ඉතින් ආට පුලංකම තියෙන ඉහළම රැකවරණයේ සමගින් ස්ථාවර තැන්පතුවක් දාන්න ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිවාට ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් දිවයින පුරාම RDB ශාඛා 272ක් තියෙන ආට පුලුවන් ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාට අවශ්‍ය කරන දේ ඔන්න ලබා ගන්න.
0: විජේ නිෂ්පාදන ගෙදර කෑම වේල රසවත් කරන්න මුළු තැන්ගේ රසය වැඩි කරන්න මුළු තැන්ගේ කිව්වේ මේ මුළු තැන්ගේ හදන කෑම වල. නැත්නම් මුළු තැන්ගේ රස වැඩි
1: කරන්න.
0: විජේ නිෂ්පාදනට එහෙම හැකියාවක් නැහැ. මුළු තැන්ගේට ගිහිල්ලා හදන කෑම වේල රසවත් කෑම වේලක් කරන්න විජේ නිෂ්පාදන වල තියෙන පුදුම හැකියාවක්.
1: ඉතින් අපේ රසයේ රටේ සමර වෙදෙන විජේ නිෂ්පාදන වන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලනම ළගම වෙලෙන්සලෙන් එහෙම නැත්නම් සුපිරි වෙලෙන්සලෙන් මිලදී ගන්න.

වෙනුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: කියන්නේ ගැල දෙකක් කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
0: තුමයි මේ කඩල බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: හවස 5:38 වෙලාව.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.7

0: තනි වෙලා.
1: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ?
2: මම මෙතෙන්ට ටික කාසි. හරි නිස්කලංක.
1: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන ගොඩාක් තියෙනවා.
2: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
0: තිමිර උඩල් මත අධ්‍යක්ෂණයක්.
1: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
2: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
1: අපි බලමු කොෂනා.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනෙක තනි වෙලා.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: තිමිර උඩල මත නිර්මාණයක්.
5: සුදු බේබී යන උඩට යවන නැන්ද මේ අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් මහත්තයෙක්. අපි අර තේ එකක් දෙමු නේද? මහන්සිත් ඇතිනේ. ඩ්‍රයිවර්ලට තේ බොන්න කම්පැනිේ කැන්ටිම තියෙනවා. ගෙවල් ලස්සේ දාගෙන එහෙම තේ දෙන්නේ නැහැ. සුදු වේ බියන් උඩට. නැන්දි පව් නේද? මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. සුදු බේබී ඇවිල්ලා ඒ විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. යන්නයි කිව්වේ උඩට.
0: සිහිනක තනි වෙලා.
6: නිකලි. මොකද ප්‍රශ්?
7: මොකද නැස?
6: මෙතන ඉන්න මොකක් අය හිතාගෙන ඉන්නේ මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා. මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා. නිකලි. ඔයගනම් ගන්නවා.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනෙක තනි වෙලා.
4: ලකන්ද රේඩියෝ ITN.
8: 5:45.
4: ලකන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.
9: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: ඩෙංගු අධි අවධානමක විසඳුම් හිමුව වසර 37ක ගැටලුව. පොලිස් රාජකාරියට බාධා කළ 11ක් රිමාන්ඩ්. අමෙරිකා ඉරාන සාම ගිවිසුම.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: බහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හවස පහයි විනාඩි 53යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක අදත් තදින් ඔන්න හැන්ද වෙලා.
1: ඔව්.
0: දැන් මේ සතියත් ගෙවිලා ගිහිල්ලා අද රහස්පතින්දා.
1: හහා.
0: නේද?
1: ඔව් මේකනේ.
0: දවසත් මතක නැහැ සමහර වෙලාවට අපිට.
1: ඔව්. මරණ මතකම නැහැ.
0: ඔය එනවා යනවා. ඔය එනවා යනවා. ඔය එනවා යනවා.
1: ඔන්න හෙට සිකුරාද වෙලා?
0: ඔන්න සිකුරාද වෙලා කියලා. ඊට පස්සේ ආයිමත් නියමයි.
1: ඔන්න ආයි සමුදා වෙලා.
0: ඉවිදා. දවස් දෙකක් නිවාඩුයි කියලා.
1: හහා.
0: කඩපුරා ගියාගෙන ගින් ආය සවුද එනවා. ඉතින් හොම්බ බිම යනගෙන වැඩ.
1: ඊට පස්සේ අපි කියන අද සඳුදා.
0: අද අගහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා කියලා.
1: ඔය චක්කරේ වෙනස් වෙන්නේ
0: නැහැ. වෙනස් වෙන්නේ නැහැ මහත්තයෝ. ඒකින් දන්නේ නැහැ. ඉතින් වෙනස් කරන්නත් බෑ.
1: ඒකනේ.
0: අපි දුවමු ඉතින් මේ චක්‍රේ වටේ දුවමු.
1: හහ.
0: රයිට් විජේ නිෂ්පාදන එකතු කරගෙන ඔයගේ කැමරේල හදාගන්න වැඩි.

0: හිතනව නම් ඔය රසකාරක දාව ඔය කෘතිම දේවල්
1: ඒව
0: කන්න ප්‍රශ්නයක් නෑ හැබැයි ටික කාලයක් ජීවත් වෙන්න ඕන මේ මේ තාම කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතය
1: අපි උපරිමයෙන්
0: ප්‍රයෝජන ගන්න ඕන ඒකෙන් මොන හරි එලවට මෙලවට දෙලවටම උනා හරි කරගන්න ඕන කදාගෙන කන්න රසවත් විදියට ඒ වගේම පෝෂණය ගුණය ගැන හිතන්න පුංචි දරුවන්ට වැඩිහිටියන්ට දෙන්න ඕන විදියට හදාගන්නව නම් අපේ රටේ හොඳම කුළුබඩු ටික යොදාගෙන නිෂ්පාදනය කරන විජේ නිෂ්පාදන අරගන්න.
1: ඉතින් ඕනම කෑමක් කටට රසට හදාගන්නකොට ඔයාට නියම කුළුබඩු ටික අවශ්‍ය කරන. ඒ නිසායි අපි කියන්නේ ඒ ගන්න කුළුබඩු ටික නිම ප්‍රමිතියෙන් තියන නියම තත්වකින් ගුණාත්මකවෙන් තියන දෙයක් ගන්න කියලා. ඒ නිසා තමයි අපි වගකීමෙන් ඔයාට කියන්නේ විජේ නිෂ්පාදන ගන්න කියලා. තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන ඔබ අතට පත් වෙන්නේ. ඒ නිසා තමයි දැන් අපේ රසේ රටේ සමද විතරක් නෙවෙයි ලෝකයේ සමරත් විජේ නිෂ්පාදන අරගෙන යන්නේ. ඉතින් අර පුළංකම දිනවා ළඟම
0: හේතුවක් තමයි අපි ස්ථාවර තැන්පතුවක් දාගන්න අපිට පුළුවන්කම ලැබෙනවා කියන එක. ඉතින් ස්ථාවර තැන්පතුවක් දාගන්නකොට ඔහි කොයි හරි කමක් නැහැ දානවා කියලා හිතලා
1: ළඟම බැංකුවේ දාගන්නවා.
0: ඔව් එහෙම සල්ලි දාන වැඩක්
1: නැහැ.
0: හොඳ පොලියක් ලැබෙන විශ්වාසවන්ත බවක් තියෙන තැනක තමයි අපි ඉතිරියක් කරන්න ඕන. ඒකට හොඳම තෝරා ගැනීමක් තමයි RDB කියලා කියන්නේ.
1: ඉතින් අපි RDB ගැන කතා කරා. ඉතින් RDB ශාඛා ලංකාව පුරාම 272ක් තියෙන ඔබට පුළුවන් ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගන්න ඕනතර ගියොත්. එහෙම දැන් අපි කතා කරා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් ඔයා දානවා නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය වාට ලැබෙන්නේ RDB බැංකෙන්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙන ස්ථාවර තැන්පතුවකට ඔන්න විශ්වාසයෙන් තෝරගන්න RDB බැංකුව.
0: ඩෝමා මැෂින්ස් අරගෙන දිනු වෙච්ච මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? තමන්ගේ කියලා කර්මාන්තයක් පටන් ගන්න තමන්ගේ කියලා බිස්නස් එකකින් දිනු වෙන්න බලාපොරොත්තු හිර දැක්ක අයට ඔන්න දැන් මැෂින්ස් කනනාවක් ඩෝමා හඳුන්වා දීලා තියෙනවා මාක්ස් වෙන හෝල්ඩින් සමාගමෙන්. ඒ මැෂින් අරගෙන ඔයාලට දිනු වෙන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: ඉතින් අපි කිව්වා සහල්ලාශ්‍රිතව මොනාහරි ව්‍යාපාරයක් කරනවා නම් දැන් ඩෝමා වෙති කළුවර ඉවත් කිරීමේ යන්ත්‍ර කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මෙන්න මේ යන්ත්‍ර ටික ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ අපි කිව්වා පුංචිට ව්‍යාපාරයක් කරනවා නම් සහල්ලාශ්‍රිතව ස්ටීම් බට්ටව ගන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල ව්‍යාපාර හිමිකරුවෙක් නම් ඔන්න විශ්වාසයෙන් ගන්න පුළුවන් කණු දෙකේ එලිවේටර් යන්ත්‍ර. මේ වගේ යන්ත්‍ර රසක් තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට ගියොත් ඔයාලට පළංකම තියෙනවා. අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වෙනින් මේ යන්ත්‍ර මිලදී ගන්න. අලවීන් පස හොඳ සේවාවක් දෙන තමයි තනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඒ නිසා අපි කියන්නේ බය නැතුව යන්න කියලා. නොම්බර 30 කැල්හෙන පාර මහරගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන්නේ. එතනට ඔයාලට යන්න පළංකම තියෙනවා. කතා කරන්නත් පුළුවන් 01176 679 579
0: හවස 5 විනාඩි 57යි වෙලාව.

0: Radio ITN ratata waga kiyana radio
1: deyangema pihitai
2: aaye me pera pinak tiyenno aayalan mahatta
3: ege me paren ahula gena ave kal එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
4: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: ලොකෝ ලොකු මහත්තයා. ඔබ බොඩි එක. පිටුව හදලා ගන්න පුළුවන් ලොකු මහත්තයා. දේවාන් සරණයි.
4: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: සුබ සන්ධ්‍යාවක්. කවස 6යි විනාඩි 1යි වෙලාව.

0: හව සහයයි විනාඩි 5යි වෙලාව. සමහරුන්ගේ පුරුද්දක් තියෙනවා.
1: ඔව්.
0: එයාලගේ පුරුද්ද තමයි මේ උදේ ටිකට් කවුන්ටරේ ආරිනකොටම ටිකට් එකක් ගන්න ඕන. මුල්ම ටිකට් එක මං ගන්නෙ.
1: එහෙම
0: නැත්නම් උදේ පාන්දර තියෙන ටිකට් ගොඩෙන් මම ගන්නවා ටිකට් එක.
1: උඩම
0: තියෙන එක ගන්නවා.
1: එහෙම
0: නැත්නම් දැන් අර තමන්ගේ එදා දවසේ වාසනාව තියෙන මෙන්න මේ අංකයට ජය අංකය කියලා එකක් තියෙනවනේ. ඒක බලාගෙන ඇවිල්ලා ටක් ගාලා ලග්නෙට අහගෙන ඉඳලා ඇවිල්ලා ඒකෙන් බලලා ගන්නවා. ඔයගේ තියෙනවා එක එක ට්‍රික්ස් තියෙනවා. තවත් සමහර ඉන්නවා අවසාන ටිකට් එක ගන්න.
1: ඔව්.
0: හරිද?
1: ඉතුරු වෙලා
0: අවසාන ටිකට් එකේ තමයි වාසනාව තියෙන්නේ කියලා හිතනවා. එහෙම හිතනා තියෙනවා.
1: ඉතින්
0: ගෙදර යන ගමන් මේ වෙලාවේ සමහරට ටිකට් කවුන්ටර් එකට ගියොත් ටිකට් එකක් දෙකක් වෙන්න දීති ඉතුරු වෙලා තියෙන්නේ. දවස් 30 විකිනිලා.
1: හැබැයි වාසනාව තියෙන්න පුළුවන්.
0: ඒක
1: අපිට කියන්න බෑනේ නේ.
0: දෙකම කඩාගෙන යනවා.
1: ගාලා.
0: හරි. ගෙදර ගිහින් බලනවා රෑට. අම්මෝ.
1: අංග ගියක් විතර ඇදලා තිබ්බොත් කොහමද?
0: හිට උදේ වෙනකොට.
1: අපිවත් අමතක වෙයි.
0: අපි අමතක වෙයි. ගොවිසත ලොතරැයියක් අරගෙන යන්න අද ගෙදර යන ගමන් ගොවි ජනතාවගේ සේවය සලසන ලොතරැයිය විතරක් නෙවෙයි සම්මස්ත මහ ජනතාවගේම සේවය සලසන ලොතරැයියක් තමයි ගොවිසත කියලා කියන්නේ. අරගෙන බලන්න.
1: ඉතින් කෝටිපතියෙක් වෙන්න ඔයාලට පලංකම තියෙනවා. කෝටි 6කින් ආරඹෙන සුපිරි තැගක් එක්ක සතිය දින 7ම දිනුම්ම දින ලොතරැයිය තමයි ගොවිසත ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් ඔයාලට පලංකම තියෙනවා වැඩි වැඩියෙන් හිතේ හැටියට ගොවිසත ලොතරැයිය ගත්තොත් ඒ අතුරින් ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න.
0: කවුද ඉන්නේ සිංදුවක් අහන්න මැසේජ් කරපු අය මේ වෙලාවේදී?
1: සරන්නා ඉන්නෝ මේ වෙලාවේ ආව එකතු කරගන්නවා. ඒත් එක්කම පුසලෑ පැත්තට යන්න හදනේ. පුසලෑවෙන් අන්ඩර් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම කොරියාවෙන් දැන් අපි වහගෙන ඉන්නෝ මේ වෙලාවේ කසුන්. ආවත් එකතු කරගන්නවා. දැරණියගල ඉඳලා දෙසිනී එතකොට අපේ නෝනමයි කඩේ වැඩ කරන අය දැරණියගල හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම විනීතා ඉරාංගනී ඔන්න ආවත් එකතු කරගන්නෝ මේ වෙලාවේ ලස්සන සිංදුවකට. අපිටත් ලස්සන සිංදුවක් දෙන්නේ කියලා දිනුෂ්ක අතුරුගිරියෙන් තමයි මැසේජ් දාලා තියෙන්නේ. බොයගොඩ පැත්තට යනකොට බොයගොඩින් ඉන්න සුමනා එතකොට පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුමනා ඇතුළු පවුල හැමෝම. එතකොට ලකඩහන අපේ පරණ යාළුවෙක් ඉන්න අබුඩාබි දැන් සරත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නවා පන්වැලෙන් උපුල්. ඔයාවත් වෙනද වගේ අපි එකතු කරගන්නවා සෙන්දුවකට. ඊට පස්සේ සනත් ඉන්නවා මේ වෙලාවේ. ඔයාවත් එකතු කරගන්නවා ගල්පහත ගාමන්ට් එකේ. හැමෝමත් අපි මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්නවා.
0: හවස 6යි විනාඩි 8යි වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැඳි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

අවසහයේ විනාඩි 18යි වෙලාව. මේ වෙලාවට විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ. කැමරට රස කරගන්නාට පුළුවන්කම තියෙන අපි හැමදාම කියන විජය කළබඩ එකතු කරගන්න. තත්ත්වෙන් වගේම ගුණත්ම වෙන උසස් නියම රසට. නියම ප්‍රමිතියට මේ කළබඩ ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන ඔක්කොම අපිට ලැබෙන්නේ. විජය කියන නම ගේ නිසයි අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි. දැන් ලෝකයේ සමරත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ.

0: ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: ලක්කාන ඒවිලින් ඩ්‍රයිව්.

0: හයවිනේ 24යි වෙලාව අපිට යන්න වෙලාව ලඟ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ස්ථාවර තන්පැතු වෙනුවෙන් යන්න ඕන හොඳම බැංකුව තමයි RDB බැංකුව කියන්නේ. ඉතින් වගකීම, විශ්වාසය, හොඳ කාර්යක්ෂම සේවාව, මේ හැම දෙයක් එක්කම ලංකාව පුරාම තියෙන එයාලගේ බ්‍රාන්චස් ගත්තට පස්සේ හරි පහසුවේ මේ වැටික් කරගන්න පුළුවන්කම තියෙනවා. ගිහින් බලන්න RDB එකෙන් ලැබෙන සර්විස් එක ගැන ඔයාලට හොඳ ප්‍රතිරූපයක් මවාගෙන ඉන්න පුළුවන්.
1: දැන් අපි කියුවා රට පුරාම RDB ශාඛා 272ක් තියෙනවා. ඔබට පුළුවන්කම තියෙන ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ස්ථාවර තැන්පතුවක් දාන ඉහළම පොලියක් එක්ක, ඒකට තමයි අපි ඔයාලට කියන්නේ වගකීමෙන් විශ්වාසයෙන් RDB බැංකුවම තෝරගන්න කියලා.
0: අපි යමු නේද අදට?
1: යමු.
0: වහිනවා. ඇස්සත් එක්ක පාරවල් ලිස්සනවා.
1: හරි.
0: කලබලේ ගමන් විමන් යන්න එපා. පරිස්සමට යන්න, හෙටත් වැඩට එන්න ඕන කියන කල්පනාවෙන්. ඒවා මේ මන්ත්‍රයක් වගේ ජප කරත්
1: වැඩක් නැහැ.
0: කල්පනාවෙන් යන ගමනක් පරිස්සමට. බුදුසරණයි. එහෙනම් දෙයනේ කියලා ගිහිල්ලා හෙටත් වැඩට එන්න නේ.
1: ඔව්, අපි හෙටත් හවස 4ට එහෙනම් ඊවිනින් ඩ්‍රයිව් එක මේ පැත්තට එන්න. අදට එහෙනම් අපි යමු.
0: අදට යනවා. ගිහින් එන්න. ජය වේවා. මම චමිත්.
1: ගිහින් එන්න. අර සුබ දවසක්. මම චාරෝ.

0: Anna Radio ITN.
1: Even in driving, Chamit and Charu.

0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් ලබා තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779579.
1: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලකන්න රේඩියෝ ITN.

0: ರಸ್ತಳ.
1: ಹಿಟಪು ಜನಪತಿ ಗೋಟಾಗೆ ಪೌತ್ರಿಕ ಲೇಖಂ ಸುಗೇಶ್ವರ ಅತ್ತಡಂಗೋಟ. ಡೆಂಗು ಅದಿ ಅವಧಾನಮಕ ರೋಗೀನ್ ಹತರಿಸ್ತುಂದ ಹಾಸೆ ಇಗ್ಮವಾಯಿ. ತೆಪೇಲಿ ವಸರ ಗಂಡಾವಿಗ ಗೆಟ್ಲುವಟ್ಟ ವಿಸಂದೂಂ. ಅತ್ತಡಂಗೋಟ ನೊಗನ್ನೆ ಗೋಟಾಬೇಲ್ಲು ಪೆಸ್ಸಮಿ ವಿಭಾಗೆ ವಿಸಿ ಹತರಿಟ್ಟ ಕಲ್ಯಾಯಿ. ಅಮೇವಿಲ್ ನಾಡುವೆ ದುಂಬ್ರೆ ಮಾರ್ಗೆ ವಿಸಿವೆಂದ ಯಲಿ ಗಮನಾಗಮನೇಠ. ಪೊಲೀಸ್ ರಾಜಕಾರಣ ಬಾದಾಕಲೆ ಎಕೊಲಹಾಗಂ ರಕ್ಷಿತ ಬಂಧನಾಗಾರೆ. ಅಮೆರಿಕ ಇರಾನ್ ಸಾಮ ಗಿವಿಸುಮ. ಲಕ್ಕಂಡ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಸಮಗಿನ್ ಮಮ ಬೆನುರಿ ಗಿನ್ನಲಿಯ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಚಂದನ ಮಾರಸಿಂಹ. ಹಿಟಪು ಜನಾಧಿಪತಿ ಗೋಟಾಬೆ ರಾಜಪಕ್ಷ ಮಹತಾಗಿ ಪುದ್ರಿಕ ಲೇಖಾಮಿಸ ಕಟಿಯಿತು ಕಲೆ ನವ ಜನತಾ ಪಿರಮುನಿ ನಾಯಕ ಸುಗೇಶ್ವರ ಬಂಡಾರ ಮಹತಾ ಅತ್ತಡಂಗೋಟಗಿನ ತಿಬೆನವಾ ಪ್ರಜೆ ಆಯತಂತ್ರ ಕಿನ್ವಟು ಲಭಾ ಗನಿಮಟ ಅದಾಲವೆ ಮೌಲ್ಯ ವಂಚಾವ ಸಿದ್ದು ಕಲೆ ಬವಟಾಯಿ ಒಹುಟ ಚೋತನಾ ಇಲ್ಲಿಬಿ ತಿಬೆನ್ನೆ. ಮಧ್ಯಮ ಅಪರಾಧ ವಿಮರ್ಶನ ಕಾರ್ಯಾಂಶ ಮಗಿನ್ ಒಹು ಅತ್ತಡಂಗೋಟ ಗತ್ತ. 2019 ನವೆಂಬರ್ 19 ಸಿಟ 2022 ಜೂಲೈ 19 ದಕ್ವಾ ಸುಗೇಶ್ವರ ಬಂಡಾರ ಮಹತಾ ಜನಾಧಿಪತಿಯಾಗಿ ಪುದ್ರಿಕ ಲೇಖಾಮಿಸ ಕಟಿಯುತ್ತು ಕರೆ ತಿಬುಣ. ಇಸೇಮ ಹಿಟಪು ಜನಾಧಿಪತಿ ಗೋಟಾಬೆ ರಾಜಪಕ್ಷ ಮಹತಾ ವಿಶ್ರಾಮ್ಯಾಮಿನ್ ಪಸು ಓಗೆ ಪುದ್ರಿಕ ಲೇಖಾಂಬರಾಲಿಸ್ 2022 ಜೂಲೈ 14 ಸಿಟ 2024 ಫೆಬ್ರವರಿ 21 ದಕ್ವಾ ಕಟಿಯುತ್ತು ಕರೆ ತಿಬಿಣವ. 2022 ಜೂಲೈ 25 ಸಿಟ 2024 ಸೆಪ್ಟೆಂಬರ್ 22 ದಕ್ವಾ ಓಹು ಜನಾಧಿಪತಿ ಕಾರ್ಯಾಲಯ ವಿಶೇಷ ವ್ಯಾಪ್ತಿ ಅಂಶೆ ಅಧ್ಯಕ್ಷ ಜನರಲ್ ದುರೇಕ್ ಕಟಿಯುತ್ತು ಕರೆ ತಿಬುಣ. ಏ ಅನ್ವ ಗೋಟಾಬೆ ರಾಜಪಕ್ಷ ಮಹತಾ ಜನಾಧಿಪತಿ ದುರೇ ದನ್ನ ಕಾಲೇತಿ ಓಗೆ ಪೌತ್ರಿಕ ಲೇಖಾಮಿಸ ವಸರದಿಕೈ ಮಾಸ ಹತಕ್ ಸಹ ದಿನ ವಿಸಿಪಾಕ್ ಸದಹ ವೆಟುಪ್ ಸಹ ದೀಮನಾಲಿಸ್ 8,58,790 ಲಭಾಗ್ನತಿ ಬವಾಯಿ ವಾರ್ತಾ ವಣ್ಣೆ. ವಿಶ್ರಾಮಿಕ ಜನಾಧಿಪತಿ ಗೋಟಾಬೆ ರಾಜಪಕ್ಷ ಮಹತಾಗೆ ಪುತ್ರಿಕ ಲೇಖಾನ್ವಿಸ್ ಸುಗೇಶ್ವರ ಬಂಡಾರ ಮಹತಾ ದಿದಾಸುವಿಸಿಗೆ ವಸರೆ ಜೂಲೈ 14 ಸಿಟ್ ದಿದಾಸುವಿಸಿ ಹತರೆ ಫೆಬ್ರವರಿ 21 ದಕ್ವಾ ಮಾಸಿಕವ ರುಪಿಯ ಲಕ್ಷೆ ಬಗಿನ್ ಮುಳ್ ಕಾಲೇ ಸದಾ ದೀಮನಾವಕ್ತ ಲಭಾಗಿನ ತಿಬಿನವ. ವಿಶೇಷ ವ್ಯಾಪತಿ ಅಧ್ಯಕ್ಷ ಜನರಾಲಿಸ್ ವೆಟುಪ್ ಸಹ ದೀಮನ ಲಭಾಗಿನ ತಿಬವಾಯಿ ವಾರ್ತಾ ವಾಣಿ. ಡೆಂಗು ರೋಗಿನ್ ಹತರಿಸ್ತುಂದ ಸ್ಪಾನ್ಸಿಯ 59 ದಿನಕ್ಕೂ ಮೇವನ ಬಿಟ್ಟ ವಾರ್ತಾ ವಿಯತಿ ಬಾವೆ ಪ್ರಜಾ ವೈದ್ಯ ವಿಶೇಷಜ್ಞ ಪ್ರಶಿಲಾ ಸಮರವೀರ ಸಂಧಾನ್ ಕಲ ಮಾನ್ಯ ಬಿಸಿ ಹತಕ್ ಡೆಂಗು ಮರ್ದನೆ ಏಕಕೇಟ ವಾರ್ತಾ ವಿ ತಿಬಿನವ. ಕೊಲಂಬ ಗಂಪಾ ಮಾತ್ರ ರತ್ನಪುರ ಗಾಲ ಸಹ ಮಹಾನ್ರಾತ್ರ ಡಿಸ್ಟಿಕ್ ವಲಿನ್ ರೋಗಿನ್ ಬೆಡಿವಶೇನ್ ಹದುನಾಗಿನತಿ ಬಾವೈ ಪ್ರಶಿಲಾ ಸಮರವೀರ ಪವಸಾನೆ. ರೋಗಿ ಮೆಡಪಿಮ ಸದಾ ಜನತಾಗೆ ಸಹಾಯ ಅವಶ್ಯ ಬವಾಯಿ ಐ ಪಿನ್ವಾ ದುನ್ನೆ.
2: ಅಪಿ ದನ್ನೋ ಮೇ ಕಡಿನ್ ಕಡ ಪಾವತಿನ ವರ್ಷಾವ ಹೇತುವೆಂ ಡೆಂಗು ರೋಗ ತವ ದೂರಟಾತ್ ಪತಿರೀಮೇ ಅವಧಾನ ಮಾಕ್ತಿಯನವಾ. ಏ ನಿಸಾ ಜುನಿಮಾಸ 15 ಸಿಟ ಜುನಿಮಾಸ 20 ದಕ್ವಾ ವಿಶೇಷ ಮಧುರ ಮದ್ದನ ವೆಡಸಟಹನ ಕ್ರಿಯಾತ್ಮಕ ವೆನವಾ. ಮಹಾಜನತಾವಗೆ ಇಲ್ಲಾ ಸಿಟಿನವಾ ತಮ ತಮಗೆ ಪರಿಸರ ಪರೀಕ್ಷಾ ಕರಲ ಬಲ ಮಧುರು ಅನುಭವಿ ಹಕಿಸ್ತಾನ ಇವತ್ ಕರಗನ್ನ ಕಿಯಲಾ. ದನಟ ರೋಗಿ 9,717 ಮೇ ಮಾಸೆಟ ವಾರ್ತಾ ವೆಲಾ ತಿಯೆನವಾ. ಅಪಿ ಮೇ ಮಾಸೆದಿ ರೋಗೀನ್ 8,591 ವಾರ್ತಾ ವೆಲಾ ತಿಯೆನ್ನೆ. ತೇ ಕ್ಯಾನೆ ರೋಗೀನ್ 1,200 ಪಮನ ವೆಡಿವೀಮಕ್ ಮೇ ಮಾಸೆ ದನಟ ದಿನ ಮೇ ದಿನ 17 ತಿಯೆನವಾ. ಐತಿನ್ ಏ ನಿಸಾ ತಮೈ ಮೇ ಗನ ಅಪಿ ವಿಶೇಷ ಅವಧಾನಯಕ್ ಯೊಮು ಕರಲಾ ಇಗೆ ಸಂದಹ ಅಪಿ ಹೆಮೋಗೆಮ ಸಹಯೋಗೆ ಅವಶ್ಯ ಕರನ್ನೆ.
1: ಮೇ ಅತ್ತರೆ ನಿಯೋಜಮಾಧ್ಯ ವೈದ್ಯ ಹಂಸಕ ವಿಜಯಮುನಿ ಮಹತಾ ಸಂಧಾನ್ ಕಲೆ ಡೆಂಗು ಮರ್ದನೇತಿ ಸಿರುದನಾಟ ಸಮಾಜ ವಕೀ ಮಗ್ ಪೆವರಿಯತಿ ಬವಾಯಿ.
3: ವೈರಸ್ ವೆನಸ್ ಸಿಂಧು ವೆನ ಅವರದು ವಲ ವೆಡಿಪುರ ರೋಗಿನ್ ಪ್ರಮಾಣ ವಾರ್ತಾ ದೇವನಿಗ ತಮ್ಮ ರೋಗ ವಾಹಕ ವಿಧಿಯಟ ಇನ್ನ ಇಡಿಸ್ ಎಲ್ಬೋಪಿಕ್ಟಸ್ ಅನ್ ಈಜಿಪ್ಟೈ ಕೇನ ಮಧುರು ವರ್ಗ ದೇಖ ಈ ಮಧುರು ವರ್ಗ ದೇಖೆ ಕೀಟ ಘನತ್ವ ತಪ್ಪಿ ಮೇ ಅವರದ ಮುಲೈಂದ ಲಮ ನಿರೀಕ್ಷಣೆ ಕರ ಬೋನಸ್ ಸ್ಥಾನ ವೆಡಿ ಬವಕ ನಿರೀಕ್ಷಣೆ ಕರ ಸೌಖ್ಯ ಮಾತ್ರ ಸಭೆ ದಿಗಿಂದಿಗಟ ಮೇ ಸಂಧಾವು ಕ್ರಿಯಾಮಾರ್ ගත්තා. ජූලයි මාස වෙනකොට සෑහෙන මීටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන ඉඩ තියෙනවා. ඒක නිසා තවදුරටත් මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් මේ පාලනය කිරීමේ ක්‍රියාවලිය කරන්න බෑ. ඒක නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අනිකුත් අමාත්‍යාංශවල සහාය ඉල්ලලා තියෙනවා. තම තමන්ගේ නිවෙස් ආශ්‍රිතව පිරිසිදු කර ගැනීම ගොඩාක්ම වැදගත් වෙනවා. මොකද අපි හිතනවා නම් ඉතින් වල මදුරුවන් බොන ස්ථාන අපේ නිවෙස් වල තියෙන්න පුළුවන්. අපි ඇත්තනම පුළුවන් තරම් බලන්නේ රජයේ විදිහට නීතිය පැත්තෙන් හිතන්නේ නැතුව මේක සමාජ වකීමක් විදිහට සලකලා හැමෝම මේ වකීම තමන්ගේ කරට අරගෙන වැඩ කරයි කියලා තමයි අපේ බලාපොරොත්තුව. දිගින් දිගටම අපි මුල් වරේ අවවාද කරනවා. නමුත් දෙවනි වරත් කිසි කෙනෙක් අපිට පෙණී යනවා නම් ඒ නීති රීති නොසලකා කටයුතු කරනවා කියලා උන්ට විරුද්ධව දැන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
1: වසර ගණනාවක් සිට පැවති ගැටලුවක් නිරාකරණය කරමින් උපතපල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකුට ස්ථිරපත්තීන් පිරිනමා තිබෙනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දැඩි උත්සාහයක් දරා මෙම පිරිස ස්ථිර සේවයට එක් කිරීමට හැකි වූ බව අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. රාජ්‍ය සේවය ගැන තිබූ විශ්වාසය වෙනස් කළ අතර විකිණීමට නියමිත තිබූ තැපෑල මේ වන විට යහපත් තත්ත්වයේ පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
0: ශ්‍රී ලංකා තැපෑල අපි සලකන්නේ අපේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් හැටියට. කවදා හරි දවසක තැපෑල වැටුණා නම් ඒ කියන්නේ ආර්ථිකයක් වැටිලා තැපෑල ඔසලකා හිටියා නම් ආර්ථිකයක් ඔසලකා තමයි ඉඳලා තියෙන්නේ. ක්‍රමානුකූලව අපි අපිට පේනවා ඇති මේ රටේ ආර්ථිකය ගොඩ ගනිමින් ගොඩ නගමින් ආර්ථික ස්ථාවර කරමින් ඉන්නවා. තැපෑලෙ අපි ආදායම් ඉලක්ක ලබා දුන්නා. අපිට පුළුවන්කම ලැබුණා සැලකිලි මට්ටමට ඉලක්කවල ලඟා වෙන්න. අපේ රටේ තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් තියෙන ගැටලුව. රාජ්‍ය සේවය විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. හැබැයි අත්‍යවශ්‍ය බඳවා ගැනීම සිදු වෙලා නැහැ. අත්‍යවශ්‍ය ස්ථිර කිරීම සිදු වෙලා තිබුණේ නැහැ. අපේ පුරුද්ද තිබුණේම එක්කෝ ඡන්දයක් කිට්ටුව නැත්නම් ඡන්දයක් අවසන් වුවහම ලොට් පිටින් ගන්නවා රාජ්‍ය සේවයට. ඒ නිසා අපි රාජ්‍ය තීන්දුවකට ආවා. අපි අගමැති ලේකම්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සමන්විත කමිටුවක් දාලා එක් එක් ආයතනවල තීර පුරප්පාඩු ප්‍රමාණය සලකා බලලා මේ මොහොතේ ලබා දිය යුතු සහ අපේ භාණ්ඩාගාරය කළමනාකරණය කරගෙන කරගත හැකි ප්‍රමාණයට තමයි පුරප්පාඩු ප්‍රවෘත්තිය ආන්නේ. යනු මේ වන විට සමස්ත රාජ්‍ය සේවයේ ලක්ෂයක හමාරකට වැඩි ප්‍රමාණයකට බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ විශාල ප්‍රමාණය බඳවාගෙනක් තියෙනවා. අවශ්‍ය දැනට අවශ්‍ය ප්‍රමාණයට බඳවා ගැනීම. දිත්වා වගේ සුලි කුණාටුවක් පහු කරගෙන මැද පෙරදිග අර්බුදයට මුහුණ දීලා ඒ සියලු තත්ත්වයන් මැද අපි මෙතනට ඇවිල්ලා තිබෙන්නේ ඉලක්ක සහගතව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මිසක වෙන දෙයකින් නෙවෙයි. මෙතන වෙන මැජික් එකක් නැහැ. රටට ඒ දේ වෙන්න කරන්න පුළුවන් නම් මම හිතනවා ගමේ තිබෙන උපදෙස් කාර්යාලයට ඒක කරන්න පුළුවන්කමක් තියෙනවා.
1: නියෝජ්‍ය මාධ්‍ය ආචාර්ය කෞශල ආරිරත්නද අදහස් පළ කළා.
4: තැපෑල කියන්නේ විකුණන්න දාලා තිබ්බ එකක්. අපි දන්නවා තැපෑලට කොහොමද සැලකුවේ කියලා පහුගිය කාලවල සේවාවල් බොහොම දුර්වල වෙලා තිබුණේ. නමුත් දැන් තැපෑල පණ ගහලා ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා පෝස්ට් රීබ්‍රෑන්ඩින් එකත් එක්කම සේවක ප්‍රශ්නයකින් එක විසඳමින් තැපෑල අලුත් පණක් ලැබලා තියෙනවා කියලා මම හිතන්නේ අපිට එළියෙන් ඉඳන් බලන අයට විතරක් නෙමෙයි වැඩ කරන ඔබට හිතෙන්න ඇති. විශේෂයෙන් සමස්ත රාජ්‍ය සේවය කියන එක බිඳවට්ටලා තිබුණු කාලයක රාජ්‍ය සේවය කියන එක ශක්තිමත් කරමින් ඒ බඳවා ගැනීම දේශපාලන පත්වීම් නොවි සුදුසුකම් සහිතය නිසි ලෙස නියමිත පරිදි අවශ්‍යතන්ට බඳවා ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලන්නත් කලින් සක්‍රියව මැදිහත් වෙලා අයවැයෙන්ම ජනාධිපතිතුමා වැඩි කරලා දෙමින් තමයි රාජ්‍ය සේවය අපි ශක්තිමත් කරේ.
1: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභ්‍යාචනාධිකරණ නියමයේ සලකා බැලීම අද ආරම්භ වුණා. වැඩිදුර පෙත්සම සලකා බැලීම ලබන 24 වෙනිදා දක්වා කාල තිබීමට අධිකරණය නියම කළා. පාසල දින ප්‍රස ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝග විකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. ඒ වගුත්තර කරවන ලෙස පොලිස්පතිවරයා අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ඒ ස්ථානාධිපති මාධව ගුණවර්ධන නම් කර තිබුණා. සිය පෙස විභාගකට අවසන් තීන්දුව ප්‍රකාශිත පත් කරන තුරු තමන් අත්අඩංගු ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන අතුරුතහනම් නියෝගයක් වගුත්තර කරවන විට නිකුත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභ්‍යාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඔහු වෙනුවෙන් පිරිසිදු නීතිඥවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වයෙන් පුද්ගල නිදහස අයිතිවාසිකම් ලෙස පිළිගැනීම බවයි. වගෝත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය නීතිඥවරයාට චෝදනා කළේ නීතිපති දෙපාර්තමේන්තුව රෝකඩයක් ලෙස හඳුන්වා දීමට උත්සාහ කරන බවට සඳහන් කරමින්. දිට්ටුවා සුලිකුණාටුවෙන් හානි සිදු වූ අඹේවල නානුවේ අතර දුම්රිය මාර්ගය මේ වන විට යථාතත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් බදුල සිට අඹේවල දක්වා ධාවනය කළ දුම්රිය නානුවේ දුම්රිය ස්ථානය දක්වා ලබන 25දා සිට ධාවනය කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ. දෙස් විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් සැලසීමයි අරමුණ. දිට්ටුවා සුලිකුණාටුවේ හේතුවෙන් අඹේවල නානුවේ අතර ප්‍රදේශයක දුම්රිය මාර්ගයේ අඩි 65ක් ගැඹුරට, අඩි 20ක් පල්ලට සහ අඩි 120ක් දුරට සේදී යාම සිදු වුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ සමග එක්ව දුම්රිය දෙපාර්තමේන්තුව මාර්ගයේ ධාවන සුසු තත්ත්වයට මේ වන විට පත් කර තිබෙනවා. බේදයකින් තුරව සිරු දරුවන්ට නවලෝකයේ අවස්ථා විවර කර දීම රජයේ අවශ්‍යතාව බව අග්‍රමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය සඳහන් කළා. දරුවන්ගේ සිහිනි බෙත විශ්වාසයෙන් හඹායාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දිය යුතු බවයි අගමැතිවරිය පෙන්වා දුන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවක් අතරතුර කුරුණෑගල ශාන්ත බර්න් දේත් ආදර්ශ මහාවිද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේද අග්‍රමාත්‍යවරිය එක්ුණා. පසුගිය වසරේදී විශේෂ සහ ශ්‍රේණි මට්ටමේ දක්ෂතා දැක්වූ සිසුතරතුරියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු වූයේ අගමැතිවරියගේ ප්‍රධානත්වයෙන්.
5: ඔබ සියලු දෙනාම දන්නවා අපි අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි සියලුම සැලසුම් කරගෙන යන්නේ. ඒක විෂයමාලාවට විතරක් නෙවෙයි, අධ්‍යාපනය තුළ මානව සම්පත දියුණු කරන්න, යටිතල පහසුකම් දියුණු කරන්න, දරුවන්ට අවශ්‍ය ඒ අලුත් ලෝකය විවෘත කර දෙන්න, ඒ අලුත් ලෝකය තුල තියෙන අවස්ථා සියලුම දරුවන් ભેදයක් නැතුව සියලුම දරුවන්ට ඒ අවස්ථා විවෘතයි කියන හැඟීම අපි ඇති කරන්න ඕනේ. දරුවෙක්ට සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනය කරා යන්න ඒ අවශ්‍ය පසුබිම සහ විශ්වාසය අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ සියලුම දේ කරන්නේ. ඒ වගේම ඉදිරියටත් අපි වෙනස්කම් ගොඩක් එක්ක, පරිවර්තන ගොඩක් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඩිජිටල්කරණය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා, අලුත් විෂයන් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා, ගුරු පුහුණුව මීට වඩා ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා, දරුවන්ට අවස්ථා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
1: පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු 11 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හැටින් කොටගල නගරයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇතුව ගැටුමක් සමතයකට පත් කිරීමට පොලිසිය මැදිහත් වුණා. ඒදී කලහකාරී සැහැසුණු පිරිස හැටින් මහේස්ත්‍රාත් අධිකරණයේ බෙදී ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කර තිබෙන්නේ. තවත් සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කළා. බ්‍රියන්තුරු අවම කර ගැනීමේ අරමුණින් සිදු කෙරෙන ටේකියා සුරකම් මගදුර වැඩසටහනේ තවත් අදියරක් ගම්පොළ වික්‍රම්බාහු ජාතික පාසලේදී සාර්ථකව අවසන් වුණා. දිනේ තුළු විශේෂාංග රැසක් පැවති බවයි අප නියෝජිත ගිහන්ගීත් ඉෂේර පවසන්නේ.
6: දිනෙන්දින ඉහළන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 7 වන වැඩසටහන අපි අද දවසේදී අතිසාර්ථකව නිමාවට පත් කළා. අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරගත්තේ මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත්, ඒ වගේම ගම්පොළ අධ්‍යාපන කොට්ටාසයට අයත් ගම්පොළ වික්‍රම්බාහු ජාතික පාසලයි අපි සත්කාරක පාසල වශයෙන් තෝරගත්තේ. එදින අද මේ පාසල අවට දුවා දරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහනට සහභාගී වුණා. පළමු අධියර විදිහට රථවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කරලා තිබුණු මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්ුණා. ඉනන්තරව වික්‍රම්බාහු ජාතික පාසලේ මේ ශ්‍රවණාගාරයේදී මේ දුවා දරුවන් මාර්ග අනතුරු සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් කිරීමේ වැඩ කටයුතු සිදු කරනු ලැබුවා. එතින් මේ විදිහට ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන ෆෙයාර්ෆස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අත්වල් බැඳගෙන සිටියා. අපි වවුනියාව දිස්ත්‍රික්කයේ තවත් සුවිශේෂී පාසලකදී හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි අද දවසේදී සමු ගන්නවා ගම්පොළ වික්‍රම්බාහු ජාතික පාසලේ සිට අජිත් ධම්මික සමගින් මම ගිහාන් ගීතිෂේර.
1: වැඩසටහනෙන් ඉහළ දැනුමක් හිමි වූ බව පාසල් සිසුන් සඳහන් කළා.
7: අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම පොලිසිය මාමලා ඇවිල්ලා අපිට ක්‍රියානතුරු පිළිබඳවද දැනුවත් කළා.
8: ඇත්තටම ඒක අපිට ගොඩක්ම ප්‍රායෝගික මේක උපයෝගී වෙන වැඩසටහනක්. ඉතින් මම අපිට මේ දේ කරපු ආයතන ටිකට බෙහෙවින් ස්තුතියි.
1: සුරේෂ් සලේ මහතාට නිත්‍යානුකූලව ලබා දී හැකි සෑම පහසුකමක්ම ලබා දී ඇති බව අමාත්‍ය අන්ද විජේපාල මහතා සඳහන් කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
9: සුරේෂ් සලේ මහත්මයා රඳවාගෙන ස්ථානයේ අවස්ථා කිහිපයකදී මෛත්‍රත්වරයා නිරීක්ෂණය ලක් කර ලැබුවා. ඒ වගේම ඔවුන්ගේ නීතිඥයන්ට වහමීමට අවස්ථාව දවලා දීලා තියෙනවා. ඥාතින්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. දැනට රෝහල්ගත වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ සියල්ල සිදු කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික සපයලා තියෙනවා. ඒ හින්දා සමහර මේකට පරිබාහිරව මතු කරන කාරණා ඇත්ත නෙවෙයි. පොලිස් දෙපාර්තමේන්තුව හැටියට අවශ්‍ය නීත්‍යානුකූල ලබා දිය හැකි සෑම පහසුකම් ලබා දීලා තියෙනවා. මේවා ඉතාම සාධාරණ විනිවිද භාවයෙන් කරන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. මහර අය අපරාධවලට සහ මූල්‍ය අපරාධයන්ට සහ අනිකුත් මූල්‍ය අවභාවිතයන්ට සම්බන්ධ පිරිස් කලබල වීම ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි නීතියට බය වෙන්නේ ඒවට වග කියුත්තෝ.
1: දීර්ඝ කාලයක සිට ගැටලුවක් පවතින පාස්කු ප්‍රහාරයේ සත්‍යය සොයා ගැනීම සඳහා සියලු දෙනා විමර්ශනයන්ට සහාය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා. සුරේෂ් සලේ මහතා සිය පරිගණක කේස් සහ දුරකථනයේ මුරපද විමර්ශනයට ලබා නොදීමෙන් තොරතුරු වසන් කරන්නේ ද යන්න පිළිබඳ සැකයක් මතුවන බවයි ඔහු සඳහන් කළේ.
10: ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳව තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. අගතියට පත්වලා තියෙන පාර්ශ්වය තමයි මේක තියාගන්න ඕනේ කියලා දඟලපු පාර්ශ්වය. දැන් ඒ පාර්ශ්වයම ඒකෙන් දුක් විඳින්න පටන් අරන් තිනවා. ඉතින් ඒක ගැන අපිට කම්පනයක් නැහැ. මොකද මේගොල්ලන්ම අටවගත්ත ප්‍රශ්නයන්නේ මේක. අනිත් එක මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් කාරණාවක් පිළිබඳව කරුණු සොයමින් යන අවස්ථාවක ඒකට අවහිර කළ නොයුතුයි කියන එකයි අපේ නිගමනය. යම් කණ්ඩායමක් යමක් කරා කියලා ඒ පිටිපස යම් කුමන්ත්‍රණයක් තිබුණාද කියන එක පිළිබඳව විශේෂ ප්‍රහේලිකාවක් දීර්ඝ කාලයක් තිස්සේ තිබෙනවා. මේ පිළිබඳව කෙලවරක් අපිට දකින්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව ගෙන යන මේ ක්‍රියාදාමයට අපි එරෙහිවෙන්නෙත් නැහැ. ඒකේ අපි නිශ්ශබ්දව බලන් ඉන්නවා මේකේ කෙලවරක් දකින්නකම්.
11: පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තියෙනවා මේ පරීක්ෂණ දිගට ගෙන යාමට තියෙන යම් කිසි බාධාවත් තමයි සුරේෂ් සලේ මහතාගේ පරිගණකයේ සහ ඔහුගේ දුරකථනයේ මුරපද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීම මේක යම් කිසි ගැටලුවක්.
10: ඉතින් එතුමා ඒක ස්වේච්ඡාවෙන් ලබා දුන්නා නම් වැඩේ ඉවරයිනේ. දැන් පාස්වර්ඩ් එක එතුමා නොදෙන එක පිටුපස යම් අවශ්‍යතාවයක් ඇති සත්‍ය වසන් කරන්න කියන මේකක් ඇති වෙනවනේ, සැකයක් ඇති වෙනවනේ. ද්‍රංශයේ නිලධාරීන් අයතාලස කටයුතු කරලා තියෙනවායි කියන සැකය දීර්ඝ කාලයක් තිස්සේ මතුවලා තිබුණා. විශේෂයෙන්ම මේ පාස්කු ඉරිදා පස්සේ මේක විශාල ප්‍රශ්නයක් හැටියට හටගත්තා. ඒක සොයා ගැනීමේ මේ ප්‍රයත්නයට කවුරු වුණත් සහයෝගය දෙ යුතුයි. මේ කරගෙනගෙන ක්‍රියාවලිය ඒක ඊටාම උනන්දුවෙන් යම් දේවල් සිදුවෙන බව අපි දකිනවා.
1: මේ අතර පාස්කු විමර්ශන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා අදහස් පළ කළා. සුරේෂ් සලේ පිළිබඳ චරිත සහතික ලබා දීමට සමග ජනබල වේගයේ සූදානම් නැති බවයි ඔහු පවසන්නේ.
12: සලේට චරිත සහතික දෙන්න අපි සූදානම් නැහැ. මේ රටේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්ති හිටුවීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා සාධාරණ පරීක්ෂණ කෙරෙන්න. ඒ සාධාරණ පරීක්ෂණ සඳහා සාධාරණ නීති භාවිත කරන්න ඕනේ. ඒ නිසා පාස්කු වින්දිතයන්ට යුක්ති හිටු කිරීම යනු නිත්‍යානුකූලව සහ ස්වාධීනව කටයුතු කිරීමයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු කිරීම යනු ස්වාධීන සහ වෘත්තීමේ භාවයකින් කටයුතු කිරීමයි. මොකද අපි සමග ජන බලවේගයේ හැටියට මීට කලින් සාක්ෂි ඇතුව කියලා තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රහාරකයන්ට උඩින් හිටපු මහමොලකරුවන් හිටපු බව. දේශීය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබුණු බව. ඒ කුමන්ත්‍රණය සොයාගත යුතු බව. කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් කළ යුතු බව. ඒ නිසා පරීක්ෂණ වලට බාධා කරන්න අපි සූදානම් නැහැ. ඒ පුද්ගලයා X ද Y ද Z ද කියන කාරණේ අපිට වැදගත් කමක් නැහැ. අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන දියුණු ඉහළ මට්ටමේ පරීක්ෂණයක් කෙරිය යුතුයි. වගකිය යුතු පුද්ගලයන්ගේ තරාතිරම කුමක් වුණත් ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව පරීක්ෂණ කරලා සාධාරණව පරීක්ෂණ කරලා සාධාරණ නඩු විභාගයක් ඉදිරිපිට ඔවුන්ව වර්ධකරු කිරීම පාස්කු වින්දිතයන්ගේ අපේක්ෂාව. ඒ සඳහා අපි උපරිම සහයෝගය ලබා දෙමු.
1: සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගපදේශනයේ ලිදැක්වීම ලබන 22 වැනිදා සිදුවනවා. එම මාර්ගපදේශ පාසල් ආපනශාලා තුළ දැඩිව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය හිමිවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසන්නේ. විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපිලි මහත්මිය පෙන්වා දුන්නේ ආහාර හා සම්බන්ධ සෞඛ්‍ය පිළිබඳවයි.
13: ජූනි මාසය අපේ පෝෂණ මාසය. මේ වසරේ තේමාව වෙලා තියෙන්නේ කෙටි ආහාර ගැන නැවත සිතමු, සෞඛ්‍ය සම්පන්න ස්වභාවික කෙටි ආහාර තෝරා ගනිමු යන්න. විශේෂයෙන්ම නව යෞවනයන්ගේ තරබාරු බව වැඩිවීම අපිට විශාල ප්‍රශ්නයක්. ඒ වගේම ඒ නිසා වැඩිහිටි බවට පත් වුණාට පස්සේ දියවැඩියාව ඇතුළු බෝනවන රෝගවලට ඔවුන් භාජනය වීමට තිබෙන හැකියාවත් වැඩි. ඒ විතරක් නෙමෙයි, අනෙකුත් ආහාර හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීම පිළිබඳව අපේ පාසල් සිසුන්ව දැනුවත් කිරීමට අපි සැමෝටම වගකීමක් තියෙනවා. සෞඛ්‍ය සම්පන්න සහ රසවත් ආහාර ගැනීමට දිරිගැන්වීම සඳහා පාසලේ තියෙන ආපන ශාලාවට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්.
1: විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මියද අදහස් පළ කළා.
14: 2021 සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොනවන රෝගීකක විසින් කරගෙන ගිය ස්ටෙප් සර්වෙලන්ස් කියලා කියන සමීක්ෂණයේදී හෙළි වුණා ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන්ගෙන් 47.6% අධිබරින් පෙරෙනවා කියලා. ඒ වගේම වැඩිහිටි පිරිමින්ගෙන් 30% අධිබරින් පෙරෙනවා කියලා. ඉතින් ඊට අමතරව මේ කාන්තාවන්ගෙන් 15% සහ පිරිමින්ගෙන් 6.3% ස්ථූලතාවයෙන් පෙළෙනවා. ඉතින් මේ අධිබර සහ ස්ථූලතාවයට භාජනය වෙන අපේ සමාජයේ පිරිස ඉතාම අඩු කාලයකින් අඩු වයසකින් බෝනෝන රෝග සඳහා භාජන වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග වැනි රෝගවලට මොවුන් ගොදුරු වෙනවා. ඉතින් ඇත්තටම මේකට හේතු වෙලා තියෙන්නේ මේ වෙන විට අප හුරු වෙලා තියෙන ආහාර රටාව. සමහර වෙලාවට පාසල් ආපන ශාලාවෙත් ගොඩක් වෙලාවට දරුවන්ට හිතකර නැති ආහාර තමයි විකුණන්න තියෙන්නේ. ආපන ශාලා මාර්ග උපදේශය එළි දැක්වීම 2026 ජූනි මාසයේ 22 පැවැත්වීමට අපි කටයුතු කරලා තියෙනවා. මේ මාර්ග උපදේශය පාසල් ආපන ශාලා තුළ දැඩිව ක්‍රියාත්මක කිරීමට අපිට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ඉතා තදබල විදිහට ලැබිලා තියෙනවා.
1: ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග අමාත්‍ය අනුර කන්නාතිලක මහතා සාකච්ඡාවකට නිරත වුණා. කොළඹ වරාය සම්බන්ධයෙන් නව මූල්‍ය ආකෘති සහ පෞද්ගලිකාංශයේ සහභාගිත්වය පිළිබඳව විශේෂ අවධානය යොමුණා. ලෝක බැංකු නියෝජනය කරමින් දේශීය කර්මණාකාර ගෙවක සාගාසස් මහතා ඊටෙකුණා. කොළඹ වරායට දෙල පහසුකම් සංවර්ධනය ගැන ලෝක බැංකු සමූහය සහ ආසියා සංවර්ධන බැංකුවේ විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවයි ලෝක බැංකු නියෝජිතවරයා සඳහන් කළේ. නැගෙනහිර බහලුම් පරයන්තයේ වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධ නීතිපතිවරයාගේ උපදෙස් අපේක්ෂාවෙන් පසු වෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ MMC කැම්පස් ITN කැම්පස් සංවිධානය කරන පාසල් ජනමහත් වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන කොණ්ඩෑකලදී සාර්ථකව පැවැත්ුණා. මෙරට ඉදිරි පරම්පරාවේ මාධ්‍ය වෘත්තිකයන්, විකාශකයන්, ඩිජිටල් නිර්මාණකරුවන් සහ සංවිධාන විශේෂඥයින් හැඩගැසීම සඳහා කැපවන පුරෝගාමී අධ්‍යාපන ආයතනයක් ලෙසයි MMC ITN කැම්පස් ආරම්භ වුණේ. රටේම දරුවන් වෙනුවෙන් මාධ්‍ය අධ්‍යාපන ලබා දීම සඳහා පාසල් ජනමහත් වැඩමුළු මාලාවද ක්‍රියාත්මක වෙනවා. කුණ්ඩෑකල දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින් වැඩමුළු සහ දේශන පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. කුණ්ඩෑකල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ මාධ්‍ය එකකයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළා. ITN මාධ්‍ය ජාලයේ නියෝජනය කරන නියදධාරීන් වැඩමුළු සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නා. පසුගිය පාලන කාලයන්හිදී විශාල පිරිසක් ජනමාධ්‍ය හැඳුනුම්පත අවභාවිත කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් HSKJ බණ්ඩාර මහතා සඳහන් කළා. ඇතැම් පුද්ගලින් ඒ භාවිත කරමින් පෞත්‍රික විදේශ සංචාරවල පවා යෙදී ඇති බවයි ඔහු පවසන්නේ. ඒ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ රජයේ මුදල් වෙන් කර තිබෙන්නේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව ලබා දීමට බවයි. ඒ තවදුරටත් ඇමතිවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට හෝ රජයේ මාධ්‍ය අංශවලට නොලැබෙන බවත් ඔහු සඳහන් කළා.
15: හැඳුනුම්පත් ලබා දීපු මාධ්‍යවේදීන් අපිට 2024 සැප්තැම්බර් වෙද්දී 8100ක් හිටියා. අපි දිස්ත්‍රික් එක නිකන් 70ක් දැම්මත් දිස්ත්‍රික් 25ට කීයද නේද? සාමාන්‍ය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 1000කට ආසන්න ප්‍රමාණයක් තමයි ඉන්නේ. ආයතන ගත මාධ්‍යවේදීන්

0: පද හම්මුන් නෑ කියලා අපිට ඉල්ලුම් කරපු කෙනෙක්. සහ අපි රිජෙක්ට් කරපු අයදුම් ප්‍රත්‍යමාණය 100කට අඩුයි ගිය අවුරුද්ද. දැන් අර 8200 ඉල්ලුවෙත් නෑ. එතකොට මෙන්න මේ බූත කොට්ටාසයක් තියෙනවා මේ අතරමැද, මේ හොයාගන්න බැරි කොට්ටාසයක් තියෙනවා. නමුත් අපි හොයලා බලද්දි ගොඩාක් විදේශ සංචාර සහ සමහර අවස්ථා කලින් ලැබිලා තිබ්බා මෙන්න මේ සෙවණැලි මාධ්‍යවේදීන්ට. ඒ නිසා අපි මුලින්ම කරේ මෙන්න මේ 4700 විධිමත් කරගත්තේ. අපිට දල වශයෙන් මාධ්‍යවේදීන් 4700ක් විතර තමයි ඉන්නේ වෙබ් මාධ්‍යවේදිනුත් ඇතුළත්. නමුත් මේකට යූටියුබර්ස්ලා සහ සමහර ෆේස්බුක් පිටු පවත්වාගෙන යන අය තාම ඇතුළත් වෙලා නැහැ. මේ අවුරුද්දේ මිලියන 50ක් වෙන් වෙලා තියෙනවා මාධ්‍යවේදී ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට. ගිය 8 වෙනිදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ පළ කරා. එතකොට මාධ්‍යවේදීන් සඳහා එක් අයකුට උපරිම මුදලකට යටත්.
1: ඇමරිකාව සහ ඉරාන් අතර සාමික විසමේ කොටසක් ලෙස තවත් සාකච්ඡාවක් ඉදිරි මාස දෙක තුළ සිදුවන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. කරුණු 14කින් සමන්විත යෝජනාවලියට දෙපාර්ශ්වීය එකඟතාවය පළඹුණා. ඒ ජනාධිපතිතුරුන් දෙපළ ඊට අසන් තැබීමෙන් අනතුරුව හෝමුසලි විරුද්ධ කිරීම, යුද ගැටුම් නතර කිරීම සහ ඉරානයේ නැෂ්ටිකවි අතදබල් නොලැබීම ඇතුළු කරුණු එම යෝජනා මාලාවට ඇතුළත් වනවා. මේ වන විට හෝමුස් සරහා නෞකා ගණ්ඩාවක් යාත්‍රා කර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ඉරානීය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් මත ඉදිරි වැඩපිළිවෙල තීරණය වන බවත් ඇමරිකාව සඳහන් කළා. පාපන් ලෝකුසල තරගාවලියේ තවත් තරග 4ක් අද පැවැත්වෙනවා. දකුණු අප්‍රිකාව තරඟ කරන්නේ චෙච් ජනරජ කණ්ඩායම සමගයි. ස්විසර්ලන්තයේ සහ බොස්නියා අතර තරගයක්ද අද පැවැත්වෙනවා. අනිත් තරගේ පැවැත්වෙන්නේ කැනඩා සහ කටාර් කණ්ඩායම් අතර. මෙක්සිකෝව සහ කොරියාව අතර තරගයක් අද පැවැත්වෙනවා. මේ අතර ක්‍රොයේෂියාවට එරෙහි පැවති තරගෙන් 4-2 ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. හිටපු ජනපති ගෝටාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර අතනංගොට ඩෙංගු අධි අවධානමක රෝගීන් 43,000 ඉක්මවයි. තැපෙලේ වසර ගණනාවක ගැටලුවකට විසඳුම්. ඇමරිකා ඉරාන සාමකි විසම. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යලිත් හමෙමු හෙට පෙරවරු 9ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
5: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
6: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
5: සඳදිය දහර සමක අද මේ සුඳුරු හමුවීම පෙරම්පුරමින් මග බලාගෙන ඉන්න සමහර හමුවීම් වල අපි බලාපොරොත්තු වෙන සතුටක් තියෙනවා සමහර විට අපි බලාපොරොත්තු නොවන දුකක් තියෙනවා හැබැයි බලාපොරොත්තු වෙන දේවල් වගේම බලාපොරොත්තු නොවන දේවල්ද පිරුණු දෙයක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ ඉතින් ජීවිතය කියලා කියන වචනය ක්‍රියාපදයක් බවට පත් වෙන නම් ඒ බලාපොරොත්තු වෙන සහ නොවන සියල්ල එක තමයි අපිට ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න අපි ජීවත් වෙනවා කියලා දැනෙනවා. ඉතින් එහෙනම් ජීවත් වෙන දවසක ආදරණීය හමුවීම සඳදිය දහර සමග.
6: ඔය ජීවත් වෙන්න පහසු නැහැ. මොකද ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට දැන් කොහෙත්ම ඉතුරු වෙච්ච නැති කාලයක තමයි අපි ඉන්නේ. අපි කරේ නැතත් ලෝකයේ හැරි මොකක් හරි ගැටලුවක් ඇති කරලා අපිත් ඒ බලපෑමට ඇතුළත් වෙන්න වෙනවා. හින්දා අපි හැමතිස්සම සංසන්දනය කරනවනේ මොනිකා එදා හිටපු සමාජයේ අද හිටපු සමාජයේ නමුත් එදා ලෝකේ අපිට දැන් ඉතුරු වෙලා නැහැ ඒක නැති කරගෙන තින්නේ අපිම තමයි. අපිමයි ඒක දූෂණය කරගෙන විනාශ කරලා සමහර දේවල් වලින් හොඳ නැති දේවල් අනිසි දේවල් පෝෂණය කරලා අපි මේ තත්ත්වය හදාගෙන තියෙන්නේ. එහෙනම් ජීවත් වෙන්න පහසු නොවෙන්නෙම ඇත්තටම අපි ඒ අපහසුවට වැඩි ඉඩක් දීලා තියෙන නිසා. එහෙනම් පහසු ජීවිතයක් හොයනවට වඩා උත්සාහ කරන්න ඕනේ ලැබුණු ජීවිතය තුළ කරදරයක් නැතුව අපිටත් අනුන්ටත් ජීවත් වෙන්න රටාව හොයාගන්න එක අන්න එතකොට අර ක්‍රියාපදේ හරියටම හරියට

0: දහර සමග ලකනහගෙන ඔබ අද සඳදේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය කියන ජාතිකල උතරයි මණ්ඩලය සමගින් ඩොමාසක් රෙවි කිටමේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
0: එතෙන් අදත් එහෙනම් සඳදිය දහර සමග රාත්‍රී 9 වෙනතුරු ආදරෙන් අපිට එක්ක ඉන්න කියලා ඔබට කියනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපල අදත් වෙනද වගේම ගෞරවනීය සහභාගීත්වය ලබා දෙනවා මේ ගීතවත් අර්ථවත් කතාබහ වෙනුවෙන්. දිරෝෂ විරචිත ගායනා කරන ගීතයකින් අද සඳදිය දහර ආරම්භ කරන්නේ සඳ රාජිනී ඇයිද හැඟි.
2: හැමදාමත් අපි සඳදිය දහර ආරම්භ කරන්න තෝරගන්නේ සඳත් එක්ක සම්බන්ධ ගීතයක්. මෙතනදිත් හඳ රාජිනී කියලම කියනවා. දැන් අපි හඳ ස්ත්‍රී පුරුෂ දෙපැත්තටම අරගෙන තියෙනවා නම් වැඩියෙන් අපි හඳ ස්ත්‍රියක් විදිහට තමයි සලකන්නේ. ඉඳ ඇයත් අහනව හැංගිලා ඉන්නේ ඇයි මේ රැයේ පාළුවේ ඉඳිද්දි කියලා. ඉතින් අපිට වචනයෙන් කියන්න බැරි මොකද්ද අමුතු හැඟීමක් තියෙනවා හඳ දැක්කම. හඳ පායලා තියෙනකොට හඳ බලන්න අපි ආසයි. ඒකේ තියෙන සෞම්‍ය ගුණයත් එක්කලා. ඒ නිසාම තමයි අර ප්‍රේමය වගේ හැඟීමකදී සඳත් එක්ක තියෙන ගනුදෙනුව වැඩි වෙන්නේ. නමුත් මේ ඇයට මේ සඳ දකින්නකොට ඇති වෙන්නේ වේදනාවක්. උදු විරහත් ඇවුලෙන් ඉන්න ඇයට සඳ කියන්නේ සතුරෙක්. ඒ කියන්නේ හඳ පායනවා කියන්නේ විරාශෝකය වැඩි කරනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඔද සඳ රැයේදී තමයි අර ප්‍රේමේ මදු චන්ද්‍රයාම මේ වචනවල තේරුම් වල තියෙන චමත්කාරය ඇවිල්ලා තියෙන ප්‍රේමේ සම්භෝගයෙන්. ඉතින් ඇය කියන්නේ ඒක ඈහා බැඳී ආවා එදා සමුගන්න මාගින් මිදීලා. දැන් ඇයත් එක්කල බැඳුණු ඇය ජීවිතයෙන් පුරාම සතුටින් ආදරෙන් උත්කර්ෂයෙන් හිතපු කෙනාම තව කෙනෙක් ගාවට ගිහිල්ලා. එහෙම සබදතාවක් දාලා තව සබදතාවකට ගියාට පස්සේ අපේ මනසෙන් දෙන උපදේශනය තමයි මොනිකා ඒකෙනා දැන් ඉන්නවා වගේ හැසිරෙන එක. වේදනාව අමතක කරන්න අපි ගන්න උත්සාහයක ගොඩාක් සාර්ථක වෙන දෙයක් තමයි හොඳට කල්පනා කරන් හීනෙන් පේන්නේ මෙයාවනි. එතකොට නිකන් හීන ලෝකයේදී ඇත්තටම ඉන්නවා කියලා දැක්කට පස්සේ අපිට සැබෑ ලෝකයේදී නැතිවීමේ වේදනාව සමනය වෙනවා. මොකද හීනේ හීනය සිහින ලෝකයේදී උපදේශනා ක්‍රියාත්මක වෙලා තියෙනවා. සිත තෘප්තිමත් කිරීම. ඉතින් ඒකම තමයි මේ කියන්නේ. ඇයට හිතා ගන්න බෑ මගෙන් වෙන් වෙන්න ඔබ හිතුවේ කොහොමද කියලා. හැබැයි සුළඟීරදී කාටත් හොරා මගේ ළඟින් ඉන්න දෝ ජීවිතේ මා පැතුවේ සිනාවේ වේදනා යාකලේ මායාවසේ. මායාවක් වගේම ඔහු ගියාට පස්සේ ඇය සුළඟට රැදී කාටත් හොරා ඒ මායාවෙන්ම හිත සුවපත් කරගන්න උත්සාහ කරන ආකාරය අපිට පේනවා.

0: पतु ऐसे ना वो निरोशा विराजनी है मैं क्या दे चंद्रलेखा परे रखिए ना मैं माँ पतु जीविते ऐसो नेवी संकाससुम मैं से ने पैपसु
1: मैं कतामाय माँ प्रार्थना करपु जीविते मंग आपु होदम दे होदम दे मंग आपु दे मंग जीविते आपु होदम दे तमाय उबगे आदरे
0: මේ සෙනේ පෑ පසු
1: ඕ නේවි සංකාසුසුම ආයේ ජීවිතේට ශෝක සංකාසුසුම් කිසි දෙයක් ඉන්නේ. ඒතරම් මේ ප්‍රේමය වටිනවා කියන එක. මොනිකා මේක චිත්‍රපට ගීතයක්. 1985 දී තමයි තිරගත වෙන්නේ.
0: ඒ කියන්නේ මේ පාකිස්තාන ශ්‍රී ලංකා සම නිෂ්පාදනයේ යටතේ මේ විදිහට සිනමාපට කීපයක්ම තිරගත වුණා. විශේෂයෙන්ම සබිතා පෙරේරා ගත්තාම ලංකාවේ අතිශය ජනප්‍රිය නිළියක් වගේම සබිතා කියලා කියන්නේ පාකිස්තානයේත් ගොඩාක් ජනප්‍රිය නිළියක්. ඉතින් සබිතා පෙරේරාත් එක්ක ජාවෙත් ෂේක් කියන බොලිවුඩ් ජනප්‍රිය නළුවා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. කවි අල්විදානා කෙහෙනා කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ෂාරුක් ඛාන්, රානි මුඛර්ජී, ප්‍රීති සෙන්ටා සහ අභිෂේක් බච්චන් රඟපෑව කවි අල්විදා නා කියන චිත්‍රපටය. හැබැයි මේ පාකිස්තානයේදී තිරගත වුණු චිත්‍රපටයක්. පාකිස්තානයේදී කවි අල්විදා නා කියන නමින් තමයි මේ චිත්‍රපටය තිරගත වුණේ. අපි මේක ලංකාවේදී සදාකල් රැඳේවා කියලා තමයි හඳුන්වා ගත්තේ.
1: ඔය සදාකල් රැඳේවා කියන ප්‍රාර්ථනාව තමයි මේ ගීතේ පුරාම තියෙන්නේ. එතකොට මේ ගීතේ හිත සිනාසෙනව මන්මත් වෙච්ච තාලෙන් නටලා මොකද ඔබ රැයේ නම් ප්‍රියේ මා වෙමි රැතරු. ඒ කියන්නේ වෙම් වෙන්නේ නැහැ ඔබ රැය නම් මම තරු. ඉතින් තරු දවල්ටත් පායලා තියෙනවා පේන්නේ නැහැනේ අපිට තරු. රාත්‍රියට විතරයි තරු පේන්නේ.
0: තරු පේන වෙලාවල් තියෙනවා දවල්ටත්.
1: දැන් අපි කවුරු හරි හිතනවා රාත්‍රියට තරු නැ නේ ඒ හැසිම තරු තියෙනවා.
0: දවල්ටත් තියෙනවා.
1: දවල්ට තියෙනවා. අපිට ඉරේ රශ්මිය වැඩි හින්දා අපිට ඒක පේන්නේ. ඒතර තරු තාරකාවක් විදිහට උද්දීපණය වෙන්නේ රාත්‍රිය කියන කාලෙදි විතරයි. රාත්‍රියේ තමයි තරු උද්දීපනය වෙන්න අවස්ථාව සැලසලා දෙන්නේ. ඒකමයි අය කියන්නේ ඔබ රැයේ නම් තමයි මම රැය තරුවක් විදිහට වැදගත්නේ නේ. ඔබට විතරයි මාව ගැලපෙන්නේ. ඒ නිසාම අය ප්‍රාර්ථනා කරනවා සදාකල් රැඳේවා කියන හැඟීමෙන්ම මේ ලෙසින් පාවයම් මේ නදී මාවතේ ඔබ දියනම් මම දිය රැලි වෙන්න මෙන්න ඔබින් දින ප්‍රේමය ගැන තමයි අය ගයන්නේ.

0: ඊළඟට අපි දස්කොන් සහ ප්‍රමිලගේ සංවාදයකට තමයි යන්නේ. මේ දස්කොන් සහ ප්‍රමිලා කතා පොත පසුබිම් කරගෙන නිර්මාණය වුණු ගීත කීපයක්ම තියෙනවා. එන එකක් කරුණාරත් දේවුල්කණිය සමග සමිතා මුදුන්කටුව තමයි මේ ගීත ගායනා කරන්නේ. සක්මන් කරන මළුව පාළුයි දේවි. කලින් ගීතයේදී අපිට ඇහුණානේ මා ඔබේ වේ ප්‍රියේ ඔබ වේ මා වෙතේ කියලා. මේ ගීතෙදී කියනවා දස්කොන් සකේ සඳ මා ඔබේ කුමාරි.
1: ඔමනිකමේ දස්කොන් මොන කාලයේද හිටියේ කියන එක ගැන මතභේද පවතිනවා. මොකද කොහේවත් මේ ප්‍රමිලා කියන නාමය කියවෙන වංශ කතාවල අපිට සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ ගොඩක් වෙලාවට පිළිගන්න එකක් තමයි නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ කාලේ තමයි මේ කතාව සිද්ධ වුණේ කියන එක. මේ කතාව ගැන සාක්ෂි දරන්නේ ජනකවියා විතරම. ජනශ්‍රුතිය තමයි මේ කතාව තියෙන්නේ. ඒ නිසාම අර මං කලිනුත් කියලා තියෙන ගීත සාහිත්‍යයේ වැඩිම ගීත ගණනක් ලියවිච්ච පුරාණෝක්තිය තමයි මේ දස්කොන් ප්‍රමිලා ආදරාන්දරේ. ඒකට හේතුවත් මෙය අර සැබෑ කියන්නේ පිළිගත් සම්මත ආදර කතාවක් නොවන නිසා. එහෙම බැලුවම මොනික ලෝකයේ මතක තියාගන්න ආස කරන්නේ කැමති වෙන්නේ සම්මත ආදර කතා නෙමෙයි. සියලුම අයගේ ආශිර්වාදයෙන් හැමෝමගේම කැමැත්තෙන් සිද්ධ වෙන කතා කාටවත් මතක නැහැ. රාධා කෘෂ්ණ වුණත් ඊළඟට ලයිලා මජ්නු ඒ වගේම සලීම නර්කලී වගේ කතා මේ කතාත් වල තියෙනත් මේ සම්මතයෙන් පිටිට ගිය කතන්දරයක් හින්දා. දැන් මේ කතාවත් එහෙම එකක්. ප්‍රමිලා කියන්නේ රාජ්‍යයේ ෆස්ට් ලේඩි, රජුරුවන්ගේ බිරිඳ. එතකොට ඒ වගේ කෙනෙකුට අත තියන්නවත් වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. දැන් මේකත් අනිත් පැත්තට රජුරුවන්ට ඕනෑම කෙනෙකුට අත තියෙන්නේ හැකියාව තියෙන. දැන් බිසමට අත තියන්න කාටවත් පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ නිසාමයි දස්කොන්ට ජීවිතයෙන් සමුගන්න හේතු වෙන රතන ශ්‍රී විජේසිංහන් මේ දෙදෙනාගේ ප්‍රේමයේ සුන්දරත්වයේ මිහිරිම වසන්තය ආරං කියන ගීතෙන් කියද්දී මේ දෙදෙනාගේ වෙන්වීම ගැන කියන්නේ. දැන් ඔවුන් හම්බෙච්ච සක්මන් කරන මළුව පාළුයි. ඔවුන් දෙදෙනා හමුවන්නේ සක්මන් කරන මළුවේ. ඒ හින්දා තමයි ජනකවිය කියන්නේ සක්මන් කරන මළුවේදී බැඳිහාද
0: සිත සන්තසින් දුන් මුව මී බීවාද
1: ඉක්මන් ගමන් හිමි අද ඔබ යනවාද
0: දස්කොන් මගේ නමට ජීවිත දෙනවාද.
1: ඉතින් මේ ඉක්මන් ගමනක් කියන්නේ මොකද වැඩි කාලයක් ප්‍රේමය පවත්ව ගන්න හම්බුනේ හොරෙන් කරත් ඇත්තට කරත් මොනවා කරත් ප්‍රේමයයි කැස්සයි හංගන්න බෑ කියනවනේ. මේකේ ලිතරව වුණා. ඒ හින්දා ඉක්මන් ගමනක් යන්න වෙනවා සදහටම ඔහුට. හැබැයි ඇයට තියෙන සතුට තියෙන්නේ මගේ නමට ජීවිත දෙනවාද. ගැහැණුන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කියන පිරිමි පෞරුෂය. ඒ පිරිමි පෞරුෂය ඇත්තේ තමන් වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න පුළුවන් කියන එක ගැහැණියෙකුට අහසටත් උඩට වඩා වටිනවා. අපි හිතුවට භෞතික සම්පත් තමයි ගැහැණිය ඉල්ලන්නේ කියලා. ගැහැණියට ඕනේ ගැහැණිය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න එන පිරිමින්ට. මේක අපි ගත්තොත් එහෙම මොනිකා සමුද්‍රදේවීගේ ප්‍රේමවේණිය ද්වන්ද සටනකට එනවා ජය බණ්ඩාරයි වීතිය බණ්ඩාරයි. ජය බණ්ඩාරටයි කැමති වෙන්නේ නැහැ. ඒත් විද්‍ය බණ්ඩාර මේ සටනට අභියෝග කරනවා. ඒ අභියෝගයේදී ජය බණ්ඩාර මරලා තමයි වීතිය බණ්ඩාර සමුද්‍රදේවීව දිනාගන්නේ. ඉතින් මේ වගේ කතන්දර අපේ ඉතිහාසයේ පුරාම තියෙද්දී දස්කොන්ට මිය යන්න වෙන්නේ ඒ ප්‍රේමය නිසාම තමයි. එහින්දයි ඇය කියන්නේ මා ඔබේ කුමාරී කියලා. අවසානයේ ඔහු කියද්දී වාසල මිනි බැඳි දොර අරින වෙලාවේ දැසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ කියලා කියන්නේ අන්තිම මොහොතේ මැණික් බැඳපු දොර අරිනකොට ඔහු දන්නවා ආයේ මේ දොරෙන් එන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ කඳුළු නෙමේ ඔහුට මතක් වෙන්නේ ඇයවමයි ඇයව හම්බ වෙන්නේ නැති හින්දා. මේ වේදනාත්මක මරණය නෙමේ කියන්නේ පෙම්ගී ගැයු විහඟුන් හැපි වැටෙන්න කියලා කියන්නෙත් ඒකයි. මොකද ඔවුන් වගේම විහඟු ඉන්නෝ ප්‍රේම කරන ඔවුන්ට තියෙන නිදහස මේ රාජ්‍යතන්ත්‍රය ඇතුලේ සීමා කරලා ඔවුන්ට නම් කවුරු එක්ක ප්‍රේම කළත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඇය කියනවා ඒ ආදරේ ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්න එපා මතු සංසාරේ පුරාම මේ ප්‍රේමය හොයාගෙන එනවා කියන ප්‍රතිඥාව තියෙනවා. මොකද මොන දේශපාලනයටවත් මොන දෙයකටවත් ඇත්තටම ආදරය කරන්න

0: I'm going to live a new green life.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ. TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපුලවට මහබලයක්.
3: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මුඛසෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයිනපුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව, දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා ප්‍රතිහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011 6 7 9 5 7 9. ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
6: FM 93.5, FM 93.7 ලාකන්ඩ රේඩියෝ ITN.
7: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
8: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක, ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර්. කුඩා වීකිතීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාදම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම් බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 6 7 9 5 7 9 නම්බර එකට.

0: සදදිය දහර සමග අතරෙන් ලක්කඳහගෙන ඔබ අද සදදිය දහර අපේ සොඳුර හමුවීම ශ්‍රජාවර්ධන පුරවේශ වෙතයාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංස මලරිටික හප්පොද අපි සදදිය දහර තුළ මේ කතාබහට ලක් කරන ගීතාවලිය ඇතුළේ දැන් තවත් ගීතයක් තියෙනවා අර අපි විරාමිට කලින් කතා කළ දස්කොන් ප්‍රමිලා පුරාවත කේන්ද්‍ර කරගෙන තේමා කරගෙන නිර්මාණය වුණු ගීතයක්. කලින් ගීතයේදී අපිට අහුරන්නේ දස්කොන් සකිසඳ කියලා. දස්කොන් සකිසඳ මාබේ කුමාරි කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොයනා ගමන කියන්නේ.
1: ඔව් මේ දස්කොන් ගැන ජනප්‍රවාදයේ කතා රාශියක් තියෙනවා. එකක් තමයි සෙනරත් අජුරුවන්ගේ කාලයේදී ඕලන්ද ජාතිකයන් එක්ක යුද්ධයක් පැවතිලා අන්න එහෙදී ඕලන්ද සෙබලෙකුට දාව සිංහල මවක් දරුවේ බිහි කරලා තියෙනවා. ඔහු යුද්ධ භූමියේ කෝන් ගසක් යට දරුවා දමා ගිහිල්ලා තියෙනවා. මේ දරුවව දැක්ක රාජපුරුෂයෝ මේ දරුවව අරන් ගිහලා රජුට බාර දීලා තියෙනවා. මේ හුරු පිහිටි දරුවෙක් හින්දා කෝන් ගහක් යටදී අහුලගත්ත හින්දා ගැස් ක්වීන් කියන සෙබලට දාව ඉපදුණු නිසා ගස්කොන් යනුවෙන් නම් කළා කියලා කියන ඒ කියන ජනප්‍රවාදී කවියකුත් තිබිලා තියෙනවා. මොනිකා ගස්වින්ට දාවි
0: කෝන් සෙවනේ බෑවි
1: උන් හේින් නැවි
0: හෙතෙම ගස්කොන් නමින් පළවි
1: මිහිරි රස දැනවි
0: කවි නිති දිවකලෙලවි
1: රාජ සභයම සෙවි
0: පසුව දස්කොන් නමින් පළවි.
1: ඒ වගේම ලංකා ඉතිහාසයේ අවස්ථා දෙකකදී දස්කොන් කියන නාමය භාවිතා වෙලා තියෙනවා. එකක මේ කතානායකයා වගේම ගැස්කොන් නමින් හඳුන්ලා තිනවා ඔහුගේ පියාව. දෙන්නම එකම නමින් හඳුන්ලා තියෙන්නේ. ප්‍රංශ ජාතික අද්මිරාල් ද ලාහේ නම් නැවපතියා 1672 දී ලංකාවේ තිරුකුණාමල ප්‍රදේශයට පැමිණලා තිනවා. මේ ගමන අතරතුර මහමුහුදේදී ඔවුන්ට ලන්දේසින් සමග සටන් කිහිපයකට මුහුණ දෙන්න වෙලා ඒ හැම සටනක්ම ජයග්‍රහණය කරන්නට එයයි සමත් වෙලා තිනවා. ඒ කාලේ මහනුවර රාජධානියේ රජකම් කරමින් හිටපු දෙවන රාජසිංහ රජුරුවොත් ලන්දේසින් සමග කෝපෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ සිද්ධිය දැනගත්තට පස්සේ සතුටට පත් වෙච්ච රජුරුවෝ මේ අයට ආගන්තුක සත්කාර කළා තියෙනවා. එතනදී
0: ලාහේ ඇතුළු පිරිසට
1: අන්න හරි එතනදී එයා නැව නැගලා නැවත ආපහු තමගේ කණ්ඩායම මේ කණ්ඩායම ආපහු තමගේ මව් රටට යද්දී ඒකේ දෙවන නිලධාරියා වෙච්ච ගැස්කොන් විතර ලංකාවේ නතර වෙලා තියෙනවා. නෙස්ක්‍රින්යා නම් පෘතුගීසි කාන්තාව විවාහ කරගෙන ඔහු පදිංචි වෙලා ඉඳලා තියෙන මහනුවරම. පස්සේ එදිනට කාලයක් ගත වුණාට පස්සේ දරුවෙක් හම්බෙලා තියෙනවා. එන්නේ දරුවා තමයි පේඩ්‍රෝ ද ගැස්කොන් කියලා හඳුනලා තියෙන්නේ. ඉතින් මේ පේඩ්‍රෝ පිරිවෙනකට යොමු කරලා අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. ඔහුගේ සම වයස පසුවෙලා තියෙනවා මේ දෙවෙනි රාජසිංහ රජුරංගේ පුතා වෙච්ච නරේන්ද්‍ර සිංහ කුමාරයා. ඒ නිසා මේ දෙදෙනා පස්සේ කාලෙකදී ගජ මිතුරන් බවට පත් වුණා කියලත් කියනවා. අන්න ඒ හේතුව හින්දා තමයි මේ දස්කොන් තමයි අර ප්‍රමිලගේ කතාවේදී අපිට හම්බ වෙන කෙනා කියලා නරේන්ද්‍ර සිංහ රජුරංගේ කාලයට සම්බන්ධ වෙන්නේ. මේ ගීතයේදී මේ මහාචාර්ය සුනිල් ආරියරත්නන් මේ ගීතය ලියන්නේ මම හිතන්නේ මේක වෙන්න ඕනේ පළවෙනියටම ලියවුණු ගීතය කියලා. මට හිතෙන මේක ගීත දෙකක් තිබුණා. පස්සේ මේ දෙකම එකතු කරලා තමයි මේ දෙදෙනා යුග කීයක් විතර ගායනා කරන්නේ. පළවෙනි ගීතය දස්කොන්ගේ දෘෂ්ටි කෝණයෙන්, දෙවැන්න ප්‍රමිලගේ දෘෂ්ටි කෝණයෙන්. මෙතනදී අපූර්ව යෙදුමක් තියෙනවා. සියොළඟ හිමි ළඟනේ තියෙන්නේ.
0: ඔව්.
1: ඇයි ඉන්නේ ස්වාම පුරුෂයා ගාවන මාත් හදවත බැඳලා තියෙන්නේ ඔහුත් එක්ක. අපිට පුළුවන් ශරීරය හිර කරන්න. හැබැයි හදවත හිර කරන්න බෑ. කොහොමද රැකවල් දාලා නතර කරන්නේ? හදවතින් ඇත්තම ආදරේ තියෙනවා නම් ඕන්ට කොහෙ වුණත් හමු වෙන්න පුළුවන් අර කියපු කතාවම. කලින් ගීතිනුත් ඒ ඉඟි කරනවා. මෙතනදි කියනවා අන්තිමට වුන් මිය යමි මනුල. මොකද මුල් කොටසෙත් කිනෝ ස්ථායි කොටසෙත් ගස්කොන් කියනවා. එනමුත් ළඳුනේ මතුවත් භවයේ ඔබ මායලි හමුවන්නේ. මේ ප්‍රේමය රජුරුවන්ගේ රාජනීතියට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මිය යමි මනුලව හමුවේ මේ පෙම්ලුව. මේ ප්‍රේමය කියන්නේ ලෞතර සෝයක් කියනවා. එහෙන් දවල් කියනවා කිසිදා නැත සමුග.

0: ප්‍රියෝලංග හිමිලංග හදවත ඔබ ලංග කුමාරසිරි පත්තරෙන මෙහෙම කියන සැමදා ඔබ ලංග ඉන්නම් මගේ කියා රැක ගන්නම්.
1: එතනදි කියනවා මොනික නිල්මිණි දැසින් මදෙස බලන විට නිල්මිණි දැසක් තිබ්බේ නැත්තම් ආදරේ කියන්න වෙන්නේ නැද්ද කියලා හිතෙනවනේ.
0: නැතනම් අර ගීත අහනකොට අපිට හිතෙනව නේද නිල්මිණි දැස්ම තමයි තිබෙලා තියෙන්නේ, අර අඩ සඳවන් නලලක්මයි තිබිලා තියෙන්නේ,
1: නාදලු දෙතලක් තමයි තිබිලා,
0: කිතුල් රෑනක් වගේ කේශ කලාපයක් තිබිලා තියෙන,
1: දේදුණු එහෙබෙමක් තිබිලා තියෙන,
0: පෙති ගෝමර ඉහිලයි තිබිලා තියෙන්නේ,
1: ඒ වගේ උත්කර්ෂණ නංවීම්න කාන්තාවර්ණ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම හිතෙනවා දැන් කාට හරි හිතෙනම නම් මට නිල්මිණි දැසක් නැති හින්දා තමයි එහෙනම් මට කවුරුත් ආදරේ
0: කරන්නේ කියලා.
1: නැත්ති කියලා හිතෙන්න පුළුවන්. හැබැයි තමන් ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ නිල්මිණි දැසක් තිබ්බත් නැතත් ඒ දැස නිල්මිණි දැසක් වගේ පේන්න පුළුවන්.
0: ඒක ආදරයට පුළුවන් ඒ වගේ පරිවර්තන කරන්න.
1: ඒ තමයි ආදරේ මායාව කියන්නේ. ආදරේ මායාවට හසුුණාට පස්සේ ගැලවීමක් නැහැ. එනිසාම ඔහු අනාගත සිහිනයක් දකිනවා. දෑඟිලි බැඳ අප එකම රන් හොයෙන් මතු කවදා හෝ එකතු වෙමු. මොකද මේ සංස්කෘතිය තියෙන මිනිස් සංස්කෘතිය තුළ ප්‍රජාවගේ පැවැත්ම උදෙසා ප්‍රාර්ථනා කරන අවසානය ඕක විතරයි. එනිසා අපිට ප්‍රේමය රැකගන්න නම් කසාද බඳින්න ඕනි කියලා තමයි කියවෙන්නේ හැමතැනම. වැඩිහිටියෝ කියන්නේ ආ දැන් ඔය හිටියා මදෑ දැන් ඉන්නවනේ කෙනෙක් විවාහ වෙන්නේ නැත්තම් කියනවා කවුරු හරි හොයාගන්න නේද. අපි නම් ওই කාලේ ළමයිනුත් අපිට හම්බ වෙලා හැම කියනවනේ. ඒ මති මතාන්තරය තමයි මේ අරගෙන යන්නේ. හින්දම එයාලත් කියනවා දස්කෘත ප්‍රමිලා විතරක් නෙමේ මතු භවේනෝ මේ භවයේ දීමකට එක් වෙලා සිනාසෙමු කියලා කියනවා. බාධාවන් ඔවුන්ට අරතරම් ආවත් කමක් නැති වුණත් මූණ දෙමුයි කියන හැඟීම නිසා.

0: නාමෙන් පතුම් පරාගෙන අපේ දෙමූ කියලා තමයි කුමාරසිරි පතිරණ කිව්වේ. අපි අහනවා බන්දුල විජේවීර ගායනා කරන ගීතයක්. ගාමිණි සමරකෝන් ගීතයෙන් බන්දුල විජේවීරමයි සංගීතය නිර්මාණය කරන්නේත්. ගීතය තමයි කලින් ගීතේ සෙනෙහේ නාමෙන්, මේ ගීතේ ප්‍රේමයේ නාමෙන්.
1: අපි පාසල් යන කාලේදී මේ ගීතයට හරිම කැමති වුණා. මොකද මේක කියන්නේ ඉතාම හොඳ ප්‍රාර්ථනාවක්. මේ ප්‍රාර්ථනාව ගැලපෙන්නේ මොනිකාර දස්කොන් ප්‍රමිලා වගේ පෙම්වතුන්ටම තමයි. මොකද ඔහු කියන බිඳුණු හදවත් පෙම්වතුන්ගේ අලිසෝපත්වය. පොඩි මොකක් හරි දෙයකට වෙච්ච ප්‍රණය කලහක් ගැන පුංචි පුංචි රණ්ඩු හින්දවෙන් වෙච්ච අය ඒවායින් වෙලා ආයේ යාළු වෙනවන හොඳයි. ඒ ප්‍රේමය පැවතුනා නම් හොඳයි කියලා උත්තරීතර ප්‍රාර්ථනාවක් තමයි මේ ගායකයා කරන්නේ. ලේසි පාසු එකක් නෙමෙයි. මොකද ඔහු කියනවා කුමර කුපරියන් සිරවිය සිටිනා සිපිරි ගෙවල් සැම ආදර පවණි සැනෙන විවර වේවා, ආදර හදවත් නිවී නිවී සැනසේ. ඉස්සර ඉතින් මොකක් හරි වෙච්ච ගමන් කරන්නේ කොහෙටවත් යන්න දෙන්නේ නැහැනේ. දැනුත් එහෙම තමයි. දැන් ඉතින් අර මොකක් හරි ක්‍රමයක් හොයාගන්න තැන් තියෙනවනේ. ඉතින් එහෙම කරන්න එපා. ඒකේ තියෙන මේ ආදරේ වටිනාකම තමයි කියන්නේ. ඊළඟට කියනවා ඊළඟට තමයි ඉතාම ලස්සන දූ දරුවන්ගේ පෙම්ලව අපියස කතාවක් වගේ කම්පා වී කිසි හසරක් නොබදෙන ගිනිගත් හදවත් දෙමව්පියන්ගේ තැතිගත් හදවත් නැහැ මිතුරක්. දෙමව්පියන්ට වඩා තැති ගන්නේ නැහැ හිතවතුන් තමයි. ඒ අයගේ යලි සුවපත් වේවා. ඉතින්ද මොකද අර සැනෙන් විවරුණත් වැඩක් නැහැ. මේ දෙමව්පියෝ ආයෙත් හිර කරනවානේ. ඉවර වෙනවා හිර කරනවා කියන එක ඉවරයක් වෙන්නේ නැති හින්දා ඔහු ප්‍රාර්ථනා කරනවා මේ දෙමව්පියන්ගේ ගිනිගත් හදවත් තැතිගත් හදවත් සමනය වෙලා මේ ප්‍රේම කතාවලට ආශිර්වාදෙම ලැබී ඔවුන් එක් වේවා කියලා.

0: ගොඩක්. අපි මුළු විශ්වයට මෙහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් හරි වටිනවා. මෙහෙම මේ හැම කෙනෙක්ම තමන් කැමති ප්‍රේමයේ දිනාගෙන, තමන් කැමති රැකියාව ලබාගෙන, තමන් කැමති සමාජ තත්ත්වය, තමන් කැමති භෞතික සම්පත් ළඟා කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම්. හැබැයි එහෙම පුළුවන් ඒ සිහින ලෝකවල විතරයි. සැබෑවට යථාර්ථයට ආවහම මේක විවිධයි, විෂමයි, හැම දෙයක්ම සාපේක්ෂයි. අපි යමු ඊළඟ ගීතයට. විජය බණ්ඩාර වෙළතුඩු මේ ගීතය ගයන්නේ විශාරද නිහාල් ගම්හේවා. ගීතය ලියන්නේ සහ සංගීතවත් කරන්නේ ඔබ සුමුදු අතින් මගේ කඳුළු පිසින්. කලින් ගීතයේදී අපිට ඇහුණා දෙතැනක තනි වී දෙගොඩ තලා යන විරහ කඳුළු ගංගා සිඳේවා කියලා. මේ ගීතයේදී ඇහෙනවා භවෙන් භවයේ අප පෙරම් පුරාවෙත් මේ භවයේදී දෙතැනක තනි වී.
1: අර සිපිරිගේ විවර වේවා කියලා කිව්වට අර ඉස්සෙල්ලා කියනනේ බිඳුණු හදවත් පෙම්වතුන්ගේ කියලා, අන්න එහෙම බිඳුණු හදවත් දෙකක් තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඒ මොකද ඔවුන්ට වෙන් වෙන්න වෙලා. එහෙනම් ඒ වෙන්වීමේ විරහ වේදනාව කොච්චර දැඩිද කියනවා නම් ඔහු ප්‍රාර්ථනා කරනවා ඔබ සුමුදු අතින් මගේ කඳුළු පිසින්න කියලා. මොනික මේ ගීතේ ලියන්නේ නිහාල් ගම්හේව. මේ නම අපිට හරිම පුරුදුයි. 90 දශකයේදී යෝන් ගී කණ්ඩායමේ බොහෝ ගීතවලදී අපිට මේ නම ඇහෙනවා.
0: ඔව්, චන්ද්‍ර ලේඛාරච්චි ගායනා කරන ගීත, චන්ද්‍රසෙන හෙට්ටි ආරච්චි ගායනා කරන ගීත,
1: චන්ද්‍ර ලේඛා
0: පෙරේරා, මාෂල් ජනතා. ඇත්තට මේ ඒ නම් සියල්ලම කතා කරද්දී ඔවුන්ගේ ගීත ලැයිස්තුවේ නිහාල් ගම්හේව කියන නම අනිවාර්යයෙන්ම තිබුණා. ඉතින් ඒ බෙල්වුඩ් සංගීත නිකේතනය සැබෑවටම ලංකාවේ සංගීත කලාවට ඉතාමත්ම විශිෂ්ට හඬ, ඒ වගේම සංගීත වේදීන් ගණනාවක්ම තිරණය කළා. එයින් එක්කෙනෙක්ම මේ ගීතය ගායනා කරන්නේ. අදත් මේ වන විට ඔහුත් සංගීත ගුරුවරයෙක්, විජය බණ්ඩාර වැලිතුඩු.
1: ඒ දවස බලනකොට ජාතික තරුණ සේවා සභාවෙන් සිදු කරපු ඇගයුමට ලක් කළ යුතු කාර්යභාරයක් තමයි මේ යෝන් ගීත ගායිකාවන් එක්කලා අපිට හම්බ වුණේ.
0: ඔව්, ඒ කියන්නේ ලංකාව පුරාම ගායක ගායිකාවන් දැන් සොමසිරි මැද ගෙදර ගත්තොත් ඉන්න නුවරඑළිය දිස්ත්‍රික්කේ වලපනේ ප්‍රදේශයෙන්. එතකොට මේ විදිහට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආපු දක්ෂතාවයන් තිබුණු අයට හොඳ තෝතැන්නක් වෙලා තිබුණා. ඉතින් ඒ වගේ නිර්මාණ පියසක් කියලා කියන අතරම මේ අනාගතය දක්වාම අපි රැක ගන්න ඕනේ දෙයක්.
1: ඔව්, එහි වටිනාකම අපිට සංසන්දනය කරන්න බොහෝ කාරණා තියෙනවා මොනිකා. වර්තමානයේ ගායක ගායිකාවන් බිහිවෙන ක්‍රමවේදයයි අතීතයේ මේ වගේ අවස්ථාවල වටිනාකම අපිට දැනෙන්නේ මේ ගීත අහද්දි සහ මේ කටහඬවල් වල තියෙන වෙනස්කම් හඳුනාගනිද්දී. ඉතින් මේ පෙම්වතාටත් සිද්ධ වෙලා තියෙන ඒකමයි ඔහු යෝජනා කරනවා. දැන් මේ පිරිමි අඬන්නේ නැහැ කියලානේ කියන්නේ. හදවතේ ගන්නවා ඒ ඇඬීමේ වේදනාවමයි කියන්නේ. ඒ වෙලාවේද කියන්නේ දැන් මෙහෙම ඇවිල්ලා බවෙන් බවේ අපි පෙරම්පුරා එනවා. හැබැයි මේ ආත්මෙදි වෙන් වෙලා මත සසරක් ගැන පෙරම් පුරන්නට හමු වෙවිද මේ සංසාරේ? ඌට සැකයක් තියෙනවා මේ ආත්මෙ වෙන් වුණොත් ආයෙ නම් අපි හම්බ වෙන එකක් නැහැ කියලා.

0: सौंदर्यात्मक वियमन सनदीय दहार
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳදිය දහරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLB මේකප්ව ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මේකප්ව ලොතරැයිය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: മാനവീയ പ്രേമയെ സൗന്ദരാത്മക വ്യമന ലക്കന സന്തതിയ ധാര ദേവന പേട്ട അഭിമയാ വിത്തിന്നെ അതത് മികീതോ തർത്തവത് കഥാഭാ വെനുവെന്ന ഗൗരവനീയ സഹഭാഗിത്വ ലഭാതേനവ ശ്രീജാ വർദ്ധനപുര വിശ്വവിദ്യാലയ സിംഹല സഹജാത സന്നിവേദന ദിനാംശ ജ്യേഷ്ഠ കഥകാചാര്യ ആചാര്യ ഹാൻസമാല റെഡ്ഡി കഹപ്പന്ന് അപ്പി ഗീത കഥാവേ മീ ദേവനി അർദ്ധയ ആരംഭ കരണവ മഞ്ജുല പുഷ്പകുമാര ഗായനാകരണ ഗീതയൊക്കെ തന്ന അപ്പി പലമുപ്പയ അവസാന ഗീത അഹുവനെ വിജയ ഭണ്ഡാര വെല്ലത്തിരുവകെ ഹാൻഡിൻ ഈ ഗീതയെ അപ്പിട്ട് അഹുന മാ ഹഡവാ ഹൃദവാ ഗിയതാ കിയല മേ ഗീതയെതി കിയല തരു മിലിന വെല സതുനേ അത് മകെ ലോകെ ബുന്ദവി പെത്തുമൻ മാ ഹഡവാ
1: දෙමනික කලින් ගීතයේදී කියවන මා හඬවා රිදවා ගියදා සෙනෙහේ නොහඳුනනා හින්දා එතකොට ඇය ගියපු එක ගැන ඔහු හිතන්නේ එයා ආදරේ අඳුරන්නේ නැති හින්දා ගියේ කියලා. මෙතනදිත් ගියපු එක්කෙනෙක් ගැනම තමයි කියන්නේ. එයා කියන්නේ තරු මිරින වෙලා. දැන් මේ තරුත් නෑ සඳුත් නෑ මුකුත් ජීවිතේ නෑ. ජීවිතේ සුන්දරත්වෙම නැති වෙලා ලෝකෙ බොඳ වෙලා එකට හේතුව තමයි මා හඬවල ඇය ගියේ හින්දා. මගේ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි. ඔබ විතරයි. ඉතින් එයා හිතුව කවදාක්වත් කිසිදා මාව කිසිම දවසක මාව අතහැරලා යන එකක් නෑ කියලා. මට මේක අහනකොට මොනික ශශිකලා ජයමාන්නගේ ලියපු කවියක් මතකුණ. ශශිකලා අපේ විශ්වවිද්‍යාලයේම සිංහල විශේෂවේදී උපාධිය ලබාගත්ත ශිෂ්‍යාවක්. ඇයට කවි ලියන්න පුළුවන් වුණාට පොත්වල කවි පොතක් පළ කරලා නැහැ. නමුත් පුංචි කවිවල හරි ලස්සන අදහස් කියලා තියෙනවා. සුවඳ උහුලන වංගු ගානේ මතක කඩපිල් ඇස් වහන්
0: පරණ මන්තර ආදරේ ගැන මතක් කරවන වැහි සුලන
1: කාන්තාරෙත් මල් පිපෙන්නේ නැති කියන තත්පර හිත දරන්
0: තාම ඉන්නවා බලාගෙන මං හීනිකිය කිර කරන්
1: බිනර හීතල උස් මුදුන් වල නිම්න හොයන ආකාරනේ
0: ඇසින් නැස හමු වෙවි වෙන් වෙන සාංසාරික වාරණේ
1: පාන්දර පිනි ඉවුරු අස්සේ හීන විතරයි තීරණේ
0: අකරු අහලං පිනි තොඩකලන හිත කොහොමද පෑරුනේ
1: තවත් දවසක් ඇවිත් යන එන හිත වසන්තය පරවෙන
0: කෝටි ගානක් වචන විතරක් මැකී මුනිවත කවි වෙන
1: තාරකාවක් නොවී ගෙපැලක රාත්‍රිය වී නැවතෙන
0: ඉතින් කවුරුද කියා දෙන්නේ නොකාඩුවේ තනිකම
1: මේ තනිකම තමයි අපිට දරන්න බැරි වෙන්නේ ඒ තනිකම නැති කරගන්න බලාගෙන ඉන්න හිත හිර කරගෙන ඉන්න හිත ඕන තරම් ඉන්නවා තමන්ගේ ජීවිතේම ඒ ප්‍රේමයට සින්න කරලියලා දීලා අන්න ඒක හින්දම තමයි ඔහුගේ මේ ප්‍රේමයේ හැඟීම අපිට දැනෙන මංචුලගේ වැඩි ගීත ගොඩක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ නමුත් ඒ ගීත වලින් කරන හදවතට දැනෙන ආමන්ත්‍රණය ඉතාම ප්‍රබලයි

0: නවතා සුසුමන් හැර යන්න එපා. යන්න එපා ඉන්න නගේ තරහා මුටත හදේ. සෙන්ටිග්‍රේඩ්ස්.
1: උමනික ඉස්සල කියන්න ඔබමයි ප්‍රියේ මගේ ජීවිතේ. නවතා සුසුමන් සුසුමන් නවත්තන්න මාව හැරලා යන්න එපා. ඉන් සුසුමන් නැවතෙන්නේ ඔබ හිටියොත් විතරයි. ගියොත් දිගටම තියෙන සුසුම් විතරයි. අර මුලින් කිව්වේ නේවි සංකා සුසුම් කිව්වේ ඒකනේ ඔබ සෙනේ පෑපසු. ඒ කියන්නේ මේ බිඳීම් නිසා අපේ හිතවල අපිට නොදැනව සුසුම් හෙලෙනවා. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් එකක් තමයි නිකන් ඉන්නකොටත් ඔය සුසුම් හෙලන හැඟීම් ඇති වෙනවා කියන්නේ මොකක් හරි ගැටලුවක්. ඉතින් මේ ගීතයේදී කියන්නේ ඉන්න තරහ ගන්න එපා, පුංචි පුංචි දඬු ඇති කරගන්න එපා. ඒ අතර වර්ණනාව කරනවා අර අපි මුලින් කියපු වගේ දේදුණු ඇහිබැම වගේම නාදලු දෙතල් වගේම තව එකක් අපිට හම් වෙනවා, නිතම්බ සලන රූ සිරියුත් නුඹවරුනේ.
0: එතකොට මල් මදහස නැගුණු මුවේ.
1: එතකොට මේ ඔක්කොම කියන්නේ මේ අය යන ගමන. එහින්දනේ ගෑල් ළමයිට කියන්නේ ගහගන්න වගේ ඇවිදින්න එපා කියලා. මේ ගමන දිහාත් මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ ගමනේ තියෙන ආකර්ෂණීය රිද්මයට අර කියනවනේ ඇතෙක් වගේ ඇවිදිනවා කියන්නේ නාලිය ගමනයි කියලා කියනා කියන්නේ ඇත්තුන්ට.
0: ඒ ඇතෙක් වගේ ඇවිදිනවා කියලා කියන්නේ මේ අපි ඔක හරි කෙට්ටු අය ඇවිදිනවා කියන එක නෙවෙයි නේද?
1: ඔව්, එතකොට ඒ ශරීරේ කෝ ශරීරේ
0: ඒක වරදවට ගන්න පුළුවන්.
1: ඒකේ අර ශරීරය කියන්නේ පිරුණු ශරීරයක් කියන එක. දැන් අද මේ පාරිභෝගික සමාජය ඇතුලේ මේ විකිරණ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ.
0: කෙට්ටු වෙන්න ඕනි. රංගන ශිල්පිනියක් වෙන්න නම් නේද, රූපවාහිනියේ ඉදිරිපත් කරන්නයක් වෙන්න නම් සුදු වෙන්න ඕනි, කෙට්ටු වෙන්න ඕනි කියලා. දැන් ওই කෙට්ටු වෙනවා කියලා කියන එක නිරූපණ ක්ෂේත්‍රයට අදාළ වුණාට කියන්නේ ඒක ශරීරයේ තියෙන විවිධ අවයව, එහෙම නැත්නම් ඒ ආකෘතිය ඇඳුමේ ස්වභාවයත් එක්ක ගල්පගෙන නිරූපණ කියන ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. හැබැයි ඒක අපේ පුදු සමාජයට ඇවිල්ලා ගොඩක් ලාවට නිරක්තියෙන් පැනන නවයවුන් වේ ඉන්න දරුවෝ බිහි වෙන්න නේද, ඊට පස්සේ විවිධාකාර පෝෂණ උණුතාවයන් තියෙන දරුවන් බිහි වෙන්න වගේම ගොඩක් වෙලාට දැන් ගැහැණු ළමයි කියන්නේ කවදා හරි අම්මා කෙනෙක් වෙන කෙනෙක්. එතකොට මෙන්න මේ කාලේදී මව්පදවිය ලබා ගන්න යන කාලේදී ඇතිවන විවිධාකාර වූ ඌණතාවයන්ගෙන් කොච්චරනම් පීඩාවට පත්වෙනවද, ඒ වරදවා වටහා ගැනීම එක්ක නිසා සමාජයේ අපි විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවෝ විදිහට පවුලේ තමන්ගේ දියණියන්ගේ පෝෂණය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ ඇඟ කෙට්ටු වෙන්න තියාගන්න, අනර රංගන ශිල්පිනිය වගේ වෙන්න, අර ගායන ශිල්පිනිය වගේ වෙන්න කියලා හිතාගෙන කරන සමහර දේවල් හරියන්නේ නැහැ. මොකද ඔවුන් පෝෂණ අතිරේක යොදාගෙන තමයි මේ දේවල් කරන්නේ. හැබැයි තින්න නිවසේ ඉන්න සාමාන්‍ය යුවතියක් මේ දේවල් කරනකොට අවබෝධයකින් තොර ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒකත් අපි මතක් කරන්න ඕනේ.
1: ඔහො, ඒක මොනිකා හිකට හේතුව වෙන්නේ ඔවුන්ගේ ජීවිත. දැන් අර සාමාන්‍ය අපි මේ ශරීරයේ ගැහණුගේ ශරීරය නිර්මාණය වෙන්නේ මව් පදවිය දැනීමට තමයි. ඒකට අවශ්‍ය අංගපාංග තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් වැඩියෙන් මේ දේ තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන සිරුරේ අර කුසගින්නේ ඉන්න වෙලාවදී ඒ ශරීරයේ උසගින්නේ නොතබා දරුවාව පෝෂණය කරන්න අවශ්‍යතාවන් සකසන්න. ඒ නිසාම එදා හිටපු කැහැණුන්ගේ ජීවිතය තුළේ තිබිච්ච ජීවන වටපිටාවේ කියන්නේ අපි කියන ටයිම් ටේබල් එක අද වගේ නෙමෙයිනේ. ඒ නිසා ඔවුන්ට ඒ ලස්සන, ඒ කියන්නේ මේ කියන්නේ වටකුරු රවුම් සිරුරක් ගැන තමයි කියන්නේ. ඒ සිරුර ලැබෙන දැන් මෙතන ඒ හින්දාම මේ මුළු ශරීරයම කියවෙනවා. ඒ නිසාම කියන ඔය නෙතගේ මුව මඩලේ නිල් වරලේ සැඟවේ. ඇස් දෙකෙත් සැරසඟ වෙනවා, මූණෙත් සැඟ වෙනවා, වරලෙත් සැඟ වෙනවා. එඳ මේ සියල්ලම විඳිනවා කියන හැඟීම කියනවා. ඒ අතර කියන නිල්වරලේ සුවඳ අගේ, ඒ කියන්නේ මේ ඒ තමයි කියන්නේ කොණ්ඩෙත් සිඹින මිනිසු හිටියා වුණාට කෙස් ගහ බත් එකට වැටෙනවට කැමති නැහැ. නුඹේ ළමදේ සුව යහනේ සරතස හිමි උණු දිනේ පෙම් මදිරා නිල් නෙතගින් දෙපසෙසේ ශුංඛාරේ ජනිත වීමම වෙන වචනයකින් කියපු අවස්ථා.

0: අපි තනියෙන් මේ සිහින දකින්නේ. ඒ කියන්නේ අපි කොයිතරම් ආදරය කරන කෙනෙක් වුණත් එකම යහන බෙදාගෙන නිදාගන්න දෙන්න වුණත් අපි එකතුලා සිහින දකින්නේ නෑ නේද? එහෙම සිහින දකින්නවා. හැබැයි ඒව කතා බහ කරනවා අපි. නමුත් මෙතනදී ආචාර්ය නන්දමාලනී ගානේ ගීතයක් අපි ඊළඟට අහන්න යන්නේ. සෙන්ටිග්‍රේඩ්ස් ගායනා කළ ගීතයට අපිට අහන්නනේ මගේ සිහිනේ නිබඳේ නුඹ සතපන්නම් කියලා. මේ ගීතය මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න.
1: මොනිකා, මේ ගීතයේදී මේ මට මතක් වෙන්නේම මේ ගීතයේ මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරද්දී මේකට පාදක වෙන තැන්වලදී හම්බ වෙන සම්භාව්‍ය සාහිත්‍යයේ විශේෂයෙන් ධර්මප්‍රදීපිකාවේ එන සුළු කලිඟු දාවත මතක් වෙනවා. එහිදී සුළු කලිඟු කුමාරයා මේ රාජ්‍ය අතෑරලා ඇවිල්ලා වනගත වෙලා ඉන්න කාලේදී විරහවෙන් තැවෙනවා. මොකද එතකන් අන්තපුරයක සම්බන්ධකම් තියාගෙන ඉඳලා දැන් ඇවිල්ලා කාත් කවුරුවත් නැතුව ඉන්නේ. ඒ අතර තියෙන වර්ණනාවල දකින්න හම්බ වෙන ඇතැම් තැන් අපිට මෙතනදී මේ වචන ඇතුලේ හම්බ වෙනවා කියලා මට හිතෙනවා. මට මතක් වෙන්නේ ඒකමයි. මොකද මේක කියනවා ලවන් නොඩම තුඩ තමබින් බොත රස මදු පානේ සුරත් සහන් එලි දැල්වේ දෙනුවන් මිනි පානේ ලඹ දුන් සපු දුනිකේ මැද පිපුණු එකම යායේ ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලල් හද පානි කියලා මේ වචන ඔක්කොම සම්භාව්‍ය සාහිත්‍යගත වචන. සඳැස් විදා මොනරු නටති මේඝ වලාපාවේ මොනරු මේ පිලි දහගෙන නටන හැටි බලා වැලින් කෙන කුක්කු ගෙලේ වැටේ මලිගිය මල් මාලපට මතකයි අපි තල්තිරි මලේ ළමයි අරගෙන ගිය අවස්ථාවකදී උදේ පාන්දර යද්දී නෙළුම් පිලිච්ච පොකුණට උඩ ඉඳන් පල්ලෙ හැතිවිච්ච පොකුණට අර උඩ ඉඳන් කොක්කු බහිනවා. බැහැලා වතුරේ කිමිදලා යනකොට අර නෙළුම් මල් සමහර වෙලාවට කැඩිලා පෙතිහෙම ඒවත් අරගෙන තමයි යන්නේ. මේ මේ දර්ශනේම මැවෙනවා. ඉතින් මේ මේ හැඟීම තමයි මේ කියන්නේ මට. ඒ අතරදී කාලිංග බෝධි චාතක කාව්‍යයේදී කියවෙනවා මෙන්න මේ විදිහට මේ මේ විඳපු විරහ ශෝකයෙන් පිටපු කාලය ගැන කවි ලියවිලා තියෙනවා. ඒ අතර තියෙනවා ගණකුල් මැදෙහි දිලිසෙන නෙක විදුලි තුලා ගතනිල් පදින් ගොස් වන තුලට මන කලා පැහැදුල් සිදගනන් බසින නොව මුලා කරලොල් ගියේ කුමර නොලසා උදකලා. මෙන්න මේ වගේ වචන වලින් රැගෙන කුසුම් වරද පිපිතුරු මුදුන දවත රවණ බමතා බිඟු දල ලමින හමන සිසිල් මද නැල විඳ දැහැගිමන එවන මදක් සිට ගොස් කුමරු සසබන. මේ වගේ වචන මේ සම්භාව්‍ය සාහිත්‍යයේදී මේ ගැන කියනකොට කියනවා. ඉතින් ඒ ඔක්කොම ඇතුලේ මේ ගීතයේදී කියන්නේ ඒ දකින්න ප්‍රිය කරන සිහිනය. ඒ සිහිනය ඇතුලේ තියෙන්නේ මේ චමත්කාර ජනක වටපිටාවේ තියෙන සුන්දරත්වයම.

0: මල්ගොමු තුළ නිල් පලු දල යහන් නිබඳ සෑදී. ඇඳමල්නිය එහෙම කියත්තේ අචර වෙක්ට රත්නායකයන් මෙහෙම කියනවා. අපි ඈතට ඈතට පානගලා ඝන වනන්තරේ අතරමං වෙමු වසන්ත මල්ගොමුවේ.
1: අර සුළු කලිඟු දාවතේ මල් ගොමුවක් තුළ තිබ නිල් පලු දල් යහනක තමයි අවසානයේදී කාලිංග බෝධි කුමාරයා, සුළු කලිංග කුමාරයා මදුරජ්ජුරුවන්ගේ දියණිය වෙච්ච කුමරියත් එක්කලා සම්භෝග සුවේ සැතපෙන්නේ. ඉතින් ඒකම තමයි මේ ඒ වචන හැමම අරගෙන තියෙනවා කිව්වේ එකයි. ඒ වගේම මේ වගේ මල් ගොමුවක තමයි මේ අතරමං වෙන්නේ කියන්නේ. මෙතන තියෙනවා ගැටලුවක්. මේ ගැටලුව තමයි කාත් කවුරුවත් නෑ එන්නේ ඉඳුල් නොවේ ඍතු මුනිස්සසෙ. එහෙනම් දර්ශනපතේට අහුණාම අපි ඉඳුල් වෙනවා කියන්නේ පළවෙනියටම පරිභෝජනය කිරීමෙන්. එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ මේ හැංගෙන්න වෙලා තියෙනවා මේ ප්‍රේමය වසන් කරන්න ඕනේ ප්‍රේමය. ඒත් මේ වචන වලින් අපිට ඉඟි ලැබෙනවා මේ ප්‍රේමයට ඔවුන්ගේ පාර්ශවවලි දෙමව්පිය නෑදෑ හිතමිතුරන්ගේ පාර්ශවවලි කැමැත්තක් ලැබිලා නැහැ කියලා. ඒ නිසා තමයි අපි ළඟ තනියට බඹරුන් විතරයි ඉන්නේ කියලා. ඒතර මිනිස් වාසයෙන් තොර හුදකලා වීම. අර කවදාදා එන්නේ කියන එකත් කියනෝනේ. ලැබෝ වීලා
0: අද දින ගෙවිලා වැඩි හිටියන් බලා ඉඳී.
1: අප මෙන බාධා අප වට හැදිලා එක සිත්සේ හිඳිමු රැඳී කියන්නේ මේ කියන්නේත් එක කෙසේද අත්බැඳ ඇවිදින්නේ වෙරළේ උයනේ තුරුළු වෙමි. නෑසිය මිතුරන් හම්බ වෙන ඔක්කුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්. එතකොට මේ යෞවනයේ ප්‍රේමයට බාධා ගොඩයි. ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවා මේ හැම පෙම්වතෙක්ම විශ්වාස කරන්න පුළුවන් සමාජයක එදාටත් වඩා අද තියෙනවා. ඉතින් විශ්වාස කරන්න බෑ ඔවුන් කවුද කියන එක. ඉතින් ඒ නිසා ඒ අයගෙන් තමන්ගේ දරුවා රැකගන්න ඔවුන් උත්සාහ කරද්දී ඒ ප්‍රේමයේ අධ්‍යක්ෂව විඳින්න ඉන්න අයට ඒ හැඟීම විඳගන්න හම්බ වෙන්නේ. ඉතින් දෙපැත්තම බලාගෙන ගියාම අසරණයි කියලා අපිට හිතෙනවා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
7: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
3: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමගයි ඔබ ඉන්නේ. එනබේ මෙගා පව රුපියල් 40කට සුපිරි තෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර රථයක හිණ හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය NLP. සඳදිය දහර සමග ලකනහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 479 දුරකථන අංකයට.

0: සතතිය දහර සමක ලකඳහගෙන ඔබ ඉන්නේ මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන මේ. අදත් මේ සෞන්දර්යාත්මක වියමන හැඩගන්වන්න අර්ථගන්වන්න පිටකිනවා ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංයෝජන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හංසමාන රිටිකා පොළ. අපි සතතිය දහර අවසන් අර්ධයට යන්නේ. විරාමයට කලින් අහව ගීතයේදී අපිට අහුණනේ නෑසී මිතුරන් මගතුට හමුවන්නේ කියලා. මිල්ටන් මල්ලවරච්චි කියනවා මෙහෙම, මගතුටදී හමු වෙද්දී අපට කතා හැදුණා.
1: අන්නේ කතා හැදෙනවට බයෙන් තමයි අර නෑසී මිතුරන් ගේ උකුසු ඇසින් ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. උකුසු ඇස් යොමාගෙන මේ අයව ආරක්ෂා කරන්නේ.
0: එහෙනම් තමයි මේ ඝන වනාන්තරයකට අතරමං වෙන්න යන්නේ.
1: ඒ අය යන්නේ.
0: හැබැයි ඉතින් ඔය උකුසු ඇස් වලින් රුදුරු මිනිස් ඇස් වලින් වහන් වෙලා ඝන වනාන්තරයට යන්නේ කියලා ඊට වඩා අපදාවන් වලට කරදර හානි වලටත් මුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්.
1: ඔව්, ඒ ඝන වනාන්තර අපිට විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. වර්තමාන සමාජයේ එවන් ඝන වනාන්තර වලට සරිලන ස්ථාන මිනිස්සු විසින්ම හදලා තියෙනවා. ඒවා ඇතුලේ තියෙන ඇතැම් සැඟවුණු කැමරා කාච වලින් ඊට වැඩිය ලොකු බලපෑම් සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනදී කියන්නේ කොහොම හරි එහෙම කතා හැදිලා ලොව කැළඹිලා ගිනි ගද්දිත් ඒක ගැනත් හිතන්නේ නැතුව, ඒව ගැන තකන්නේ නැතුව කරපු ප්‍රේමය අවසානයේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක කියවෙන්නේ, නැකත උදාවිය සතුට දරාගෙන කඳුළු කඩා වැටුණා, විසඳී අතීතේ නොසිතූ ලෙසින් දෙයතේ විසූ අප එක්කූ බැවි. කොහොම හරි ගැටලු මේ දෙපැත්තේ තිබිච්ච ඒවා විසඳිලා ගැටලු ඒ දෙයත් දෙපැත්තක හිටපු දෙන්න එක් වෙලා අවසානයේ ඒ කූට ප්‍රාප්තිය විදිහට විවාහ වෙන සමාජ සම්මුතිය ලබා දෙන අර නැකත් බලලා කරන විවාහයකට ඔවුන් යොමුණා කියන සතුටුදායක ආරංචිය තමයි මේ ගීතේ ඉතාම ප්‍රීතියෙන් යුතුව මේ ප්‍රේමතා දැනුම් දෙන්නේ.
0: ඒ කියන්නේ කාලය තමයි හැම දෙයකටම විසඳුම කියලා ඉවසීමෙන් මේකළු බලාගෙන ඉන්න ඇති,
1: දරාගෙන ඉඳලා තියෙන හැම ප්‍රශ්නයක්ම.
0: ඉතින් ඒ නිසා දරා ගැනීම, ඉවසා සිටීම සියල් අවසානයේ බලාපොරොත්තු වෙන සතුට ඔවුන්ට හිමි වෙන්නට ඇති.

0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර මේ අහගෙන ඉන්නේ විශාරද ගුණදාස කපුගේ ගායනා කරන ගීතයක් අපි අහමු ඊළඟට. මිල්ටන් මලවරච්චි ගායනා කළ ගීතයේදී අහුණනේ අවදි වෙලා සිත අමුතු හැඟුම් කියලා. සංගවි දිනූපෙම එළිවූ බැවින් මේ ගීතය රෑ මැදියම අවදි වෙලා මසිත හොරෙන් පියඹලා.
1: ඉතාම ශෝකාකූල කටහඬකින් පණ දෙන ශෝකාකූල අදහසක් ගැබුණු ගීතයක් මොනික. ඒ කාලෙත් මං හරිම ආස කරපු ගීතයක්. මේක වැඩි ඇහෙන්නේ නැති ගීතයක් තමයි කපුගේගේ ගායනා කෞශල්‍ය විදහා පාන ඒ ගීත එකතුවේ. ඉතින් මේ හොරෙන් පියඹලා යන්නේ කොහෙටද? ඇත්තටම යාගන්න විදියක් නැහැ. සිතයි හොරෙන් පියඹලා යන්නේ. සුහනින්දේ ඔබ සතපුණු සොහොන් කොතේ නැවතිලා. ඒ වචන එනකොටම අපිට දැනෙනවා ඇය ඔහුගේ සදහටමයි වෙන් වෙලා තියෙන්නේ. අපි මේ ජීවිතේට කාලෙද කොයිතරම් දේවල් වලට අපි හිත රිද්දවා ගන්නවද? අපි ඒව කරන්නේ සදාකාලිකව ඉන්නවා කියලානේ. සමහර වෙලාවට එහෙම කියන මිනිස්සු, එහෙම හිත රිද්දන මිනිස්සු ඊළඟ දවසේ අහනකොට ජීවිතේ සමවරන් කියලා අහන්න ලැබෙනකොට මොනිකා ඊට කලින් දවසේ අපෙන් ඒ වගේ හිත රිද්ද වෙන වචනයක් කියවලා තිබුණොත් අපිට ජීවිත කාලෙටම ඒ වචන වලට සමාව දෙන්න ලැබෙන්නේ නැහැ. සමාව දෙන්න කෙනෙක් නැහැ, සමාව ගන්නවත් නැහැ.
0: ඉතින් ඒ පසුතැවීමත් එක තමයි ඊතුරු ජීවිත කාලෙම අපිට ගත කරන්න
1: වෙන්නේ. ඒකත් ප්‍රේමය වෙන්න පුළුවන්, ඔබගේ ඉන්න මිතුරෙක් වෙන්න පුළුවන්, ළඟ ඥාතියෙක් වෙන්න පුළුවන්, කවරෙක්ව වෙන්න පුළුවන්. ඒ නිසා සමහර දේවල් වලට දෙවෙනි අවස්ථාවක් එන්නේ නැහැ කියන්නේ අපි අපේ ජීවිත වලට වෙන්න ඔපචුනිටීස් නේ. මේවත් එහෙම තමයි. දෙවෙනි අවස්ථාවක් එන්නේ නැහැ අපිට වැරද්ද නිවැරදි කරගන්න. ඉතින් ඔහු කියන ඔබේ නිහඬ වත සිඹලා උසහොන් කොට අද්දරටම හිතෙන් යනවා. මොකද ඇත්තට යන්න විදියක් නැහැනේ. පිපිලා සුදු අරලිය මල් සොහොන් බිමේ ඔබේ රුමින්. එතකොට සුදු අරලිය මලුත් ඔබේ රුව කියන එක ඇතුළේම තියෙන ඇය ගැන අපිට හැඟීමක් ගන්නවා. ඇය අහිංසක චාම්, අර වැඩි විචූරණ නැති කෙනෙක් කියලා අපිට තේරෙනවා. ඒ සුවඳමයි ඔහුට අතීතයේ හමු වුණු දින නැවතත් ඇයව හමු කරවන්න තරම් ඔහුව ගෙන යන්නේ. ඉතින් මේ මතක අපිට අමතක කරන්න බෑ මොනිකා. අපි රූප අතහරිනවා. හැබැයි අපේ ජීවිතවල ඒ කරපු කියපු දේවල් මතකයේ තියෙන ඒ නිසා සමහරට ප්‍රේමයේ බිඳ වැටෙන්න පුළුවන්. ජීවිතයට දෙන්න පුළුවන් උපරිම රිදවීම් කළා සමුගෙන ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ වුණත් කොහේ හරි සතුටෙන් ඉන්නවා නම්, ජීවත් වෙලා ඉන්නවා නම් සතුට වෙන්න. මොකද එහෙම කරත් එයා මිය ගිහිල්ලා නෑ මේ ලෝකේ ඉන්නවනේ. ඒ නිසා ජීවත් වෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්න ආදරය කරන්න.
0: විශාරද ගුණදාස කපුගේ ගායනා කරන මේ ගීතය එක්කම මේ ගීත කිහිපයක් මතක් වෙන අතරතොරදී නාමල් උඩුගම ගායන ගීතය
1: නිසල
0: වෙලා හද
1: නොසලේ කඳුලල් ආදර රතදර යුගින් නොබේ
0: ඔබ නැතිදා මේ ලෝකේ තනිවේම තැවෙන සිතෙන් කියලා. ඒ ගීතත් ටිකක් මතක් වෙනවා මේ ගීතය හතේ.
1: ඇයි අනිත් ගීතය?
0: ආචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ගායනා කරන ගීතය.
1: එදා මෙදා තුර කඳුලට විවරු දෑස් පියන්පත් කවුළු අසා.
0: මේ සියල්ම ගීතත් එක්ක මේ අත්දැකීමට සැබෑ ලෙසම මුහුණ දුන් පුද්ගලයින් කොයිතරම් ජීවිතේ දේවල් දරා ගන්න ඇද්ද? ඉතින් අවසානයේ කියන තැන කාලය තමයි හැම දෙයකටම විසඳුම. අද හෝ හෙට උදා වෙන ඊළඟ නිමේෂයේදී මේ අත්දැකීම අපි ඕනම කෙනෙකුට ජීවිතය විඳින්නට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කලින් ආචාර්යතුමී කිව්වා වගේ අද තමයි හොඳම එකම අවසාන දවස කියලා හිතලා ජීවත් වෙන්න පුළුවන් නම් පසුතැවීමක් වේදනාවක් නැතිව ජීවිතේ ලස්සනට ගලාගෙන යාවි. විශාරද ගුණදාස කපුගේ මේ ගීතය සංගීතවත් කොට ගායනා ගංගානාත හෙරත් ගීතය රචනා කළේ.

0: සදදිය දහරතුලින් ද අපි හනාව සංගීතය චන්දන ලියන රච්චි ගායනා කරන්නේ. දෙන්න කලින් ගීතය විශාරද ගුණදාස කපුගේ හඳින් අපිට ඇහුණ පෙපිලා සුදුවර ලියමල් සොහොන් බිමේ ඔබේ රුවින් මා ළඟ හිනහෙනවා කියලා. සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්.
1: සමහරලාට ජීවිත ජීවත් වෙලා හිටපු කාලේ ඒ රූපේ අරලිය මලක් වගේ උට දැනුණද දන්නේ නැහැ. දැන් කියනනේ පවසාමුදු සෙනෙහ වදන් හිමින් සැරේ නෙත්තරලා ඔබ මාමතනවා කියලා. එදා ඇය කියපු වචනවල අර්ථය උට තේරෙන්නේ නැති වෙති. ඒවා ඒ තරම් සුමුදුද කියලා දැනෙන්නත් නැති වෙන්නේ නැති. සදාටම අතහැරලා ගියාට පස්සේ මේක අගේ අපිට දැනෙන්නේ. ඒ නිසායි මේ චන්දන නිරාජ කියන්නේ සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් කියලා. මට සුවඳ විතරක් තියෙන ඔබ මල් අරන් යන්න. මට ඕනේ ඔබේ සුවඳ විතර. අපිට සමහර වෙලාවට මේ අන්තර්ගතය ගන්න මතක් වෙන්නේ නැහැ. නෙත නිලු පුල් වත රතු පුල් මුළු ඇයගේ හැම දෙයක්ම මල. ඇගේ ඇස් දෙක නිලු පුල් වගේ. අර අපි මුලින් කිව්වා වගේ තිබු වත රතු පුල් වගේ. ඉතින් එතකොට ද කොඳ කැකුළු වලින් හැදිච්ච සිනාමල්. ඉතින් මේ මල් ටික මට ඇති ඔබම මල. ඔබ කියන්නේම මල් වත්තක්. එක මලක් නෙමෙයි මල් වත්තක් වගේ හැම මලක්ම තියෙනවා. ඉතින් ඒ අතර ඔහු ප්‍රාර්ථනා කරන මේ අහස යටම කොතැනක ඔබ ඉන්නවනම් අර ගීතේම මම දෙවෙනි කොටසට එන්නේ ඒකයි. කොහේ හරි ඔබ ජීවත් වෙලා ඉන්නවනම් ඒ ඇතිනේ. කොහේ හරි කටහඬ ඇහෙන මාණික හරි ඉන්නවනම් රුව පේන්නේ නැති වුණත් ඇසට පේන්නේ නැතුව හරි කොහේ හරි සන්තෝෂින් ඉන්නවනම් දවසක් හරි ආදරය කරන්නම් ඒ ඇති වෙන්න ඕනේ. එහෙම නැත්තම් ආදරය කරලා නැහැ මොනිකා. අපි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මිය ගිහින් නෑනේ. කාට හරි කොහම වුණත් කමනේ තමන් ආදරය කරපු කෙනානේ. ඉතින් මම ඉන්නම් මේ සුවඳ තියන් යාලි ඔබනේ කල. ඒ සුවඳ මතකයේ සුවඳ වෙන්න පුළුවන්. ඔහුට ලැබිච්ච ආදරයේ සුවඳ වෙන්න පුළුවන්. ඔහු ඇයට දක්වපු ගුණ සුවඳ වෙන්න පුළුවන්. මේ මොනම ශාරීරික සුවඳ වෙන්න ඕනේ. දැන් වෙලා තියෙන ශාරීරික සුවඳ අරගෙන ඒ සුවඳ තිබිච්ච මිනිස්සු මරලා දාලා හෝ අතහැලා දාලා හෝ මට නැත්තම් ලෝකේ කාටවත් හිමි වෙන්න එපා කියලා වෛර කරනවා වගේ තැනකට යනවා මිසක් අපි මේ ආදරයේ මේ මනුස්සකමේ සුවඳින් ඒ මතකේ තියාගන්න උත්සාහ කරන්නේ. එහෙනම් මේ රචකයා කියනවා මම හිතන්නේ මේ ලියලා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහන් මගේ මතකේ නිවැරදිද? එතකොට මේ ගීතය එහු කියන්නේ එක රජ සිටු මැතිවරු මිලට ආරන් වසන්ත සල්පි. මේ භෞතික වටිනාකමක් තියෙන ද්‍රව්‍යාත්මක දේවල් තමයි රජ සිටු මැතිවරු අරන් තියෙන්නේ. මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලකිමල්. මේ මනුස්සකම් තියෙන දේවල් මිනිස්සුන් අපිට හම්බ වෙනවා නම් අපි ඒගොල්ලෝ මග අරිනවා. එතකොට මේ මනුස්සකමේ වටිනාකම කියන්නේ අර ද්‍රව්‍යාත්මක වටිනාකම් වලට එහා ගිය මේ සුන්දරත්වය ගැනයි ඔහු කියන්නේ. මේ සුන්දරත්වය මේ මනුස්සකම් ආරක්ෂා කරගන්න ඒ සුවඳින් අපේ ජීවිතත් පුරවා ගන්න වෛරයේ චේතනාවෙන් දවාහලු කරනවාට වඩා මනුෂ්‍යත්වය අගය කිරීමෙන් මතකයේ තියාගෙන කෘතවේදීත්වය දක්වන්න මේ සඳ දිය දහරෙන් කියන්නේ ඒ වගේ මල් පරිස්සම් කරගන්න කොහේ හරි තැනක කාට හරි සුවඳ දීලා ලොවප්පු පුදනවා නම් ඒ තමයි අපිට තියෙන සැනසීම කියලා මතක තියාගන්න.
0: ඒ සැනසීම හැම හිතකටම උදා වේවා කියන ප්‍රාර්ථනය තමයි කවදත් අපි කරන්නේ මුළු හදවතෙන්ම. සමගන්න අවසරය එහෙනම් අයිමත් මුණ ගැහෙන බලාපොරොත්තු වෙන රන්ජන් පුෂ්පකුමාර සමග මම මොනිකා සේරසිංහ ඔබට සුබ රාත්‍රියක්.

0: கேக்கி டபுள் விழா போட்டி குலகை தனி தானேட்டு ரூபியால் ஹத்தலியா கொந்தட்ட மேத்தி
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969 579

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: කැරකෙන රෝදය, කළු ගල් මෝලේ, කරපිය ගැඹරේ, අන්දර යායේ වැව්තාවල්ලේ, දහතිය හෙළනා පියකුඩයට සිනහස පුතුමෝ.
2: සිනහස පුතා අම්මාවරුන් වගේ.
1: ජුනි 21 ඉරිදා

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 2

0: ඒක ධර්මතිලක නිර්මාණයක්.
1: අකිගේ ප්‍රෝග්‍රෑම් හරිම ලස්සනයි. මම ඒ ඔක්කොම බලනවා. හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FP කෙරෙන කවි වලට නම් මම ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න නැති හින්දා අකිගේ පොඩ්ඩක් විතර මම තරහයි. මම කවි පොතක් කරන්න ඉන්නේ. ඒකයි. මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂු අපේ අම්මා අඳුරන්නේ එයාට පරණ බසිරේ තල්ලු කරගෙන කාලින් දම්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගැන්නේ බිලෙෂ්. සමහර විට එයා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි තාවේ ලෝකෙට පෙන්වන්න හදන ජාතියේ සුදනෙක් නම් නෙමෙයි.
0: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනී සුරු තරුපත් සහතන උබයමියන සුරු
4: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රසෝ ගයේ බැඳීනු
4: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝති රාජා ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: රාත්‍රී 10 වෙනාට එකයි වෙලාව. අද දවසේ ඔබේ වාසනාව රකා බලන්නයි සූදානම් වෙන්නේ. වාසනාව පිළිබඳව අවධානයෙන් හිටපු හැමෝටම දැන් සූදානම් ඔබේ වාසනාව උරගා බලන්න.
2: අයිබෝවන්, ඔබ හැමදාමත් ලතරයක් මිලදී ගන්නේ ලොකු බලාපොරොත්තුවකින් කියලා අපි දන්නවා. වාසනාව ඔබට හිමිවේ කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය තහවුරු කරන්න NLB අපි සූදානම් ජයග්‍රහී දිනුම් වාර 8කින් අදත්. NLB අපි බිහි කරන වාසනාවන්තයන් අතරට ඔබත් එකතු වෙන්න කැමති කියලා NLB අපි හොඳටම දන්නවා. හිතවතුනි, අද ජාතික ලතරැයි මණ්ඩලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රථම ත්‍යාග ලැබින් සඳහා රුපියල් 5,25,00,000 මුදලක් බෙදා දෙන්න NLB අපිට හැකි වුණා. ඒ සඳහා වන මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ජාතික ලතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි මෙහියුම් මූල්‍ය KAC ප්‍රියදර්ශනී මෙනවිය, සහකාර සාමාන්‍ය අධිකාරි සැපියුම් හා බෙදා හැරීම් කපිල සේනානායක මහතා සහ අභ්‍යන්තර විදෙනක වැඩ බලන ආනන්දිකා ජිනදාස මහත්මිය විසින් සිදු කළ අවස්ථාවයි දැන් ඔබ දකින්නේ. ඔබ වාසනාව ගැන සඳහන් පරිගණක නිලබාර තව අද අපිට ලබා දෙන්නේ නිශාන් ප්‍රියංකර මහතා, එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, පස්කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර

0: දේශීය ලේකම් HAG නිසංසලා මෙනෙවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණක අධිපති MG මදරසිංහ මහතා. ඔබට එහෙනම් ජයෙන් ජය. මුලින්ම දිනු මදිනවා NLB ජය. අපි මේ දැන් තෝරන වාසනාවන්ත අංක ඔබ මිලදී ගත්ත ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන් NLB ජය වාසනාවන්ත 490 වන දිනම් වාරය දැ. ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහි අංක 4 අපි තෝරන්නේ. NLB ජය. අද ඉංග්‍රීසි අක්ෂරයේ G වාසනාවන්ත අංක 7795. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයියේ NLB ජය මේ වසර රුපියල් 105 ත්‍යාගලාභයෙන් 216 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභයෙන් 5,524 දෙනෙක් බිහි කරා. අපි බලමු අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. රුපියල් 105 බැගින් 2 දෙනෙක් දිනාගත්ත ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් කුමාර බුලේගොඩ අකුරැස්ස, AS විජේසිංහ පිට්ටුගල. රුපියල් 50,000 බැගින් වාසනාවන්තයින් 32 දෙනෙක් දිනාගත්තාද. සමස්ත ජයග්‍රාහකයින් 75,402 දෙනෙක් අතර රුපියල් 67,47,840 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වාසනාවන්ත 1531 වන අද දිනුම් වාරය ඔබ දිනන දිනුම් වාරය වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු දිනුම් වැදීමට. ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. හඳහන අද ලග්න සංකේතයේ කුම්භ ජයග්‍රහී අංක 4 තෝරගන්න අපි සෝදානම් දැන්. අංක 17 පළමු ජයග්‍රහී අංකය. අද ලග්න සංකේතයේ කුම්භ පළමු අංකයේ අංක 17 අපි දැන් තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය. අංක 35 යන්ත්‍රයේ ක්‍රියාත්මකයි අපි තෝරනවා දැන් තුන්වන වාසනාවන්ත අංකය. අංක 34 බලමු අවසාන අංකය කුමක් වේද කියලා. අංක 58 ශ්‍රී ලංකාවේ නාමයේ ලෝපතර කරවන ක්‍රීඩා ශිෂ්‍යය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටපු ක්‍රීඩා අමුද්‍ර දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවර කියදෙන්නට පිහිටපු සමාජ සේවා අමුද්‍ර වෙනුවෙන් රජ ඒකාබද්ධ අමුද්‍රට දායක වෙන හඳහන්තරයෙන් මේ වසර සුපිරිතයාගලාබින් 7 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම තියාගලාබින් 116 දෙනෙක් බිහි කළ අවසන් බලමු හඳහන අද වාසනාව ගැන. හඳහන වාසනාවන්ත 1531 වන අදිනුම් වාරෙන් ජැක් ග්‍රහකීන් 135,998 දෙනෙක් අතර රුපියල් 84,32,740 මුදලක් බෙදා දුන්නා අපි. හෙට හඳහන සුපිරිත්‍යාගය රුපියල් 35,111,152,740. ගයාත්‍රි ගොවිසෙත කියන්නේ රටටම සෙත. සද්දිනම ජයනිස ගොවිසෙත ලොතරැයියෙන් ඔබ දිනවන්න සෝදානම් වෙනවා අපි වාසනාවන්ත 4,464 වන වතාවට. ඔබට සෙත සදන දිනුම් වාරයට අපි දැන් එකතු වෙමු. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. මෙන්න ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරය අද J. ගොවිසෙත ජයග්‍රහී අංක 4 තෝරගමු අපි දැන්. රුපියල් 6,80,000,000 වඩා වැඩි සුපිරිත්‍යාගයක් තියෙනවා ඔබට අද ගොවිසෙතෙන් දිනා ගන්න. යන්ත්‍රය අපිට තෝරා දෙන පළමු ජයග්‍රහී අංකය අංක 14. අපි බලමු යන්ත්‍රය තෝරා දෙන දෙවන වාසනාවන්ත අංකය කුමක් වේද කියලා. අංක 6. අංක 14 අංක 6 ඔබට වාසනාව ගෙනාවා. අපි දැන් තෝරන්නේ තුන්වන ජයග්‍රහී අංකය. අංක 23 ඔබ හිතනවා වගේම අපිට තෝරගන්න තියෙන්නේ දැන් අවසාන ජයග්‍රාහී අංකය. සිවන ජයග්‍රාහී අංකය අංක 3. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් අපි සුපිරිත්‍යාගලාභීන් 2 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 49 දෙනෙක්, රුපියල් 250,000 ත්‍යාගලාභීන් 647 දෙනෙක් මේ වසරට මේ දක්වා බිහි කරලා අවසන්. බොහොම ස්තුතියි. බලමු ගොවිසෙත අද වාසනාව ගැන දැන්. රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ මාතලේ අලෙවි නියෝජිත යාපා බණ්ඩාර හරස්කම. රුපියල් ලක්ෂ 50,000 බැගින් වසනාවන්තයන් අද දෙදෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැප්ප තලවි කළා මේ අලෙවි නියෝජිතයින් කුමාර් චිත්‍රානන්ද අංකුඹුර, ඩීඩී සුනිතා නවගමුව. අපි අද සමස්ත ජයග්‍රාහකයන් 122,134 දෙනෙක් අතර රුපියල් 98,84,160ක මුදලක් බෙදා දුන්නා ගොවිසෙතෙන්. හෙට ගොවිසෙත දිනුම් වාරය 4,465. හෙට ගොවිසෙත සුපිරිතයාගේ රුපියල් 6,81,79,486. දවස සුබයි, සිහින දිනයි. එහෙනම් මේ සුබ දවසක් ලොතරැයියම තමයි. සුබ දවසක් ලොතරැයිය අලුත් වුණා. තෑගි දිනා ගන්න දැන් ඔබට බොහොම පහසුයි. මේ පහසුවෙන් දිනා ගන්න පුළුවන් තෑගි ගැන මුලින් ඔබට මතක් කරන්න මම සෝදානම්. සුබ ලග්න සමග ජයන්ත 3 ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදිරි රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ජයන්ත 3ට රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අලුත් 3 සුබ දවසක් ලොතරැයියෙන් දැන් ඔබට ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000ක් දිනා ගන්නත් පුළුවන්. තෑගි අවසන් වෙන්නේ නැහැ. ඔබට පුළුවන් තවත් මුදල් තෑගි රැසක් සුබ දවසක් ලොතරැයියෙන් දැන් දිනා ගන්න. ඔබට සුබ ගෙනෙන සුබ දවසක්. 338 දිනුම් වාරයද සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් අද සුබ ලග්න සංකේතයේ කටක සුබ අංක 3ක් ඔබට දැන් අපි මේ අන්තය ඇසුරෙන් තෝරා දෙනවා. පළමු සුබ අංකයේ අංක 3 දෙවන සුබ අංකයේ අංක 8 තුන්වන සුබ අංකයේ අංක 62 ඔබට රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි තෝරන්නේ. සුබ දවසක් අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 4,190. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු ප්‍රතිජයග්‍රාහකින් 209 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලා වින් 1,076 දෙනෙක් බිහි කළා. සුබ දවසක් ඔබට සුබ වුණේ කොහොමද කියලා බලමු අපි දැන් භවිසුදී. රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදිය බැගින් වසනවන්තයින් 4 දෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැප්ප තලවි කළේ මේ අලවි නියෝජිතයින් උපුල් කුමාර කඹුරුපිටිය, අනුපම ජනසන්දන ගලහ, රංජිත් ගාමිණී කඩවත සහ අල්විස් ගුණරත්න ගම්පොල. රුපියල් 50,000 බැගින් වසනවන්තයින් 5 දෙනෙක් දිනා ගත්තාද. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනවන්තයින් 41 දෙනෙකුත් අද දිනා ගත්තා. සුබ දවසක් අද 338 දිනුම් වාරෙන් සමස්ත ජයග්‍රාහකීන් 109,250 දෙනෙක් අතර රුපියල් 1,861,780ක මුදලක් අපි බෙදා දුන්නා. එහෙනම් තවත් ලොතරැයි දිනුම් වාර 4ක් තියෙනවනේ ඔබට දිනන්න. ඒ වසනාව වෙනුවෙන් ජිතාර සමගින් විදූෂන් සෝදානම් මීළඟට මෙගා පවර්.
1: දවසේ පැය 24 වාසනාවන්තම විනාඩි 30 දෙවන අර්ධය ආරම්භ කරන්නයි දැන් අපි මේ සූදානම් වෙන්නේ. මතකයිනේ කෝටි 23ක කෝටි 47ක සුපිරි ත්‍යාගලාභින් බිහි වුනේත් මෙවැනි මොහොතකදී. ඉතින් අදත් රුපියල් කෝටි 29 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. විදුෂන්, ඇත්තටම මේ වාසනාවේ සුබ අඩහෝරාව. ඒ නිසාවෙන්ම මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය ඔබට ලබා දෙන්න අදත් අපි සූදානම්. ඉතින් සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රාහී 2570 දිනුම් වාරය. මෙගා වාසනාවක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්න. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H. එහෙමනම් දෙවන යන්ත්‍රණය මේ තෝරා ගන්නේ අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 10. වාසනාවන්තින් බිහි කරන ජය අංක 4යි මේ අපි තෝරා ගන්න. අද දවසේ පළමු ජය අංකය අංක 22. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 34. අද දවසේ තෙවන ජය අංකය අංක 70. ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකය අංක 59. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පොලොතරැයියෙන් මේ අවුරුද්දේදී සුපිරි ත්‍යාගලාභින් 10 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 44 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්. මොහොම ස්තුතියි. බලමු අද ඔබේ වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂර සමගින් ජයංක තුනක් කළපාගෙන රුපියල් ලක්ෂ දෙක බැගින් තිනා ගන්නා වාසනාවන්තින් පස් දිනෙක අද අපි බිහි කරනවා මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා KL නිශාන්ත මාලබේ, S කනකලිංගම් යාපනය, P ප්‍රදීපන් මඩකලපුව, KA සුනිල් කඩුවෙල කියන NLB අලෙවි නියෝජිතින් වගේම ගම්පහ දිස්ත්‍රික්කෙන් තවත් වාසනාවන්ත ලොතරැයිපතක් අද ඔබ චලවි වුණා. එනෝ අද සමස්ත වාසනාවන්තින් 123,235 දෙනෙක් අතරේ රුපියල් 80,81,240 මුදලක් ඔබේ සිහින සබෑ කරන මෙගා පොතලින් මේ දැන් අපි බෙදා දොන්න. විදුෂ නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගී ඔබට ලබා දෙන එතෙක්ම ඔබේ විශ්වාසය අකණ්ඩව දිනාගත් ඔබේ සිහින සබෑ කරන මෙගා පොතලින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 29,51,59,966ක් පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. ඔබ නොහිතන වෙලාවක නිධානයක් ඔබට ලැබුණොත් මොකද හිතන්නේ? ඉතින් නිධානයක වාසනාව ඔබේ කරන්න ජාතියේ මහධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2252 වන දිනුම් වරයටයි මේ අපි ආරම්භය දෙන්නේ. අද වාසනාවන්තින් බීකරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්න. අද ඔබට ජය රැගෙන එන්නේ K අක්ෂරය. නිධානයක් ඔබේ කරන ජය අංක 4ත් දැන් අපි තෝරා ගන්නවා. පළමු ජයංකය අංක 73. වාසනාව ඔබේ කරන දෙවන ජයංකය අංක 76. තෙවනුව ඔබට වාසනාව රගෙන යනවා අංක 19. අද දවසේ අවසන් ජයංකය අංක 9. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ අවුරුද්දේදී එක් සුපිරි ත්‍යාගලාභියෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 27 දෙනෙක් මේ වෙනකොටත් අපි බීකොට අවසන්. බොහොම ස්තුතියි. දැන් කියන්නම් අද ඔබ වුණු වාසනාව ගැන. අද දිනුම් වාරෙන් දෙලක්ෂපති වාසනාවන්තින් සිව දෙනෙක් අපි බී කළා. මේ වාසනාවන්ත ලොතරැපත් ඔබ චලවි කළා KMK සිල්වා අලුත්ගම, විමල් දේශප්‍රිය බණ්ඩාරගම, ජී ධර්මරත්න වැල්ලවාය කියන NLB අලෙවි නියෝජිතින් වගේම කොළඹ දිස්ත්‍රික්කෙන් තවත් වාසනාවන්ත ලොතරැපතක් අද ඔබට අලෙවි වුණා. එනෝ අද සමස්ත වාසනාවන්තින් 93,442 දෙනෙක් අතරේ රුපියල් 59,70,280 මුදලක් නිධානයක් ඔබේ කරන ධන නිධානයෙන් අපි බෙදා දොන්න. ඔව්, කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු ධන නිධානයෙන් 2253 වන දිනුම් පාරෙන් ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 8,44,57,670,772ක්. ලතරයලව රජකිරුළ මහජන සම්පතින් 6,222 වතාවටත් වාසනාව ඔබේ කරන්න දැන් අපි සූදානම්. රුපියල් කෝටි 2 මාගේ සුපිරි ත්‍යාගයක් සූදානම්. අපි යනවා අද වාසනාව හොයාගෙන. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජය අංක 6ක් දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ Z ජය අංක 6, 7, 3, 1, 2 සහ 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 182 දෙනෙක් අපි බීකොට අවසන්. බලමු අද බෙවුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද මහජන සම්පතින් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 2 අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා W සහිර් ඛාන් කුරුණෑගල, මදුශංක නන්දසිරි වේවැල්දිණි කියන NLB අලෙවි නියෝජිතින් විසින්. එතෙක්ම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 23 දෙනෙකුත් අද අප බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා නිමාලි පෙරේරා මාතලේ වෙළපිල්ලේ පාස්කරන් අක්කරේපත්තුව, මදුෂිකා ගමගේ තෙලිජ්ජවිල, KAGS අල්විස් තොටළඟ, PMR ප්‍රේමසිරි පදුල්ල, NA පෙරේරා ආරච්චි කට්ටුව, නයන ශ්‍රීලාල් කල්පිටිය, නීල් ජේවත මහියංගනය, MCJ අබේරත්න පොත්තලම, YP රේණුකා කදුරුවෙල, සුනිල් ප්‍රේමචන්ද්‍ර බලංගොඩ, නිමාලි මුණතුංග කරමඩ, TF ඩේන් කොටිකාවත්ත, සුනිල් ගුණරත්න දෙහිඅත්ත කණ්ඩිය, ධනුෂ්ක සංජීව වදුරබ, ME ඉන්ද්‍රාණි සිල්වා පහලකදිරාන, P ඇලඩින් පෙරේරා දිගන, HG ස්වර්ණලතා රඹුක්කන, උපාලි විට්ටච්චි කිතුල්ගන, එතෙකම පාලිද ඉලංගගේ කිරුළපන කියන NLB අලෙවි නියෝජිතින් වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාසනාවන්තයින් තිදෙනෙක් අද බිහි වුණා. එයනම අද රජපුරාම වාසනාවන්තයින් 283,136 දිනක් අතරේ රුපියල් 2,40,33,160 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ලොතරැල්ලව රජකිරුල මහජන සම්පතින් හෙටෝබේ වන දැවන්ත සුප්‍රීතියාගේ වටිනාකමයි මේ අපි මතක් කරන්නේ. රුපියල් 2,58,25,736ක්. අද වේදමට ඔබ මෙදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂර සහ අවසන් ජයංක හතර. ඒ අනුව 797 වන අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර ඉසෙට් ජයංක 3, 1, 2 සහ 2. අද සම්පත විනින් ඉංග්‍රීසි ලෙටර්ස් ඉසෙට් ඇන්ඩ් ද විනින් නම්බර්ස් ආ 3, 1, 2 and 2. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක හතරත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000ක් හිමි කරගන්නා වාසනාවන්තයෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැපත ඔබ චලවිකලේ මහියංගනේ NLB අලෙවි නියෝජිත නීල් රේවත මහතා විසින්. විදුෂන් එතෙක්ම ජයංක හතරක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 48 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රජපුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,12,66,841 මුදලක් මේ දැන් අපි බෙදා දොන්න. අද ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණෙන් රජපුරාම වාසනාවන්තින් 9,48,363 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,52,78,041 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නේ ඔබ වෙන්න පුළුවන්. එහෙමනම් ලොතරැයි වර්ග අටකින් හෙටත් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සීනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.

बना ही विश्वगत दिव्य शक्तीन एक राशि करमिन जीवित एलमिन सकलांतराय दुरुकुटर सित शांतिय सलसी मेला महोपकारी वन परित्राण धर्मय की සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

වාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානුවේද එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි කැඩෙන බිඳෙන සුළුයි ලෙඩ වෙන සුළුයි දිරාපත්වන කැඩෙන බිඳෙන ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක් නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මග පෙන්වන

උත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: रजाकसूर ट्रेडिशन आवर दिश ज्ञानन वहंसी गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुमारे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙස

සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නෑ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

සුන්නතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

ආශ්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ

අනන්ත ආනුභාව බලයෙන් අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන් ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි. කායික වූත් මානසික වූත්